ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් ශාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: Lakhanda, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. මේ ලෝකේ තියෙන වටිනාතම සැනසිලි දායකම හැඟීම තමයි මානසික නිදහස කියන්නේ. සමාව දීම තුළින් සිතේ සාමය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔබ දන්නවද? ඔබට වැරැද්දක් කරපු කෙනෙකුට පවා සමාව දෙන්න. ඒකෙන් කියන්නේ නැවතත් ඒ කෙනාව කලින් වගේම විශ්වාස කරනවා කියන එකම නෙමෙයි. ඔයා ඒ වේදනාත්මක අත්දැකීමේ තවදුරටත් ගැටි ගැටි ඉන්නේ නැහැ කියන එක. තමන්ට උන වැරැද්දක් මතම එල්ලිලා ඉන්නවට වඩා ඒක අතහැරලා එතනින් ඉස්සරහට යන්න උත්සාහවන්ත වෙන්න. ඒ වගේම කිසිම වෙලාවක පළිගන්න උත්සාහ කරන්න එපා. තමන් කරන කියන දේවල් වල වගකීම වගේම ඒ කර්ම විපාකය හැම කෙනෙකුටම සාධාරණයි. ඒ නිසා ප්‍රශ්නීය සබඳතාවට බාර දීලා ඔබ නිදහස් මනුස්සයෙක් වෙන්න. පුංචි වැරැද්දක් කරේ ඔබ අතින් වෙනත් කාට හරි සිද්ධ වුණොත් ඉක්මනටම සමාව ගන්න පුරුදු වෙන්න. කරුණාවන්ත වෙන්න. ඔබට නොගැලපෙන පහත් ගතිගුණ තියෙන සමහර මිනිසුන් නිසා ඔබත් ඒ තත්වයටම පත් වෙන්න එපා. ඕනෑම කෙනෙකුගේ හිතේ දුක, තරහව, වෛරය නැති වෙලා හිතේ සාමය, සතුට ඇති වුණාම ඒක ඔබේ පෙනුමෙන් පවා පේන්න පටන් ගන්නවා. හිත වගේම ගතත් වතුර බිඳුවක් වගේ පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අපි ජීවත් වෙන මේ පුංචි කාලය ඇතුලේ හිතේ ඇතිවෙන පිරිසිදු සිතිවිලි ආරක්ෂා කරගන්න අපි අද දවසේ පටන් සිතිවිල්ලක් ඇති කරගනිමු. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Lakhana age inna law dehaya vinadi dekai.
4: Me pay monwa mata kirima. සුරේකිමු මග තුට
5: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් ගිහින් එන්න.
0: ලකන රේඩියෝ ITN.

0: අයිබෝන් සුබදෑසනක් ජයග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් සිතුවලිය සිතුවිල්වලින් පිරුණු ජයග්‍රහහි වාසනාවන්ත දවසක් වෙන්න කියලා අපිට ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාසයේ 21 වෙනි සිකුරාදා අයිබෝන් සුබදෑසනක් මේ කළා.
1: අයිබෝන් යහන් සුබදෑසනක්.
0: අදත් සූදානම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කර තියෙන ප්‍රධාන පුවත් සිරස්තලවලට අවධානය යොමු කරන අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත්ේ ප්‍රධාන සිරස්තලයට. අනිකුත් පුවත්පත්වලට වඩා ලංකාදීප පුවත්පත් සහ දෙවයින පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කළ තිබුණ මේ කළා මේ කනගාටු දායක ප්‍රවෘත්ති ඊයේ දවසේදී අපිට අහන්න ලැබුණු හෙළ ගියේ යශෝරාවේ ආචාර්ය නන්දා මාලනී මහත්මිය ඊයේ දවසේදී අපි අතරින් සමුගත්තයි පිළිබඳව ප්‍රවෘත්ති තමයි අද දවසේදී මේ විදිහට පුවත්පත්වල වාර්තා කළ තිබුණේ. විශේෂයෙන්ම ලංකාදීප පුවත්පත් සහ දිවයින පුවත්පත් ප්‍රධාන සිරස්තල විදිහට අද දවසේදී මේ පුවත් වාර්තා කළ තිබුණා. අනිකුත් පුවත්පත්වලත් තොරතුරු වාර්තා කළ තිබුණා. අද ලංකාදීප පුවත්පත්රයි අපි අවධානය යොමු කරන්නේ. ජාතියේ ගායිකාව නන්දා මාලනී සමුගණී අද සිට තෙදින ජාතික ශෝක කාලයක් අංජල මහික බීරරත්නයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් අද දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනවිත් තිබුණේ. අපි අවධානය යොමු කරමු දෙවයින පුවත්පතට.
1: අද දෙවයින පුවත්පත සඳහන් කරන අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී අන්තිම කැමැත්ත අනුව අවමංගල්‍ය සභාවක් නැහැ කියලයි සඳහන් වෙන්නේ. ජාතියේ රන් ස්වරය මෙලෙසින් නිහඬ වෙයි. අද ගාමිණී සුමනසේකර කවිපන්තියක් සටහන් කරනවා ගිහන් මෙහෙම. රසහව බෙදූ සුලකලකුරු මියුරු නද දෙසරැස නංවමින් නැගි ගණ අඳුර බිඳ දස දෙස ගැලූ ගීපුන් සඳ අසිරි මැද බැසගිය කෙලෙස හඬවා මුළු දැයම අද දැයක් අවදි කළ රන් සර ගුණතිතෙද මහත් රුසිරු අභිමන ජාතියක් ලද සියත් ලකුණ ගොළුවූවා නොසිතුලෙද යලිත් මාලනී නන්දා නිත ගැටෙනවද කියලා තමයි අද කවිපන්තියේ සටහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ.
0: මේකලා මේ දන්න නන්දා මාලි මහත්මිය ගැන කතා කරද්දී ඕනෑම කුඩා දරුවෙකු පොඩි කාලේ ඉඳලා අපි නලව ගන්න, ඒ වගේම ස්කෝලේ වැඩකට යද්දී හෝඩියේ ඉඳලා අපිට කිව්වොත් හෝඩියේ ඉඳලා ගීත ගායනා කරපු, අපිව කුඩා කල සිට අපේ හදවතට ගීත ගායනා කරපු ආචාර්ය නන්දා මාලනී අය දවසේදී මේ විදිහට අපෙන් සමුගෙන යන්නේ. ඇය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කරපු කියපු මෙහෙවර අමිල මෙහෙවරක් තමයි අපිට කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන නන්දා මාලනී ආශ්‍රමය පිළිබඳවත් අපි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන ඒ හරහා සංගීත දැනුම ලබා දෙමින් නව පරපුරක් බිහි කිරීම උදෙසා හැයගත්තේ උත්සාහය පිළිබඳවත් අපි මේ වෙලාව විශේෂයෙන් මෙතුව සඳහන් කර යුතුයි. විශේෂයෙන්ම දැන් දිවයින පුවත්පතේ අපි දැක්ක සඳහන් කළ තිබුණා ඇයට කිසිම රාජ්‍ය ගෞරවයක් අවශ්‍ය නැහැ, සාමාන්‍ය සාමාන්‍ය විදිහට අවසන් කටයුතු සිදු කරන්න කියලා. යනු තමයි හෙට සවස බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
1: ඔගේ ඔබ සඳහන් කළා වගේ ඇය වසර 50කට වැඩි කාලයක් රසික හදවත්වලට මේ ගීත ගායනා කරලා තියෙනවා. ඒ ඇයගේ ඒ කැපවීම, ඇයගේ ඒ උනන්දුව වෙනුවෙන් ජාතියේ යශෝරාවේ කියන විරුදාවලිය ඇයට ලැබී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රී ලාංකික සුභාවිත ගීතයේ පහන් ටැඹක්සේ සුදිලිමින් ඇය කටයුතු කරලා තියෙනවා කියලායි අද දිවයින පුවත්පත ඇය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඩේලි නිවුස් පුවත්පතත් අද සඳහන් කරනවා. අයිකනික් සිංහ නන්දා මාලනී passes away for the Mundia Sri Lanka's iconic songstress Nanda Malani passed away at her residence in Nawala yesterday, marking at an end of another golden era of Sinhala music arena. Let's see more details about the Sinhala gyan.
0: නන්දමාලනී මහත්මිය පිළිබඳව අද්වසේ පුවත්පත් ගණනාවක් තොරතුරු වාර්තා කළ තිබුණේ 1943 වසරේ අගෝස්තු 23 වන දා අලුත්ගමදී ලේවන්දුව ග්‍රාමීය පවුලක උපත ලැබූ නන්දමාලනී ඇය දඹ යෞවන වියේදී කොළඹ කොටහේට පැමිණ ටීඑන් මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ ශ්‍රේෂ්ඨ ගුරුවරියක වූ මාග්‍රට් පෙරේරා මහත්මිය නන්දමාලනී මහත්මිය ලංකා ගුවන්විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයේ ගීත ගායනය සඳහා යොමු කළා. එහිදී ශ්‍රී නන්දාමාලනී ගායනා කළේ බුදුසාදු නම් ගීතයයි. 1961 වසරේදී නිෂ්පාදනය කෙරුණු රන්මුතු දුව චිත්‍රපටය සඳහා පණ්ඩිත අමරදේවයන් සමග ගලන ගඟක ජීවිතේ ගීතය ගායනා කළ නන්දාමාලනී එතෙන් සිට සාර්ථක ගමනක් ආරම්භ කළා කියලා තත් දවසේදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු මේ කළා මේ දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලට.
1: ඔගේ අද දිවයින පුවත්පතත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කරලා තියෙනවා. අද මේ සියලුම පුවත්පත් ඔබ සඳහන් කළා වගේ ඇය සම්බන්ධයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ජාති රන් ස්වරය මිනිසින් නිහඬ වෙයි කියලයි සඳහන. 1962 වසරේදී පමණ 13 හැවිරිදී දැරියකව සිටියදී මෙරට පළමු වර්ණ චිත්‍රපටිය වූ රන්මුතු දුව චිත්‍රපටයේ ගීතයක් ගයනට වරම් ලද ඇයගේ හඬ ගුවන්විදුලියේ ළමා මණ්ඩපය හරහා රටම වැළඳගත් මధుර ස්වරයක් බවට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ යන විට ඇය 82 වියේ පසු වුණා. ජාතියේ ශ්‍රේෂ්ඨතම ගායිකාව බවට පත් වුණේ ඇය රැකගත් ආදීනත්වයේද තමන් කලාකාරයක වශයෙන් සිටිය යුතු ස්ථාවරය තුළ අභීතව සිය ආත්මය සංයම ශීලීව හසුරුවා ගනිමින් කියන තමයි අද දිවයින පුවත්පත ඇය සම්බන්ධයෙන් විස්තරයක් සටහන් කළා දෙන්නේ මේ විදිහට.
0: ඉතින් අපි ඇයට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. මේ සංගීත ලෝකෙ වෙනුවෙන් මං හිතන්නේ නන්දාමාලනී කියලා ගත්තට පස්සේ මේ කළා කිසිම වයස් ભેදයකින් තොරව දේශපාලනික සමාජීය හැම ක්ෂේත්‍රයකම මං හිතන්නේ අය ගීත ගායනා නොකරපු ක්ෂේත්‍රයක් නැහැ. මේ සියලුම ක්ෂේත්‍රයන් වෙනුවෙන් අය ගීත ගායනා කළතන විශේෂ චිත්‍රපට සංගීතය මේ හැම දෙයක්ම පිළිබඳව හැම අංශයකින්ම අය ගීත ගායනා කරා. ඉතින් අපි ඇයට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 13යි.

0: ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 18යි
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 එන්එල්බී දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටක් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: වෙලවදසන 6යි විනාඩි 19යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දිනමන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දිවයින පුවත්පත වාර්තා කළ තිබුණ ප්‍රධාන සිරස්තලයේ විදිහට මේකලා යෝෂිතට කරන්නාගොඩට අධි චෝදනා කියලා සඳහන් කළ තිබුණේ සුදුසුකම් නැතිව නාවික හමුදාවට බදවා ගැනීම සම්බන්ධයෙන් චන්දන ජයවීරය අද වාර්තාව දිනමන පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Yoshita and Karanagoda served indictments in Siabo case. For the more detail, the Colombo High Court yesterday served indictment on former President Mahinda Rajapaksha's son, Yoshita Rajapaksha, and former Navy Commander Admiral of the Fleet, Vasanta Karanagoda, over case filed allegedly corruption-related charges. It's audio, Gihan.
0: නිසි සුදුසුකම් නොමැති තැනැත්තෙකු නාවික හමුදාවේ විධායක ශිෂ්‍ය බට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමෙන් රජයට පාඩු කිරීම ඇතුළු අධිචෝදනා හතක් ඇතුළත් චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය ඉදිරියේ ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගුඩ යන තැනැත්තාට බහර දීමට බාර දෙන ලදි කියලා සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු නාවික හමුදාපති හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් වසන්ත කරන්නාගුඩ මහතාටයි මෙසේ අධිචෝදනා බාර දීලා තිබෙන්නේ. විත්තිකාර යෝෂිත රාජපක්ෂ එම නිලයට බඳවා ගැනීමට අවශ්‍ය ආකාරයට නාවික හමුදාවේ බඳවා ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම ඒ සඳහා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබෙනවා. කොළඹ මහාධිකරණ වෙනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ චෝදනා බහර දීමෙන් අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සමන්ත්‍රණයට යොමු කරනු ලැබුවා. විත්තිකරුවන් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර අපමත බුදාහැරීමට නියෝග කළ වෙනිසුරුවරයා ඔවුන්ගේ ගුවන් බලපත්‍ර අධිකරණයේ බාහිරයට ගැනීමට නියෝග කලකලත් අද සවහන් කළ තිබුණා. එතකම දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් අද දවසේ දිවාර්තා කළ තිබුණා. මේ කළා කෝටි 7ක අයතාවත්කම් යෝෂිතට එරෙහි තවත් නඩුවකට දින දෙයි. චන්ද්‍ර ජයවිරයි ඒ වාර්තාවත් ගෙන එන්නේ අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තල දෙක විදිහට වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
1: ඔගේ ඔබ සඳහන් කළා වගේ අද ලංකාදීප පුවත්පතත් සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් සොදුසුකම් නැතිව එතෙර පාට මාලාවකට යවලා කරන්නාගොඩට යෝෂිතට අධිචෝදනා කොන්දේසි ඇප විදෙස් ගමන් තහනම් පූර්ව නඩු විභාග සමන්ත්‍රණය ලබන 17 වෙනිදා කියලා යද චාරූපත් සමගින් මනෝප්‍රිය ගුණසේකර ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ.
0: රුපියල් ලක්ෂ 735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරයේ හෙලිකල නොහැකි වීම මත මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් ලබන සැප්තැම්බර් 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඒ නියම කරලා තිබෙනවා. කොළඹ මහාධිකරණ වෙනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින කනිෂ්ඨ නීති චුමරේකු කරුණු දක්වමින් විතිකාර යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ අංක 10 ඉදිරියේ පවරා ඇති වෙනත් නඩුවකට පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා. විතිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාගේ නැන්දම්මා මියගොස් ඇති බැවින් ඔහුට එදින විභාගයට පැමිණීමට නොහැකි වී ඇති බව දැනුම් දී තිබුණා. ඒ හේතුවෙන් නඩු විභාගය ගැනීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා තිබුණේ.
1: Let's move to the Daily News newspaper. Catholic bishops warned broader consultation on 22nd Amendment. For the more detail, the Catholic Bishops' Conference in Sri Lanka, in a statement addressing the cabinet decision to increase the existing statutory retirement age of judges, stressed that preserving and safeguarding the independence of the judiciary, the rule of law, and the doctrine of separate of powers must remain a paramount priority at all times. Gihani told you.
0: 22ට පෙර ජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගෙන් කැමැත්ත අහන්න කියලාද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව රජයට කියලා තියෙනවා කියලා දවසේදී තොරතුරු සඳහන් කළ තිබුණා දිවයින පුවත්පත. විනිශ්චයකරුවන්ගේ ව්‍යස්ථාපිත විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර පොදු ජනතාවගේ හා අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රමාණවත් උපදෙස් විමසුමක් සිදු විය යුතු යන්න ශ්‍රී ලංකා රදගුරු සමුළුවේ අදහස බව එම සමුළුව ඊයේ සවස නිකුත් කළ නිවේදනයේහි සඳහන් වෙලා තිබෙනවා කියලායි මේ කළා. අද තොරතුරු මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ මෙවැනි සංශෝධනයක් සිදු කළ යුත්තේ පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීමේ අරමුණෙන් අධිකරණ නිලධාරීන්ගේ සමස්ත හිඟය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු ඵලදායි ලෙස විසඳීම සහ නඩු විසඳීමේ අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීමේ අරමුණෙන් යුතුව බව තම අදහස් බවද සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පියතුමන් හා මහලේකම් ඇන්ටන් ප්‍රංජිත් පියතුමන් විසින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා කියලයි අද මේ විදිහට තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
1: ඔගයන් අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අද සඳහන් කරන මහනුවර සිව්වැනි කුමල් පෙරහැර අද අපි දැක්කම දින කීපෙම මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සඳහන් කරලා තිබුණා. අදත් සියලුම පුවත්පත් මේ කුඹල් පෙරහැර සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. ඊයේ දවසේදී පැවති 3 වැනි කුඹල් පෙරහැරේ ඡායාරූපත් අද දවසේදී මේ විදිහට සටහන් කළ තිනවා. ලංකාදීප පුවත්පතේ මහනුවර ඓතිහාසික ඇසළ මහ පෙරහැරේ 3 වැනි කුඹල් පෙරහැර ආරම්භ කරමින් සදාතුක කරඬුව මියන් රාජා මංගල හස්තයා විසින් ඊයේ රාත්‍රී 7ට වැඩම කරවනු ලැබූ අවස්ථාවයි මේ විදිහට ඡායාරූපිට නගමින් දක්වා තිබෙන්නේ. එතෙකම අද දවසේදී මේ සිව්වන කුඹල් පෙරහර පැවැත්වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ සිව්වන කුඹල් පෙරහැරයි අද දවසේදී වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ. සවස 6 පසු වී විනාඩි 53ට උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදියේ ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදියේ ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියේ නිහලට ගමන් කරමින් ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි කියලා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: සිවුර කුඹල් පෙරහැර අද කියලා අද අසේල කුරුළුවංශගෙන් සටහනෙත් සඳහන් කළ තිබුණා. මේකලා අපි අර වෙලා පොඩ්ඩක් රැවද සඳහන් කරමු.
1: අද සඳහන් කළා තියෙන්නේ සවස 6 පසු වී විනාඩි 53ට උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත්වනවා කියලා තමයි.
0: අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙන්නේ දළදා මාලිගාව බියසින් රාත්‍රී 6:40ට පෙරහැර පිටත්ව දළදා වීදියේ ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි කියලායි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. හොඳයි, අපි අවධානය යොමු කරනවා තවත් ප්‍රවෘත්ති කිහිපයකට. මේ දිනමින පුවත්පත දවසේදී සටහන් කරලා තිබෙන තවත් ප්‍රවෘත්තියක් මේ මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතියට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය 2026 සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. චීන ආධාර යටතේ කොට්ටා ප්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතියෙන් රට පුරා සිටින ජනමාධ්‍යවේදීන් සඳහා නිවාස ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි නිවාස ඒකක 27ක් ඇති අතර නිවසක මිල රුපියල් මිලියන 5.19ක් කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා තිබෙනවා. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙලා තිබුණා.
1: අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්තිංශගෙන තොරතුරු වලට. ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි ලක්ෂ 2ක් වෙන් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස මහතා සඳහන් කරනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: ආර්ථිකය තමයි අපේ ප්‍රමුඛතාවය, ඒ වෙනුවෙන් තමයි අපි වැඩිම බරක් තියලා තියෙන්නේ. කහතුඩු ඉඳලා ඉංග්‍රිය දක්වා වෙච්ච අධිවේගී මාර්ග කොටස අපි හදනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් ටික අපි හදනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනයත් ඒ අතර අපි කරමින් ඉන්නවා. ප්‍රවාහනයේ පොදු පහසුකම් වර්ධනය කරනවා. අපි ඔබගෙන් එකතු කරගන්න රාජ්‍ය ආදායම සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. මේ දවස්වල ওই භාගයට හදලා තියෙන රෝහල් වල ගොඩනැගිලි සියල්ලම ඉදිකිරීම කළ අවසන් කරනවා. පළවෙනි ජාතික හෘද රෝහල ඉදි වෙනවා. කොළඹ ජාතික රෝහල ආසන්නයේ තට්ටු 8 බිල්ඩින් දෙකක් මේ වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මුල්ගත බණ බලාපොරොත්තු වෙන අවුරුදු 3කින් කඩුවට අවසන් කරන්න. එතකොට ඔය තිබෙන පෝලිං ගොඩාක් අඩු කරගන්න පුළුවන්. බංකොලොත් වෙච්ච ආර්ථිකයක් නගා සිටවමින් දිත්වා මැද පෙරදිග කරපු දේනත් මුහුණ දෙමින් හැබැයි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. තව මේක ශක්තිමත් වෙනවා. ලබන අවුරුද්දේදී ගම්මල සංවර්ධන කටයුතු වල පමණක් රුපියල් කෝටි ලක්ෂ 2ක් බණ්ඩාගාරෙන් අපි වෙන් කරනවා. සංවර්ධන වෙන රටේ ප්‍රතිලාභ ඔබට ක්‍රමානුකූලව ගලාගෙන එනවා. ඒවා මැජික් ඇස්බන් දුන්න නොවේ, ස්ථාවර වෙන.
0: එතකම හද සඳහන් කළ දුන්නා මේ 22ට එරෙහිව පෙත්සම් 11ක් කියලා සඳහන් කළ දුන්නා ඒ ජේ අබේනායකයි වාර්තාව අද දවසේදී දිවෙන පුවත්පත් වෙනුවෙන් ගෙන විත්තිබුනේ අපි අවධානය යොමු කරමු අද දිවෙන පුවත්පතේ මේ සම්බන්ධයෙන් වන සටහනට
1: අද දෙවැනි පුවත්පත වගේම අනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙන AJA අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ දෙවැනි පුවත්පතට උපරිමාධිකරණ විනිශ්චයකරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් මේ වන විට පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා කියලා තමයි සඳහන්. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා.

0: විනිවිද පදනම පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා. එම සංශෝධනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම් වලින් ඉල්ලා ඇති අතර එම සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: ලොතරැයි ප්‍රතිඵලට ගිහිල්ලා නැවතත් ඉක්මනින්ම හමුවෙමු. ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් සලට් එක්ක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් සලට් අහගෙන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි.
0: විනාඩි 36.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලවදස්සන 6:31 අපි සූදානම් දවසේදී ඊයේ දවසේ දින ජාතික ලොතරැයි මණ්ඩලයේ දින මැදල දලොතරැයි පත්වල නිල ප්‍රතිඵලට සටහනට අවධානය යොමු කරන ඊ අගෝස්තු මාසයේ 20 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ මහජන සම්පත ක්‍රියාත්මක ජයග්‍රහී 6285 වන දින වාරය විදිහට ඊයේ දවසේදී ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ B ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 5 අංක 4 නැවතත් අංක 4 අංක 6 අංක 9 සහ අවසානයේ අංක 8 විදිහට ඊයේ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6285 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ
1: ගොවිසෙත 4527 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා P ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 3 අංක 28 අංක 60 සහ අවසානයේ අංක 68 විදිහට
0: මෙගාපව ජයග්‍රහී 2633 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ E ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයන්ක 17 ජයග්‍රහී අංක සටහන් වනවා අංක 28 අංක 48 අංක 49 සහ අවසානයේ අංක 55
1: දන නිදහනේ 2315 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ Q ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 36 අංක 39 අංක 40 සහ අවසානයේ අංක 70 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1594 වන දිනුම් වාරය ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත් හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙනවද කියලා තුලා ලග්න සංකේතයේ එතකම ජයග්‍රහී අංක විදිහට අංක 30 අංක 37 අංක 42 සහ අවසානයේ අංක 47 ඊ දවසේදී හඳහන ජයග්‍රහී 1594 වන දිනුම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතයේ සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ
1: හඳහන එහෙම වෙනකොට අද සම්පත 860 වන ජයග්‍රහී දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණා ඒ දවසේදී V ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 4 අංක 6 අංක 9 සහ අවසානයේ අංක 8 විදිහට සටහන් වෙලා තියෙනවා
0: NLB ජය ජයග්‍රහී 553 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ O ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වන අංක 5 නැවතත් අංක 5 අංක 0 සහ අවසානයේ අංක 5 NLB ජය 553 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ
1: සුබ දවසක් 401 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 5 අංක 19 සහ අවසානයේ අංක 23 එතෙකම සුබ දවසක් 401 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 2803 විදිහටයි සටහන් වෙන්නේ
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැටි වැටියෙන් මිලදී ගන්න ලකන බෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 34යි

0: ලොතරයි ප්‍රතිඵලවලින් අනුව අනතුරු අපි අවිත්තින්නේ දැන් නැවතත් ලක්කන මෝනිින් නිියවසලට එක අපි විරාමෙන් අනතුරු කතා බහ කරන සෝදානම් කියල කිව මේ තවත් ප්‍රවෘති ගන්නවක් ප්‍රතිවනක් කතා බහ කරන්න එතකම විශේෂණ සඳහන් කරනු දෙවෙන පුවත්පතර අපි අවධාන යොමු කරනු මේ කළ අද දෙවෙනි පුවත්පත සහ ලංකාදීප පුවත්පත පමණයි සටහන් කළ තිබුණ මේ ප්‍රවෘතිය සම්බන්ධයෙන් හෙළ ගීයේ
1: හෙළ ගීතයේ යතිවර ලකුණ
0: ධර්ථ හිමියන් පිළිබඳව තමයි අදවස දී ප්‍රවෘත්ති වාර්තා කළ දුන්න අපි ලංකාදීප පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරනවා රමුක්කන සිද්ධාර්ථ හිමි ආදාහන පූජෝත්සවය අද කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තිබුණේ.
1: දිවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා. ගියන් ඔබ සඳහන් කළා වගේ හෙළ ගීතයේ යතිවර ලකුණ පින්කෙත හෙළ රන්දෙරණින් සිද්ධාර්ථ හිමියෝ අද සමුගණිතය කියලායි සඳහන් කරලා තියෙන පල්ලේගම හේමරතන හිමියන් කවි පන්තියක් සඳහන් කරනවා මේ විදිහට. හෙළ ගීතයේ යතිවර කිරුල දැරු හිස අන් කවුරුන්ද රඹුකන සමිඳ ඔබ මිස දෙසවන් පුරා විඳි බුදු ගුණෙහි අමරස බැති කඳුලින් තෙමෙයි අද රසික ඇස කියලායි සඳහන් වෙන්නේ. තවත් කවි පන්ති තුනක් සඳහන් වෙලා තියෙනවා. අපි ඉන්න එක් කවියක් මේ විදිහට සඳහන් කරමු. සඳදිය මැව් අසිරිය දැක සෑකොතක සිලිසිලි නද අසාලා දලු බෝපතක ගීසිත්තම් ඇඳුනි විකසිත වූ සිතක අමතක කළ හැකිද සුන්දර ඒ මතක අත්වැල වෙමින් හැකි කෙනෙකුට නැගිටින්න ඉනිමං තනාදී ඉහළට නැගගන්න නොමසුරු සිතින් සියදස්කම් දන් දුන්න පෙරුමන් පිරු බෝසත්වරයකු වෙන්න පැතු ලෙස මෙතේ බුදු හිමි මුණ ගැසේවා ගීපද මෙන් මිහිරි බණපද ඇසේවා සිරිපද සිසිලසින් ලය දුක නැසේවා බියකරු සසර දොර සදහට වැසේවා කියලායි පල්ලේගම හේමරතන හිමියන් අද සිද්ධාර්ථ හිමියන් වෙත මේ විදිහට කවි පන්තියක් සටහන් කරන්නේ.
0: ලංකාදීප පුවත්පත දවසේදී ඡායාරූපයක් සහිතව වාර්තා කළ තිබුණා මේ කලමින්ස මේ ප්‍රවෘත්තියම රමුක්කන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිනියගෙන් අවසන් බොහොමන් කියලා ඡායාරූප සහිතව දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබුණා. අද මේ විදිහට බැලවත රාජකුරු ශ්‍රී සුභූතිපාර ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති ප්‍රවීණ ගීපද රචක අපවත් වී වදාළ රමුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට ඊයේ දින අවසන් ගෞරව දැක්වා ග්‍රාමාධිවරිය. ඒ සම්බන්ධයෙන් අදවසදී ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කළ තිබුණා. එතකම මේ කළාද මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සටහන් වුණා ලංකාදීප පුවත්පතේ වැලවත සුධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයෙන් දේහය රැගත්‍රිය පෙරහර අද පස්වරු 2:30 පිටත් වීමට නියමිතයි. මේ අතර රමුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහය වැලවත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන ධර්මශාලා පරිශ්‍රයේ මහජන ගරු බුහුමන් සඳහා අද පස්වරු 2 පමණ දක්වා තැන්පත් කර තිබෙන අතර ආදාහන පූජෝත්සව කමිටුව සඳහන් කළ තිබෙනේ රමුකන හිමියන්ට අවසන් බුහුමන් දැක්වීම සඳහා ඒ සහ පෙරේදා දින 2 දිවයිනේ නන්දෙසින් ගිහි පැවිදී විශාල පිරිසක් පැමිණියා. ශ්‍රී ලංකාවේ සමස්ත ගීත කිතමෙන්ම බෞද්ධ ගීත කලාව ස්වයං පෝෂිත කිරීමට මහඟු දායකත්වයක් සැප වූ යතිවරයාණන් වහන්සේ නමක වූ රමුකන සිද්ධාර්ථ හිමියෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී 1:17 මෙසේ අපවත් වුණා කියලයි අද දවසේදී තොරතුරු සඳහන් කළ තිබුණේ ලංකාදීප පුවත්පත.
1: ඔගයන් ඉතින් ජාතියේ රන් ස්වරය එහෙම නැත්නම් අපි කියන ජාතියේ යශෝරාවයත් මෙලෙසින් සමුගණෙදී හෙළ ගීතයේ යතිවර ලකුණත් අද දවසේදී සමුගන්නවා. ඉතින් අපි ඕන් දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
0: ඒ වගේම රමුකන සිද්ධාර්ථ හිමියන් මේ ගේයපද රචනයේදී මේ කලා විශේෂයෙන්ම බුදුබණ මේ ගීතවලට අතුලත් කරමින් මේ ගීපදවලට අතුලත් කරමින් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ගත මෙහෙවර පිළිබඳව අපි කතා බහ කළ යුතුයි. අපි උන්වහන්සේටත් අති උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකර මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 45යි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: මගේ බයිකගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් යුඇස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
5: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74/1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
6: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලකන Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් 1:00

0: මෙලව දෙස්න 6 විනාඩි 46 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ අද දින දෙවෙනි පුවත්පත වාර්තා කරලා තියෙන ප්‍රවෘත්තියක්
1: ඩුබාහිදී ඇල්ලූ අනාතේ චතෝ කංජිපාණිගේ අපරාධංශයේ ලොක්කා ඩුබායි රාජ්‍යයේ සිටි සුපිරි නිවස සහ පාවිච්චි කළ අතිසුඛෝපභෝගී මෝටර රථයේද එරට පොලිස් භාරයට කියලා තමයි අද දෙවෙනි පුවත්පතේ සටහන් වෙන්නේ. හේමන්ත රන්දුරුනි අද මේ වාර්තාව අරගෙන ඉන්නේ අපේ අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය සහ ඩුබායි ජාතික අපරාධ ආරක්ෂක පොලිස් බලකාය කබද්දව කළ මෙහෙයුමකදී ඩුබායි රසික් අල් ඛයිමා ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් වනාතේ චතු නැමැති පාතාල ප්‍රබලයා පාතාල නායක කංජපාණ ඉම්රාන්ගේ මිනිස් ඝාතන ඇතුළු අපරාධ අංශය භාරව සිටි ප්‍රධානියා බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන.
0: 10000 දඩය ලක්ෂයක් කරයි දරුවන් රැකියාවල යෙදවීම පනත් කෙටුම්පත සම්මතයි කියලා දවසේදී සුජිත් හේවාචුලිගේ සහ අංජුල මහික වීරරත්නගේන වාර්තාවේ සටහන් වන්නේ දරුවන් රැකියාවන්හි යොදවා ගැනීමෙන් සම්බන්ධයෙන් පැවතුණු රුපියල් 10000ක දඩ මුදල ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන ඇතුළත් ස්ට්‍රේන් තරුණයන් සහ දරුවන් සේවයදවීම සංශෝධන පනත් කෙටුපත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත වුණා කියලා අද ලංකාදීප පුවත්පත සටහන් කළා තිබුණා. එතක මේකලා මේ ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය. බැංකු කළමනාකාර සිව්දෙනා යලි රිමාන්ඩ්. බඩු ගෙන්වන මුවාවෙන් එතරට ඩොලර් පැන්නූ තවත් සමාගම් 53ක් CID උසාවියට දන්වයි කියලායි සටහන් කළ තිබෙනේ. 89කින් තොරතුරු ආවේ 36ක විතරයි කියලායි අද ලංකාදීප පුවත්පත් සටහන් කළ තිබෙනේ. මේකලා දැන් අපි මේ ගත්තට පස්සේ දැන් අපේ ගෙවල් වල තියෙන සල්ලි එහෙම නැත්නම් අපි හම්බ කරන සල්ලි අපි ගිහිල්ලා වැඩි විශ්වාසයට දාන්නේ බැංකුවට.
2: ඔව්.
0: දැන් අර බැංකුවේ තියෙන පෑන නූලකින් ගැට ගහලා තියෙන සමහර වෙලාවට මේ ඒකත් නැති වෙයි කියලා. දැන් නම් මිනිස්සු පොඩ්ඩක් බය වෙයි බැංකුවේ සල්ලි දාන්නත්. මේ විදිහට මේ මේ බැංකුවේ තියෙන සල්ලි අස්ථානගත වීම එහෙම නැත්නම් මේ
2: හැකරු අරගෙන
0: මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා සමහර වෙලාවට බය වෙන්න පුළුවන්. බලමු ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් ගෙන වාර්තාව රෝෂන් තුෂාරයි වාර්තාව ගෙනෙන්නේ. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමරිකන් ඩොලර් කෝටි 100ක් විදේශගත කළේයයි කියන බැංකු නිලධාරීන්ට ආධාර අනුබල දුන් එම බැංකුවල උසස් නිලධාරීන් සිටිනම් වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධර්ගම මහතා බැංකු කළමනාකරුවන් සිව්දන ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන තුන්වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ තිබෙනවා. සැකකරුවන්ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දැනට අදාළ බැංකුවල සේවය නොකළද මේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සංවේදී හා සංකීර්ණ පරීක්ෂණයක් වන බැවින් අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටියා. අදාළ වංචාවලට ආධාර අනුබල දුන් හා නොකර හැරීම් කළ බැංකු නිලධාරීන් සමග සැකකරුවන්ට සම්බන්ධතා පැවැත්වීමට ඇති හැකියාව සලකා බැලීමේදී ඇපදීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑමක් විය හැකි බවට පෙනී යන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් තොරතුරු සටහන් කරන්නේ.
1: එතකම කියන්නේ මේ වසර 75කට පසු වෙන දරුණුතම එල්නිනෝව සම්බන්ධයෙන් තද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට. අද සඳහන් කරනවා මේ වසර අවසන් වන විට ඉතිහාසයේ දරුණුතම එල්නිනෝ තත්වයට මුහුණ දීමට ඇති සම්භාවිතාව 70%කට වඩා වැඩි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා සඳහන් කරන මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබට ලක්කන නිවුස් Facebook පිටුව තුලින් දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා, දැන ගැනීමට හැකියාව තිබෙනවා. අපි අහලා බලමු අජිත් විජේමාන මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
3: අති ප්‍රබල හෝ ප්‍රබල එල්නිනෝවක් වීමට දැන් මේ වෙනකොට 90%කට වඩා වැඩියෙන් සම්භාවිතාවකින් පුරෝකථනය කරනවා. ඔක්තෝබර් දෙසැම්බර් කාලයේදී එල්නිනෝ සංසිද්ධීන් එක්ක ගලපනකොට මෙම එල්නිනෝව ඒ සියලුම එල්නිනෝවන් අභිබවා යන ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට 70%කට ආසන්න සම්භාවිතාවක් තියෙන බවට මේ වෙනකොට ගෝලීය පුරෝකථන පෙන්වා දෙනවා. එල්නිනෝ කියන සංසිද්ධිය වැස්ස අඩුවීමක් කියලා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒකම නෙමෙයි එල්නිනෝ කියන්නේ. එල්නිනෝ කියන සංසිද්ධිය අවුරුද්දක් මාස 14ක් තියෙන්නත් පුළුවන්. ඒ කාලයේදී තියෙන වෙනත් අපේ දේශගුණික රටාවල් වලට බලපෑමක් තමයි කරන්නේ.
1: එල්නිනෝ තත්වයට මුහුණ දීම සඳහා රජය මනා සූදානමකින් සිටින බව අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළා.
4: 17 වෙනිදා එල්නිනෝ බලපෑම අවම කිරීම සඳහා පත්කලයේ කමිටුව රැස් වුණා. එහිදී අපි යලිත් වතාවක් වත්මන් දේශගුණික සහ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරගෙන ඉදිරි කාලයට අදාළ පුරෝකථනයක් ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි ඊයේ රාත්‍රියේ සියලු දිස්ත්‍රික් ලේකම්වරු සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සම්බන්ධ කරගනිමින් සූම් සාකච්ඡාවක් කරගත්තා. නිශ්චිත වශයෙන්ම දැනට එක් එක් දිස්ත්‍රික්කවල ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් මූලික වශයෙන් අපි අදහසක් ගත්තා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයක සිට අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙන බව, ඒ වගේම තමයි මෙම තත්ත්වය අවුරුදු 75කට පස්සේ වගේ ඇති වෙන තත්ත්වයක් ලෙස තීව්‍ර වෙලා තියෙනවා කියන එක අදහස ගත්තා. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අපි රජයක් හැටියට ඉතා හොඳ සූදානමක ඉන්නවා.
0: ලකන මෝර්නින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරනම් වෙලාව 06:00
1: විනාඩි 52යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: මෙලව දැස්සන 6 විනාඩි 57යි. අපි සූදානම් පුවත්පත්වල විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලමු. මේකලා අපි යමු දිනමින පුවත්පතේ විදේශ පිටුවට.
1: ගාසාවේ පස් හැවිරිදි දැරිය ඝාතනය කළ බව ඊශ්‍රායෙල් හමුදාව පළමුවරට පිළිගනී. ඊශ්‍රායෙලින් පරීක්ෂණයක් කළද සඳහන් කරලා තියෙනවා. ඡායරූපත් සමගින් තොරතුරු මීට වසර දෙකකට පෙර ගාසා තීරයේදී පස් හැවිරිදි පලස්තීන දැරියක් හින්ද් රජාබ් ගමන් කළ මෝටර රථයට වෙඩි තැබූ බව ඊශ්‍රායෙල් හමුදාව පළමුවරට පිළිගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කරන ඊශ්‍රායෙල් ප්‍රහාර හමුවේ ගාසා තීරයෙන් පලා යමින් සිටි දැරිය සහ ඇගේ ඥාතීන් 6 දෙනෙකු මෙලෙසින් ඝාතනයට ලක් වූ බවයි කියලා සඳහන් වෙනවා. ඒකම මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයේ රන් පතලක් නායෑමෙන් 107 දෙනෙක් මියගොස් තිබෙනවා. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් කියලා චාරුපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. ඉරානය සමග ගනුදෙනු කරන රටවලට දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ට්‍රම්ප් අනතුරු හඟවයි කියලා යද සටහන් කරන්නේ. ඒකම අෆ්ගන් ජාතිකයන් පිටුවහල් කිරීමට පාකිස්තානයෙන් දැවැන්ත මෙහෙයුමක් කියලා තද තොරතුරු සටහන් කළා තියෙනවා.
0: මේ තමයි විදේශ පිරිවෙන් වාර්තාවන තොරතුරු බවට පත් වෙලා තියෙන්නේ. අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. වාර්තාවන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: Sports Roundup.
0: ශ්‍රී ලංකාවේ පිටිකරුවෙකුගේ 20යි 20 හොඳම ඉනිම කමිල් මිෂාරගේ නද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු 20යි 20 තරඟ පිටියේ වාර්තා කළ ඉහළම ඉනිමට හිමිකම් කීමට NCC ක්‍රීඩා සමාජයේ කමිල් මිෂාර ඊයේ සමත් වුණා. අන්තර් සමාජ පළමු පෙළ 20යි 20 ක්‍රිකට් තරඟාවලිය යටතේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමග කෝල්ස් පිටියේ පැවති පෙරවරුවේ පැවති තරඟයේදී නොදැවි ලකුණු 145ක් රැස් කිරීමට 25 හැවිරිදි කමිල් සමත් වූයේ 4 පහර සහ 6 පහර 11 බැගින් එල්ල කරමින් මේනිමට පන්දු 72ක් පමණක් වැය වූ අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වූයේ 201.38ක් ලෙසින්. කමිල්ගේ මේ ඉනිම සමග නිමා වූ LPL තරගාවලියේදී ලහිරු උදාර 132ක් ඔහු ලබා ගත්තා. සත වූ ශ්‍රී ලාංකික හොඳම 20යි 20 ඉනිමේ වාර්තාව බිඳ වැටුණා කියලත් අද දිනමින පුවත්පත ක්‍රීඩා පිටුවෙන් වාර්තාවන තොරතුරු වල සටහන් වුණා. එතකම දිනමින පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරගයට තව දින දෙකයි පිටිකරන ලයිස්තුවේ බරපතල අර්බුදයක්.
1: ඔබද මේ සම්බන්ධයෙන් ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු තොරතුරු වලට. ඉන්දියා කණ්ඩායමට එරෙහිව SSC පිටියේ තව දින දෙකකින් නම් ඉරිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පැතුම් නිශාංක, කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් යන මුල් පෙළේ ක්‍රීඩකයන් තිදෙනාම සහභාගී නොවීමෙන් පිටිකරන ලැයිස්තුවේ බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ.
0: අපි යනවා පත්තරවල කාටුන්ස් මොනවද කියලා හොයන්න.
2: කාටුන්ස්
1: යුද්ධ නිසා ඇමරිකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40 සීමාවත් පැන නලු. ඇමරිකාවත් බංකොලොත් වෙයිද කියලා යද ප්‍රශ්නාර්ථයකට එක්ක දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙනවා.
0: මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ දැනට පවතින එල් නිනෝ තත්ත්වය ප්‍රබල වෙනවා කියලා කියන්නේ සජිත්ගේ අනාවැක් එහෙන මකුරටම හරි කියලා යද Facebook කාටුනෙන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් ගුරු වැටුප් කිසිම ගැටලුවක් නැහැ කියලා ගමැතිනිය කියනවා. එතකොට ගැටලුව තියෙන්නේ අධ්‍යාපනයේද කියලා තමයි අදහන්නේ.
0: මෙසරි සමයන් කාටුනිය දිවෙන පුවත්පතේ බෙදහයක බලතලත් එක්ක ලැබුණේ තනි තීරණ ගන්න තමයි බං. ජනමත විචාරණයක් ආවොත් ජනතාව තීරණයක් ගනී කියලායි අද සටහන් කළා තිබෙන්නේ. අපි හලකන මෝනින් නිවුස් වලට නිමා කරන තෝරා ගන්නවා දිවෙන පුවත්පතේ ඕකයි තත්ත්වය අනුරාධගේ මන්ත්‍රීවරුන් ඔක්කොම නැත්තම් එන්නේ ලෝයර්ලා නැහැලු 22 පහදන්නේ නොකිරෙන දීගයක් ගැන මේ ඉඟි දෙන්නේ ටිල්වින් ගිනුයි අර අය ලෙක්චර් ගන්නේ කියලායි අද අනුරාධගේ කවියෙන් සටහන් කළ දෙන්නේ. ලකන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවටපත් කරනවා. අපි නැවත හමුවන්නේ හෙට දවසේදී උදෑසන 6ට. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහේ
1: වාසනාවන්ත සුබ සතියන්තයක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: ගුඩ් මෝනින් උදේ 7 වෙනාඩි 2යි.
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මග තුඩ.
0: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ රණවිත උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සියට් රිප් X5 සහ සුමිත් 5 සියට් රෝඩිස් වර්ස්
7: සුපර් දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1.
9: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
10: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
11: සුබෝදසනක් උදේ 7 විනාඩි 9 වෙලාව
12: සුබෝදසනක්
11: අද අගෝස්තු මාසේ 21 වෙනිදා සිකුරාදා දවසක්. අද බලාපොරොත්තු නොවූ සිකුරාදා දවසක්. සාමාන්‍ය සිකුරාදා කියලා කියනකොටම සතියන්තයක් කියලා කියනකොටම අපේ මනසට හැදෙන්නේ මේ සුවපහසු වටපිටාවක්. එහෙම නැත්නම් සතුටුදායක වටපිටාවක්. හැබැයි අද එහෙම නැත්නම් ඊයේ රාත්‍රියේ ඉඳලා ඒ කතාව සෑහෙන්න වෙනස්. මොකද අපිට ලාංකීය ගීත ශේෂ්ත්‍රයේ යශෝරාවිය එහෙම නැත්නම් අපිට ලංකාවේ සංගීතය කියලා කියපු ගමන් ගායිකාවක් කියලා කියපු සැනින් මතක් වෙන එකම ගායිකාව ඇය. පොඩි කාලේ අපි හිතන් හිටියා ගායිකාවක් කොහොම ඉනන්දා මාලනිය කියලා. ලංකාවේ අදටත් ඒ කතාවත් එක්ක එකඟ වෙන බොහෝ දෙනෙක් ඇති. එතනින් පස්සේ අපිට විවිධ චරිත ලංකාවේ සංගීතය තුළ මුණ ගැහෙනවා. අපි අහපු හඬ පෞරුෂයන් තියෙනවා. ප්‍රවීණ සංගීත මේ ගමන තුළ මුණ ගැහෙන ගායන ශිල්පිනියන් ඉන්නවා. නමුත් ඒ සියලු දෙනාගේ උපහාරයට ලක් වෙන ඇය නන්දා මාලනිය. ඉතින් නන්දා මාලනියගේ සමුගැනීම ගැන මුළු මහත් රටක් ඒ වගේම කලාවට සංගීතයට ආදරය කරන සියලු දෙනාම වගේ මේ වෙලාවේ ඉන්න ඉතාම ශෝකාකූල අදහසකින් හැඟීමකින්. ඉතින් දවස් 3ක් ඔබ දන්නවා මේ ජාතික ශෝක දිනයක් විදිහට දින 3ක් නම් කරලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව ඇතුලේ තමයි අපි අද දවසේ අපේ වැඩසටහනත් ආරම්භ කරන්නේ. ඉතින් නන්දා මාලනිය මේ සෑහෙන ලොකු පොතක් පිටුවෙන් පිටුව අපිට යලි යලි කියව ගන්න ඒ බොහෝ දේවල් ඉතුරු කරලා තියෙනවා. ගායනා කරපු ගීත ගැන මේ දවස්වල එහෙම නැත්නම් මේ පැය කීපේ සෑහෙන්න අපිට අහන්න දකින්න ලැබෙනවා. ඇය ගැන ගුණකතන ගණනාවක් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයකට යලි නන්දා මාලනියව
12: අපේ අතරට ගේන්න බෑ.
11: ගේන්න බෑ කියන ඒ හැඟීමට නේද කිසිම
12: සාධාරණයක්
11: කරන්න බෑ. ඒ කිසිම දෙයකට කවුරු කොහොම මොනවා කිව්වත් ආයි නන්දා මාලනිය සජීවීව ගී ගයන හඬ.
12: ඒ හඬ අපිට අය හෙන්නේ නැහැ.
11: ඉතින් ලක්කඬ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විදිහට අපි හැයක් ඉතාම සමීපව කටයුතු කරපු පිරිසක් විදිහට අපේ ජ්‍යෙෂ්ඨ සංවිධායකයන් පවා අපේ මෙතනින් නික්මලා ගිය අපේ හිටපු සමාජිකයන් කියනදලා අද දක්වා ඉතාම ගෞරවයෙන් අයව සිහිපත් කරනවා. ඉතින් ඇයට අපි අමාමහා නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. හැර ඇගේ ගීත විඳින්මින් තවත් දශක ගණනාවක් නේද අපිට රසවින්දනයේ උදෙසා දීලා ගිය ඒ ගීත රසවිඳීම පමණයි.
12: ඒ මෙහෙව රගය කරනවා හැරෙන්නට.
11: 7:13. එහෙමනම් අපි අද සිකුරාදා දවසේ අපේ සුබදවස ශ්‍රී ලංකා ආරම්භ කරනවා. ඇයි පිළිබඳ මේ මතකත් එක්ක පැය 3ක් අපිට තියෙනවා.
12: ඇයි ගැන කතා කරන්න.
11: ඇයි අමතක කළා අපිට අපේ ප්ලේලිස්ට් එකක් ප්ලේ කරන්න බෑ.
12: ඒ
11: කියන්නේ මේ අද විතරක් නෙමෙයි ලංකාවේ ගුවන්විදුලියට අපේ ටෙලිවිෂනයට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල එහෙම නැත්නම් අපි හම්බෙන මේ මිතුරු සාදයකදී පවා ඕනම තැනකදී නන්දා මාලනිය කියන්නේ අමරණීයයි.

0: ඩේවිඩ් පිරිස් මෝටර් කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
0: David Peeris Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600.
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: හපයි විනාඩි 23යි වෙලාව. අපි අනුග්‍රහක බවතුන් මතක් කරන්න ඕනේ. සුපුරුදු විදිහටම අපි අද දවස පටන් ගත්තේ පැල්ලත කිරි වීදුරුවකින්. ඒ විශ්වාසය අපිට තියෙනවා ලංකාවේ අපේ අභිමානයත් එක්ක පැල්ලත නිෂ්පාදන ඔබ දන්නෝ. අවුට්ලට් වලින් සුපර් මාකට් එකකින් එහෙම නැත්නම් ළඟම තියෙන පුංචි කඩේ වුණත් දැන් කිරිපිටි පැකට් එක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ගුණාත්මක බව නේද රැකගෙන ලංකාවේ කිරි කර්මාන්තයටත් ඒ අවශ්‍ය කරන හයිය දෙමින් පැල්ලත නිෂ්පාදන ආයතනය සෑහෙන ගමනක් දැන් ඇවිල්ලා ඉන්නවා. ලංකාවේ වෙළඳපොළ තුළ ඉතාම හොඳ ප්‍රසාදයක් තියෙනවා පැල්ලත නිෂ්පාදන වලට. 7:24 ක්‍රමරාජ නිෂ්පාදන ගැනත් මතක් කරන්නම්. වසර 77ක විශ්වාසය සාමාන්‍යයෙන් අවුරුදු 77ක් එක විදිහට කාගේ හරි විශ්වාසය දිනා ගන්නවා හිනික ලේසි නෑ.
9: කරන්න අමාරු වැඩක් නෑ.
8: පළුදු වෙන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
9: ඔව්.
8: එතකොට තරංකාරීත්වයක් තියෙනවා. මේ සියලු දේවල් එක්ක ක්‍රමරාජ නිෂ්පාදන ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක භාවයත් රැකගෙන අද වෙනකොට වසර 77ක් දැන් ක්‍රමරාජ නිවසින් යන නිෂ්පාදන ගණනාවක් තියෙනවානේ.
9: ඔව්.
8: කැස්සට හෙම්බිරිස්සාවට ඊට පස්සේ අපි කියන ගැස්ට්‍රයිටිස් වගේවට ඊට පස්සේ බඩේ ඇතිවන අපහසුතාවයන් වලට මේ සියල්ල එක්කම අපි මතක් කරමු මේ නිෂ්පාදන ගණනාව. ඒ කියන්නේ අපි කියන්නේ විවිධ රෝග වලට සරිලන විදිහට විවිධ විසඳුම්
9: පොඩ්ඩක් මතක් කරන්න. වැල් මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ කරල්ගොලි තියෙනවා, ඒ වගේම ඔය කටේ මොනහරි අපස්ථාවයි තියෙනවා නම් දත්වල ක්‍රිමිරාජ මුඛ සෝදන තියෙනවා, එතකොට ක්‍රිමිරාජ පේහව තියෙනවා, සඳුන් පැණිය තියෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් ක්‍රිමිරාජ නිවසින් ඔබට ලබා ගන්න පුළුවන්. 0112 753 889 කතා කරලා ඔයාගේ ගෙදරට හරි වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න ඔයාට අවස්ථාව තියෙනවා.
8: මේ සියල්ල එක්ක මතක් කරනවා අපි හැමතිස්සම ඔබේ ශරීර සෞඛ්‍ය ගැන හිතනමින් හිතන නිසා, ඒ කියන්නේ අපි ගැන හිතන නිසා, ඔබ ගැන හිතන නිසා අපේ ප්‍රමුඛතම මාතෘකාව තමයි වස විසෙන්තුර ආහාර රටාව. එහෙම නැත්නම් ශරීරයට අහිතකර කිසිවක් එකතු කරගන්න එපා. ප්‍රොඩක්ට් එකක් ගන්නකොට මේකේ ක්වොලිටි එක, ගුණාත්මක බව මේ සියල්ල හිතන්න මිල විතරක්ම නෙවෙයි. ඔය ඔක්කොම අතර මැද අපිට තව මාතෘකාවක් තියෙනවා අපිට අමතක වෙන. එහෙම නැත්නම් සමාජයේ මේ වෙලාවේ ගිලගනිමින් ඉන්න ඒ තමයි විෂමද්‍රව්‍ය. විෂමද්‍රව්‍ය තාම සීක්‍රෙන් අපේ තරුණ පරම්පරාව ගිලගනිමින් ඉන්නවා. දැන් රටම එකට ජාතික වැඩසටහනගෙන අපි නිතරම මතක් කරන්න යන්නේ නිසා මේ වෙලාවේ වැඩිහිටියෝ භාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඔබේ දුව පුතා ගැන ඔබට තියෙන අවධානය ටිකකට හරි ගිලිහුණා නම් ඔහු හෝ ඇය මේ වෙලාවේ සමහර විට මේ කියන මේ රැල්ලට අසු වෙලා ජීවිතයේ යම්කිසි අවදානමක ඉන්න අයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ආයි මතක් කරනවා රටම එකට ජාතික වැඩසටහනට ඔබට පුළුවන් දායකත්වය දෙන්න. ඔබ දන්න කියන කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට විෂමද්‍රව්‍යත් එක්ක යම්කිසි ආශ්‍රයක් තියෙන බැහි වෙලා ඉන්න ඔබ නොවෙන්න පුළුවන්. ඔබ දන්න කෙනෙක් හරි ඉන්නවා නම් මේ නම්බර එකට කෝල් එකක් දෙන්න.
9: 19:27 මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාට පස්සේ වෙනුවෙන් බෙහෙත් අරන් දෙනවට වඩා ඒකට යොමු වෙන්න හේතුව සහ ඒව වළක්වා ගන්න එක තමයි අපි ගොඩක්ම වැදගත් දෙයක් ලෙස සලකන්න ඕනේ. ඉතින් එහෙනම් අපි හැමෝම එකතු වෙලා අපේ පවුල වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන්, අපේ සමාජ වෙනුවෙන් සහ අපේ රටේ අනාගතය වෙනුවෙන් මෙන්න මේ කෝල් එක ගමු. 19:27
8: දහනමය විසිහත් හත මේ නම්බරකට කෝල් කරන විතරන්න මේ ඔබට මේ වගේ දෙයක් සම්බන්ධව යම් කිසි අවබෝධයක් ලබාගන්න ඕනෙන කෙනෙක් ගැන තොරතුරක් දෙන්න විතරක්ම නෙවෙයි ඔබට අර මේ ඇබ්බැහි වෙලා ඉන්න තැනින් එළියට එන්න ඕන නම් ඒ අවශ්‍ය කරන නේද ඒ මේ ඔයාට ඕන කරන විශේෂඥ සේවා ඒ සියල්ල පවා මේ හරහා ඔබට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා කියලාත් මතක් කරනවා. 7:26

0: හතයි විනාඩි 31යි. අද උදෑසන අපි නන්දාමාලිනී පිළිබඳ සිහිපත් කරමින් මේ ඇය වෙනුවෙන් දින තුනක් ශෝක දින ලෙස ප්‍රකාශයටපත් කිරීම ගැන කතා කරනවා වගේම රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු සම්බන්ධයෙන්වත් අපි සිහිපත් කරන්න ඕනේ. මොකද ලංකාවේ ගීතය තුළ විශේෂයෙන්ම අපි අපිට මුණ ගැහෙන ඒ අති සලකුණ නිරන්තරයෙන්ම ගීත ගණනාවක නේද අපිට ගැන රසවිඳින්න ලබා දුන්න අවස්ථාව මේ සියල්ල එක්ක මේ උන්වහන්සේ සහ නන්දාමාලි ලංකාවේ අර එක්තරා විදිහක සංස්කෘතියක් මේ රබුකන හාමුදුරුවොත් එහෙමයි නන්දාමාලියත් එහෙමයි එකම කාලෙක අපිට ඒ සංස්කෘතිය නේද අහිමි වෙමින් තියෙනවා කියලා හොඳටම දැනෙන දින කීපයක් මේ යන්නේ. ඒ නිසා අපි මේ ගැන අපි විටින් විට සඳහන් කරන්න. මොකද මේ අද දවස හෙට සහ එහෙම නැත්නම් අනිද්දා දවස ශෝක දිනයන් විදිහට ප්‍රකාශ කරනකොට හෙට පස්සුරුවේ තමයි රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගැනත් ඉස්සරහට අපි කතා කරන්න සූදානම්. 7:32 අපි ජාතික ලොතරැයි මණ්ඩලයට එන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසෙත් දිනුම් මැද්ද ටිකට් පත්වල වාසනාවන්ත ප්‍රතිඵලය අපි මතක් කරන්න ඕනේ.
1: හරි.
0: ඊයේ ගත්තනම් ඔබ ටිකට් එකක් සුබ දවසක් ලොතරැයිය. කන්‍යා ලග්නේ, ජයග්‍රහයි ලග්නේ, ජයාංක අංක 5, අංක 19, සහ අංක 23. ඒ වගේම ජය ලොතරැයිය ගත්තනම් ඕ අක්ෂරයත් එක්ක අංක 5, අංක 5, අංක බිංදුව අංක 5. අද සම්පත අංක 9 අංක 8, අංක 6 අංක 9 අංක 8, අංක 4 අංක 6 අංක 9 අංක 8 V අක්ෂරයත් එක්ක. ඒ වගේම ඊළඟට අපි බලන්නේ හඳහන ලොතරැයිය. තුලා ලග්නයත් එක්ක අංක 30, අංක 37, අංක 42 සහ අංක 44. ධන නිධානයේ Q අක්ෂරයත් එක්ක අංක 36, අංක 39, අංක 40 සහ අංක 70. මෙගා පවර් ලොතරැයියක් ගත්තනම් E අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 17, ජයග්‍රහ අංක 28, අංක 48 සහ අංක 49, අවසාන වශයෙන් අංක 55. ගොවිසත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික P අක්ෂරයත් එක්ක අංක 3, අංක 28, අංක 60 සහ අංක 68. ඊට පස්සේ අපි බලන්නේ මහජන සම්පත V අක්ෂරයත් එක්ක අංක 5, අංක 4, අංක 4, අංක 6, අංක 9, අංක 8. මේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ පසුගිය දවසේදී දිනුම් මැද්ද ලොතරැයි වල ප්‍රතිඵලය ඔබට මතක් කරේ. එතකොට දැන් මේ ඔක්කොම එක්ක ඔබට මතක් කරන්න ඕනේ ඇයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ වගේ සුපිරි ත්‍යාග රසක් ඔබට තිළින
1: කරන්නේ.
0: ඒ අතර වාරයේ තවත් ඔබට දිනුමක් නැහැ කියලා දුක් වෙන්න හේතුවක් නැහැ. ඔබ දන්නවා මොකද ලංකාවේ මේ අපි කියන්නේ රටේ සංවර්ධන කාර්යාලවලදී ජාතික ලොතරැයි මණ්ඩලය ලබා දෙන ඉහළ දායකත්වය. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය තව මෙන්න මේ වගේ දේවල් ටිකක් කරනවා.
1: ඉතින් මේ ඔබ වියදම් කරලා ගන්න රුපියල් 40න් හැම ලොතරැයිකින්ම ඔබට දිනුමක් තිබ්බත් නැතත් ඔබ රටේ සංවර්ධන කාර්ය සඳහා ලොකු දායකත්වයක් සපයන රචේකා බද්දාර මුදල, කෘෂිකර්ම මාත්‍යංශ, සෞඛ්‍ය මාත්‍යංශ, රණවිරු සේවා අරමුදලට වගේම සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන ඔබ දායකත්වය ලබා දීලා තියෙනවා කියන එක සතුටින් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා රුපියල් 40න් ඔබට දිනුමක් වගේම රටේ සංවර්ධනයටත් ඔබ දායක වෙලා තියෙනවා.
0: ඒ වගේම මේ අපි හැමතිස්සෙම මතක් කරනවා විශේෂයෙන්ම මේ දැන් ඊයේ දවස එහෙම නැත්නම් පෙරේද දවස මූලික කරගෙන පැවැත්වෙච්ච කාරණා කීපයක් තියෙනවා. අර කිව්වාගේ සුපිරි ත්‍යාගලාභීන් 32 දෙනෙක් පහුගිය කාලය තුල බිහි වෙනවා. ඒ අතරේ බෙදලා ගියා කෝටි 44,33,000ක් සමාවෙන්න කෝටි 23,46,000ක්. එතකොට මේ මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියේ

0: හතයි විනාඩි 39යි වෙලාව. අපි අද මේ අපේ ගීත පෙළගැස්මේ ගීත ගණනාවක් නන්දා මාලනීය වෙනුවෙන් වෙන් කළා තිනවා. පෞගේ දින කීපේ රවුකන ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගී පදවලට නේද? ඒ හරහා ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීත ගණනාවක් තියෙනවා. ඒ ගීතවලට තමයි මූලිකත්වය දීලා තිබුණේ. දැන් ඔය මේ මේ මේ ප්ලේලිස්ට් එකක තියෙන ඕනම තැනක ප්ලේ කරන්න පුළුවන් ගීත තියෙනවානේ.
1: ඕනම අවස්ථාවක.
0: ඒ කියන්නේ දේශාභිමාන ගීත, මෞගුණ ගී, පිය ගුණ ගී, සබා දහම, එහෙම නැත්නම් සමාජ කියන්නේ සමාජීය නම් විප්ලවීය අවස්ථාවන් වල නේද? අර ටික රැඩිකල් කියලා කියනවා නම් මේ වගේ ගීත මේ මේ මේ මේ ඕනම තැනක අපිට එහෙම ප්‍රේමය සම්බන්ධ ගීත. ප්‍රමුඛ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන කතා කරොත් අපි අහලා තියෙන ජනප්‍රිය ගීතේ අපේ මේ හාමුදුරුව ලියපු මේ බුදුහාමුදුරුව අපිත් දකින්න නැති කියන ගීතේ. ඒකෙන් උන්වහන්සේ සිංහල ගීත ලෝකයේ අමරණීයත්වයට පත් වෙනවානේ.
1: ඔව්.
0: හැබැයි තනි ගීතයකින් අමරණීයත්වයට පැමිණෙනවායි කියන එක නිකන් ඒකට නිකන් ව්‍යංගාර්ථයක් විදිහට මම කිව්වේ. හැබැයි උන්වහන්සේගේ අනෙත් ගීත සියල්ල බැලුවොත් ඒ ගීත සියල්ලත් අමරණීය ගීත. අපිට ඔය ටිකක් දැනෙන හිම නැත්තම් අපි එකපාරට මතක් කරනකොට ගීත ගොන්නේ එක ගීතයක් තමයි බුදුහාමුදුරුව අපිත් දකින්න නැති වගේ ගීතය. ඔව්. හැබැයි එතනින් එහාට ඔබට මතක් වෙන්නේ නැති රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ලියපු ගීත ඕන තරම්. හැබැයි මේක එක උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක් වුණාට හැම තැනකම ගීත ලියලා තියෙන්නේ විද්‍යාත්මක චින්තනය, බෞද්ධ චින්තනය නේද? මේ සියල්ල එකට මුසු වෙච්ච ගීත. ඒ නිසා මේ එක්තරා අවස්ථාවක මේ ඔය කාලෝ ෆොන්සේකා මහත්තයා කියන මේ සමහර තැන්වල උන්වහන්සේ යොදපු යෙදුම් සම්බන්ධ ඒ කියන්නේ සාහිත්‍යමය වශයෙන් යම් යම් කාලෝ ෆොන්සේකා මහත්තයා ටිකක් ප්‍රසිද්ධියේ ඕනම තැනක ඉතාම විවෘතව අදහස් පළ
1: කරන
0: නයික්නේ. මේ සමහර ගීත සම්බන්ධව කියන්නේ මේ ගීතය ආපු ගමන් ආ ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරුව ගැන ලියපු ගීතයක්. එතනින් එහාට උන්වහන්සේගේ ගීත භාවිතයේ මොකද්ද, වචන භාවිතයේ මොකද්ද, කලාව කොයි විදිහටද භාවිතා කරලා තියෙන එක සම්බන්ධ කාලෝ ෆොන්සේකා මහත්තයා කියනවා මට නිකන් පොඩි කුකුසක් ඇති වුණා. නමුත් මම තවදුරටත් රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන හොයනකොට උන්වහන්සේ බෞද්ධකම, සිංහලකම එහෙම නැත්නම් එක් මාතෘකාවට විෂය වෙච්ච ගීත ගන්නාවක් විතරක් නෙවෙයි සියල්ල ආක්‍රමණය කරපු යතිවරයන් වහන්සේ නමක් කියන හඳුනා ගැනීමට එනවා. ඉතින් දැන් අපි නන්දාමාලි මහත්මිය ගැන කතා කරත් මේ මේ කියන සියලු මේ ශේත්‍රවල අපිට ගීත උරුම කරපු ආදරණීය ගායන ශිල්පිනිය. අද දවස් අපි කතා කරන විශේෂයෙන්ම අද සිට තමයි මේ දින තුනක කාලය මේ අපි කියන්නේ ශෝක දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ. 1956 දී තමයි අයෝ බොරැල්ලේ තිබ YMB ශාලාවේ තිබුණ පද්‍ය ගායන තරගයකට ඇවිල්ලා එතනින් රන් පදක්කම දිනා ගන්නවා. මේ ඇගේ ජීවිතය තම සුවිශේෂී සන්ධිස්ථාන ගැන අපි පොඩි සිහිපත් කිරීමක් කරන්න. ඊට පස්සේ අමරදේවයන් ආරාධනා කරනවා පළවෙනි වතාවට මේ චිත්‍රපටයකට ගීතයක් ගායනා කරන්න 1963 වසරේ වෙන්න ඕනි. ඊටත් කලින් කරුණාරත්න අබේසේකර මහත්තයාගේ මේ ළමා මණ්ඩපයට සම්බන්ධ වෙනවා මේ බුදුසාදු කියන ගීතය ගායනා කරමින් ඊට පස්සේ තමයි අමරදේව සහරහා නේද
1: 1961
0: ඊට පස්සේ 63 වසරේදී රන්මුතු දූව චිත්‍රපටයට අය පසුබිම් ගායනින් දායකත්වය දෙනවා. එතෙන්දි තමයි නාරද දිසාසේකරයන් එක්ක ගලන ගංගක ජීවිතය කියන ගීතය ගායනා කරන්නේ.
1: ඔව්.
0: ඉතින් සිනමාවට චන්ද්‍රරත්න මානවසිංහන් ලියපු පළමු ගීතය. ඉතින් මේ චිත්‍රපටය මේ හැරෝම් ලක්ෂයක් නන්දා මාලනීගේ. මොකද සරසවි සම්මානුල්ලේදී මේ චිත්‍රපටයේ සියලු සම්මාන දිනා ගන්නවා.
1: ඔව්.
0: ඒ අතර වාරෙදි සරසවි සම්මානයේ හොඳම ගායිකා විදිහට නන්දා මාලනී දිනා ගන්නවා. එයා අවුරුදු 83ක් ලාංකීය කලා ශිෂ්‍යයෙ රැඳිලා ඉඳලා මේ ඊයේ දවසේ මේ අපේ ලෝකයෙන් මිදිලා යනකොට සරසවි සම්මාන 11ක් ජනාධිපති සම්මාන 8ක් ලබාගෙන ලාංකීය සංගීතයේ ඇය තමයි මුද්‍රාව. අපි අමරදේවයන් ගැන කතා කරනවා වගේම මේ පැත්තෙන් ගායිකාවක් විදිහට අපිට කතා කරන්න තියෙන්නේ අපිට ඉතුරු කරලා තියෙන මේ නිර්මාණ දිහා බැලුවම ඇය. ඉතින් ඇගේ අපි මේ ඊළඟට තෝරගත්ත ගීතයට මම මේ පොඩි ප්‍රවේශයක් ගත්තේ රන්මුතු දුව චිත්‍රපටයට ඇය ගායනා කරපු ගීතය තමයි මම ඊළඟට තෝරගත්තේ. නාරද දිසාසේකරයන් එක්ක. ඉතින් එදා සිට අද දක්වා අපි
1: ඒ හඬට වශී වෙලා ඉන්නේ.
0: ආයි සජීව වහන්නේ නැහැ කියලා දැනෙනකොට ඒ දැනෙන වේදනාව.
1: වේදනාව.
0: 7:43 වෙලාව.

0: උදේ 7:52යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
2: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ දහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: උදේ 8 වෙන්න දැන් ළඟයි ඔෆිස් එකට ඉක්මනට යන්න ඕන ඇති පරක්කු ඇති බස් එකේ වෙන්න පුළුවන් ට්‍රේන් එකේ වෙන්න පුළුවන් බයික් එකක් තිබ්බනම් මන් දන්නවා ඔයා පැය භාගෙන් ඔෆිස් එකට ගිහිල්ලා විනාඩි 20න් ගිහිල්ලා 10යිනුත් පුළුවන් ඕන්න ඕන්න නොගින් ඉන්න පුළුවන්
4: හැබැයි ඉතින් හොඳ විශ්වාසකින් යන්න පුළුවන් බයික් එකක් වෙන්නත් ඕනේ නේද
3: ඔව් අනතුරක් නොවි ඔයාගේ වේගය පාලනය කරගෙන නේ අපි හැමතිස්සෙම මතක් කරන ඔයාගේ පරිස්සම ගැන ඉතින් දැන් ජීවිතේ ලොකු හීන දකින්න විතරක් නෙවෙයි ඒ හීන ඇත්තක් කරගන්න නම් නොනවති ඔයා එක්ස්ට්‍රා මයිලේජ් එකක් ඉස්සරහට යන්න ඕනේ එක්ස්ට්‍රා මයිල් එකක් ඉස්සරහට යන්න ඕනේ අන්න ඒ නිසා තමයි බයික් එකට ස්කූටර් එකට ඔයාගේ ගමනට හයිය වෙන සෙට් ග්‍රිප් X5 ටයර් එක ගැන හයි මයිලේජ් එකක් තියෙන සුපිරිම ටයර් එක ගැන අපි මතක් කරන්නේ ඔය එක්ස්ට්‍රා මයිලේජ් එක කියලා කිව්වා මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ත්‍රෙඩ් පැටර්න් එක ඒ නිසා ටයර් එක ගෙවෙයි කියලා බය වෙන්න එපා ඉක්මනට ගෙවෙන්නේ නැහැ වාගේ හීනට යන්න පුළුවන් කමක් තියෙනවා ලිස්සන්නේ නැතුව සුපිරි ග්‍රිප් එක මේකේ තියෙනවා බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක ඉතින් කෙලින්ම යන දහවනේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකේදී පාර හොඳින් ග්‍රහණය කරන උපරිම ස්ටැබිලිටි එකක් තියෙනවා ඒ වගේම වැස්සට නොසලෙන ආරක්ෂාව ඇන්ගියුලර් ග්‍රූව් ඩිරෙක්ෂන් ඒ වගේම ඉම්ප්‍රූව් ඇක්වා ප්ලෑනින් මේ තාක්ෂණය නිසා වැසි දවස්වල පාරේ තියෙන වතුර ලේසියෙන් අයින් කළා වෙට් රෝඩ් එකේ ගුණත් ලිස්සන් නැතුව ඉස්සරහට යනවා ඒ වගේම භයානක වංගුවලදී උපරිම පාලනය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක් විත් diamond knurling ඉතින් මේ නිමාව නිසා ඕනම වංගුවකදී බයික් එක ලිස්සන්නේ නැතුව බය නැතුවට නමල කරලා ගන්න පුළුවන්.
4: ඒ වගේම මේ ප්‍රීමියම් ලුක් එක ගැන
3: ඔව් හරිම ස්ටයිලිෂ්. ඉතින් ඔය ලුක් එක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. බයික් එකක් පදින ඕනම කෙනෙකුට බයික් එකේ ටයර් කී ඉඳලා හැමදේම ඇනේ ඉඳලා නට් එකේ ඉඳලා ලුක් එක ගැන හිතනවා. හරි. ඒ ඔක්කොම හරියන ටයර් එක තමයි සීට් ග්‍රිප් X5 කියලා කියන්නේ. එහෙම නැත්නම් සූම් X5 වට කැමති විදිහට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔය ටයර් සයිස් කියලා ගොම තියෙන 90යි 100යි 10යි හා ඊට පස්සේ 190යි 17 මෝටර් සයිකලෙට නම් එහෙමයි. අර එහෙම ඔයාගේ කැමති විදියට ඔයාගේ බයික් එකට සරණ විදියට ටයර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මතක් කරනවා. මේ දවස්වල අපිට තියෙන ප්‍රශ්නත් එක ගත්තම අපිට අපේ තියෙන පොඩි පොඩි දේවල් වලට නේද අපි කාලය එහෙම නැත්තම් අපේ අවධානය දෙන්නේ නැහැ. හැබැයි ඔය පොඩි ඔයාගේ අපි හිතමු ඔයාගේ පොඩි ජොයින්ට් පේන් එකක් තියෙනවා.
4: ගණන් ගන්නේ
3: නැහැ. ඔව් ඒක ගණන් ගන්න නැතු ඉන්න එපා. ඒකට ඉක්මනට විසඳුමක් දෙන්න. මොකද ඕක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් ඕක විසඳ ගන්න
4: ඕනේ.
3: ඒ නිසා තමයි කියන්නේ ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා ෆැරක් එකේ. ෆැරක් කියුවේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර්. ඉතින් ඒගොල්ලෝ විශ්වවිද්‍යාල වල විශේෂඥ එක්ක එකතු වෙලා මේ කතාව හරියට ක්ලියර් කරගත්තා. ඒ කියන්නේ මේක හරියටම හරි කියලා 99%ක්ම මේ ප්‍රොඩක්ට් එකෙන් සියලු සන්ධි වේදනා සමනය කරගන්න පුළුවන්. රුපියල් 1920යි මේක තෙල් එකක් නෙවෙයි ප්‍රසන්න සුවඳක් තියෙනවා. ඉතින් ගෘහණියක් නම් වෘත්තිකයෙක් නම් අපි හිතමුකෝ ඔයා සිකියුරිටි ජොබ් එකක් කරන්න කියලා දවසෙම හිටගෙන ඉන්න වෙනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ ඔයා කැෂියර් කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඔය
4: බරෝසන කෙනෙක් වෙන්න පුළුවන්.
3: මොන රස්සාවි වුණත් තියෙනවනේ අමාරු කොටස. ඔව්. ඒ හරහා ඔයාට මොකක් හරි පේන එකක් එන්න පුළුවන්. බෙල්ලේ වෙන්න පුළුවන්. උරහිස්සේ වැලමිටේ මැණික් කටුවේ වලලු කර කොන්දේ ඔය කියන ඕනම එකකට විසඳුම තමයි ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ෆාමසි වලින් සුපර් මාකට්ස් වලින් ඔයාට මේක ගන්න පුළුවන් කමක් තියෙනවා. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන කාගේ කාගේ තවදානිය තියෙන්නේ. තමන්ගේ ඇස් දෙක තමයි තමන්ට තියෙන ලොකුම නේද
4: වටිනාම දේ.
3: ඔව් ඉතින් මේ ඇස් දෙක පරිස්සම් කරගන්නකොට අඩු වියදමකින් ඔයාගේ ඇස සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න අපිට පුළුවන් කමක් තියෙනවා ලෙන්ස්ටෙක් එකට බාර දෙන්න.
4: ඉතින් ඔහට ඇසේ සුදෙවත් කිරීමේ සත්කමක් කරන්න තියෙනවා නම් ඔන්න එතනත් ඒකත් කරන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා සායන තියෙනවා, ග්ලූකෝම සායන තියෙනවා, ළමාක්ෂි සායන තියෙනවා, ඇස් කණ්ණඩි සේවා තියෙනවා, බාහිර රෝගියංශ තියෙනවා. ඉතින් මම මේ කියපු හැමදේම එකම වහලක් යටින් සෝදශිලි සේවාවක් යටතේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයක්, ඕනම ගැටලුවක් කතා කරගන්න පුළුවන්. 0706 478 478, 0112 785 858.
3: උදේ 8:00 හරියටම වෙලා.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: උදේ 8යි විනාඩි 3යි සුබ දවසක් ශ්‍රී ලංකා අපි ඊළඟ පැයට ඇවිල්ලා ඉන්නේ මේ පැයට එනකොටත් අපි මතක් කරනවා අද දවස හෙට දවස සහ අනිද්දා දවස 21 22 23 ජාතික ශෝක දිනයන් විදිහට නම් කරලා තියෙනවා දැන් නන්දා මාලනිය ගැන අපි පහුගිය පැයේ කතා කරා අපේ ඉන්ද්‍රසේන සුරවීර සම්බන්ධ කරගන්න ඕනේ තව සුළු මොහොතකින්
1: හරි
0: මොකද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ සහ මේ නන්දා මාලනිය සමග ඊටාම සමීපව කටයුතු කරපු මෑත කාලයේ හිටපු ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා අපේ ආදරණීය සුරේයියා ඒ නිසා මේ මැසු පිරුතන් බොහෝයි අපි මේ අතපත ගානකට වැඩිය යහගිය දෙයක් සුරේයි හරහා අපිට කතා කරන්න පුළුවන් කමක්
1: තියෙනවා ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් අපිට
0: අපි තව සුළු මොහොතකින් කතා කරමු මේ ලංකාවේ සංගීතයේ තුල මේ අසහාය සාහිත්‍ය පෞරුෂයන් දෙකක් එක පැත්තකින් ගත්තම මේ දැන් අපි හිතමුකෝ දැන් අපි ස්වාමීන් වහන්සේ ගැන කතා කරනකොට අර අපි ඉස්සලා කතා කරපු එක ගීතයකට ලඝු කරලා කතා කරලා අපි එතනින් ඒ කතාව ඉවර කරාට එතනින් එහාට එළියට ගියාට පස්සේ සෑහෙන්න තියෙනවා දැන් ඒ කියන්නේ සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ ලංකාවේ අපිට උන්වහන්සේ අපිට තේරෙන භාෂාවෙන් ධර්මීය දේශනා කළා හරියට අර අපි කියනවා අපි බුදුරජාන් වහන්සේ ගැන බුදුන් වහන්සේගෙන් බණ අහපු අය ඊට පස්සේ සෝවහන් වෙච්ච අය එහෙම ගැන අපි අපි අපි ඉතිහාසය දැකලා තියෙනවානේ හරි ඒ එක එක්කෙනාට තේරෙන විදිහට පෑ මේක කියන්නේ බුදුරජාන් වහන්සේ අර පංචසිකට තේරෙන්න බණ කිව්වා වගේ කවුද සිද්ධාර්ථ හාමුදුරුවෝ අපේ පරම්පරාවලට ගැලපෙන්න තමයි ගීත හරහා මේ පණිවිඩේ සමාජගත කරේ දැන් ඒ අතරේ තියෙන ගීතයක් තමයි මේ පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙනවා වගේ හිතර දෙනවා. තව ගීත තියෙනවා ගරණාවක ඒ අතරේ තියෙනවා කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ මනුස්සකම මිනිසුනි. ඊට පස්සේ තව පැත්තකට ගියොත් සඳ වතුරක්සේ මෙත්සොමි ගුණෙනා දිව මතුරක්සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොමු මාලය මඩලි. මේ මාතෘකාව එහා පැත්තට ආයි අනිත් පැත්තට 360 කරකවල අපිට ආයි ගන්න පුළුවන් කමක් තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. දැන් අර අතන ඉවර කළේ. ඔය කොච්චර කිව්වත් බුදුබණ කිව්වා නිරන්තරේ බුදුබණ ඇසුවා නිරන්තරේ ගතිගුණතින් අපි තාමත් අනන්තරේ කියලා තුන්වහන්සේම ලිව්වා. හරි. ඊට පස්සේ කියනවා මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනෙහේ වඩපු අය ළඟපාතකවත් නැහැ. ආයි කියනවා මේ ප්‍රේම කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස්සරලා. කියන්නේ සමාජයේ මේ කියන ආමන්ත්‍රණයට හසු නොවෙන්නේ කවුද? අපි හැමෝම අහු වෙනවා. මේ ඉර හඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සෙනෙහේ වඩපු අය ළඟපාතකවත් නැහැ. අපිට අපේ ජීවිතවල හරි සමීපයි මේ.
1: නේ?
0: ඊට පස්සේ අම්මා ගැන වෙහෙරක් වගේ පින්දුන් කෙනෙක් දෙවලක් වගේ දුක් ලැබු කෙනෙක් කුඹුරක් වගේ බද්දුන් කෙනෙක් මේ නම් ලොවේ නුබයි අපේ අම්මා ඊට පස්සේ
1: සියක් ආයු ලැබ
0: හා ඔව් ඒ වගේ ගීතයක් ගන්න පුළුවන් සියක් ආයු ලැබ මගෙත් ආයු ගැන මටත් වඩා කල ඔබ ජීවත් වේවා ඊට පස්සේ අම්මා නැති දරුවන්ගේ අම්මා වෙච්ච අක්ක ගැනත් උන්වහන්සේ ලිව්වා සෙනෙහස පුදා අම්මාවරුන් වගේ නේ ධාඩිය හෙලා මහ සාගරය වගේ ඔවදන් දෙන අගනා මුතු මැණික් වගේ ඇති දැඩි කළා අප සමනල පැටව් වගේ ඒ දරු පැටව් ගැනම දෙමව්පියන්ගේ දෙනෙතින් දැකලා මේ උන්වහන්සේ ලියනවා අරක සඳතරු මල්
1: මට දන්ද
0: කොච්චර අපූරු මේ පද රචනාද
1: කියන අපිට හරි සමීපයිනේ ඒවා
0: ඉතින් ඔක තමයි අපිට මේ දැනෙන්නේ අපිට සෑහෙන දැනෙන දින දෙකක් මේ ලංකාවේ අපිට අමරදේවයන්ගේ නික්ම යාම සෑහෙනමින් දැනුණා.
1: ඔව්.
0: ඒ වගේ කලා ලෝකෙත් ඉන්න හැමෝම මේ කලාවට මොන මොනවා හරි දෙයක් කළාට නේද? මේ අර බර අපි කියන්නේ සවිමත් කුළුණු. මේ එකින් එක අපිට අහිමි වෙන්නේ. ඒ නිසා
1: කියන්නේ ආදේශක නැති
0: 8යි විනාඩි 8යි දැන් වෙලාව.

සිත මුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේට අමා මහ නිව

0: අටයි විනාඩි 16යි වෙලාව. අපි නිතර ඔබට මතක් කරනවා මේ හැමදේම එක මේ ඔබ පාරේ තොටේ ඉන්නවා නම් විශේෂම පිටේ කෑ වැඩසටහනත් එක්ක නිතරම කිව්වා මාර්ග නේද?
1: ඔව්.
0: මාර්ග අනතුරු සම්බන්ධව දැනුවත් කරනවා. ඔබ ඔබේ පරිස්සම හදා ගන්න ඕනි කොහොමද කියලා යලි සිහිපත් කරනවා.
1: සැලකිලිමත් වෙන්න කියලා සිහිපත් කරනවා.
0: يعني ඔබ දන්න කතාව අපි නිකන් මතක් කරන්නේ ඔබට ඔබේ කාර්යබහුලත්වයත් එක්ක නේද? ගමන ඉක්මන් කරා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමන කොහොම ඉවර වෙයිද දන්නේ
1: නැහැ.
0: ඒ නිසා ඉතින් හරි විදියට ගමන අවසන් කරන්න නම් ඔබට මේ පරිස්සම ගැන හිතන්න වෙනවා. දැන් අද උදේ ප්‍රවෘත්ති ඇහුවම අද උදේ පාන්දර පුවත් අපේ මාධ්‍ය වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති අතර තියෙනවා මේ මහමග ලේවිලක්කර මොනරාගල මාර්ග අනතුර ගැන. පස් දෙනෙකුට ජීවිත අහිමි වෙනවා. ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් එකක් ගැටිලා වැල්ලවාය මොනරාගල මාර්ගයේ කුමුක්කම් කළුපාලම මත අද අලුයම සිද්ධ වෙච්ච අනතුර පස් දෙනෙක් මිය ගියා. ඉතින් මේ කැබිලිත්ත දේවාලය බලා වන්දනා නඩයක් අරගෙන බුත්තල පැත්තට මොනරාගල ඉඳලා බුත්තල පැත්තට යන ට්‍රැක්ටර් එකක් තමයි මේ විදියට අනතුරට පත් වෙලා
1: තියෙන්නේ.
0: 10 දිනක් ඉඳලා තියෙනවා ටේලර් එකේ. නමුත් ඒ අතරින් 5 දිනක් ජීවිතක්ෂර පත් වෙලා තියෙනවා. අවුරුදු 21 26 31 සහ 55 කියන වයස්වල පසුව ණය තමයි මේ විදියට ජීවිතක්ෂර පත් වෙලා තියෙන්නේ. අපේ ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයේදී උදේ 9ට මේ ගැන වැඩි විස්තරයක් ඔබට දැනගන්න පුළුවන්. හරි, එක පැත්තෙන් ගත්තම මාර්ග අනතුරු වලින් ජීවිත අහිමි වෙනවා, අනිත් පැත්තෙන් ගත්තම අපිට තියෙන නොසලකිල්ල එහෙම නැත්නම් අපි ඔය විෂමද්‍රව්‍ය වගේ දේවල් නිසානේ ජීවිත විනාශ කරගන්න අවසානයේ මරණයෙන් තමයි ඒකත් කෙලවර වෙන්නේ. ඉතින් අපි නිතරම මතක් කරනවා රට මේකට ජාතික වැඩසටහනත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න කියලා. ඒ කියන්නේ ඔබ මේ පුරවැසියෙක් විදියට ඔබට තියෙන පුංචි වගකීමක් මේක. කවුරු හරි කෙනෙක් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔහුගෙන තොරතුරක් දුන්නත් ඔහු ගලව ගන්න වචනකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඔවුන්ට ඒ අවබෝධය දෙන්න පුළුවන්. මේ 1927 කියන මේ ඇමතුමේ යහපැත්තේ ඉන්න නේද? ඒ විශේෂඥ සේවාව සපයන්න පිරිසත් එක්ක මේ සම්බන්ධීකරණය කිරීමම සමහර විට නේද? ඔබ කරන මහා පුණ්‍ය කර්මයක්.
1: ඔව්. ඉතින් ඒ හින්දා ඔබ අවට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම නැත්නම් ඔබ වෙන්න පුළුවන්. ඔබට තේරෙනවා නම් මේ ඒ ජීවිතෙන් ගැලවිලා ආයමත් යහපත් ජීවිතයට හුරු වෙන්න ඕනි කියලා අලුතින් ජීවිතේ පටන් ගන්න 1924 කතා කරන්න ඔබ හෝ අන් අයගේ ජීවිත ගැන හිතලා මේ කෝල් එක ගන්න. මොකද මේ ඔබ ගන්න පොඩි කෝල් එකකින් ජීවිත ගණනාවක් වගේම ඔබේ ජීවිතෙත් ආයෙත් අලුත් පැත්තකට යොමු කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා.
0: ඒ වගේම මේ පැයදී තව මතක් කරන්න ඕනේ වාට RDB බැංකුව ගැන. වාගේ සල්ලි ටික පරිස්සමට තියාගන්න රාජ්‍ය සුරක්ෂිතතාව සහිත නේද? මේ වෙලාවේ වට ළඟම බ්‍රාන්ච් එකක් තියෙන RDB එකක්. මොකද ශාඛා තියෙනවා 272ක් රටපුරා. ඒ වට ගිහිල්ලා පුළුවන් කමක් තියෙනවා අදම ගිණුමක් ආරම්භ කරන්න. FD එකක් මාස 3 මාස 6 මාස 9 විදිහට වට account open කරන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් කරන්න තියෙන පුංචි දෙයයි යන්න RDB එකට ගිහිල්ලා කියන්න මට FD එකක් open කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ අවශ්‍ය කරන ලියකියවිල් ටික ඔක්කොම හදලා දෙනවා හොඳ පොලි අනුපාතයක් එක්ක. ලංකාවේ මේ වෙලාවේ බැංකුවක දෙන ලොකුම පොලි අපොලි අනිපාතය දෙන්නේ නේද?
1: රේට්
0: එක දෙන්න RDB එක. මොකද ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් සල්ලි දාන එක ගැන බය වෙන දෙයක් නැහැ. හැමතිස්සෙම කියනවා වගේ මේ රජයේ බැංකුවක්. 8:19 ඩීප් ටෙක් සෝලා ගැන කියන්නේ ඔයාගේ මේ ආසන්නම ඉදිරි අනාගතේ ඔයාට එන්න තියෙන ප්‍රශ්නයක් තමයි ඔය ජලවිදුලි අර්බුදය.
1: ඔව්.
0: එහෙම කියලා කියන්න පුළුවන් තත්ත්වයන් මේ වෙනකොට ප්‍රවෘත්ති හරහා වාර්තා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ලොකු වගාවීමක් කරන කෙනෙක් ඉස්සරහට කල්පනා කරනවා අපි මේ එල්නිනෝ කියලා කියනකොට මාධ්‍යින් කියනකොට මගේ කුඹුරු අක්කරවලට නේද මොකද වෙන්නේ, මගේ වගා භූමියට මොකද වෙන්නේ. දැන් ඕක කල්පනා කරමින් ඉන්නකොට ඔයාලට මතක් වෙනවා සමහර විට හරි මොකක් හරි ක්‍රමයකට ඔයාලට වතුර ටික හොයාගන්න පුළුවන්. හැබැයි වතුර ටික මේ වගා භූමිය වෙනකන් ගේනකන් ඔයාලට ලොකු පිරිවැයක් දරන්න වෙනවනම් ඒක දරාගන්න බෑ මේ තියෙන ප්‍රශ්නත් ඔක්කොමත් එක්ක. අන්න ඒකට විසඳුමක් විදියට තමයි ඩීප් ටෙක් මෙන්න මේ කතාව ඔයාට මතක් කරන්නේ.
1: ඉතින් ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය, ජලය ලබා ගන්න ඕන ගැඹුර, ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් ඔයා තෝරගන්න තැන ඉඳන් ඒක සවිකරන තැනට වෙනකන් ඔයාට තාක්ෂණික සහාය ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අංකයට කතා කරන්න 077-777-7374ට.
0: ඩීප් ටෙක් 071-711-711 කියන නම්බරයට කෝල් කරත් කමක් නැහැ. ඒක ඔයාට සුපුරුදු දුරකථන අංකය. ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් කරපු, ලංකාවේ බොහෝ දෙනෙක් විශ්වාස කරන නේද පහුගිය කාලෙම ලොකු ට්‍රෙන්ඩ් එකක් සෝලා ගැන හදපු ඩීප් ටෙක් ගැන අපි මේ

0: උදෑසන 8:26.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනනිධානය නුතරයි ප්‍රතිේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම නුතරයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: රීදා වයි බීට් එකට මික්ස් වෙන.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV දනඩ තහනේ දුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: David Pierce Motor Company within Rajya Sevak Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: Rajya Bankoka Surakshita Bhavaya ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: උදේ 8:29යි.

0: අටයි විනාඩි 33යි වෙලාව කරුමේකිම නේද හිරු සඳු සදිසි මිනිස්සු මේ සින්දුවේ මේ කියපු වචන ටික දැනනවනේ දැන් මේ කාලේ හොඳටම ඔය ලියන Facebook සරහන් සමහරුන්ගේ මේ නන්දාමාලනීය කියන අපි කියන ජාති අශෝරාවේ
1: ඔව්
0: එකපැත්තෙන් ගත්තම රමුක්කන ස්වාමීන් වහන්සේගේ මේ අපවත් වීම පහුගිය කාලේ ලංකාවේ මේ වගේ බොහෝ දෙනෙක් නේ රටේ ඊටාම මේ සුවිශේෂ වූ සාහිත්‍ය වෙන්න පුළුවන් කලාව වෙන්න පුළුවන් සිනමාව මේ කලාවේ විවිධ මානයන් වල එහෙම දවන්ත චරිත ගණනාවක් අහිමි වුණා මේ යුගයේ දිමාවෙමින් තියෙන කාලය දැන් මෙතනින් පස්සේ මේ પરම්පරාව එහෙම නැත්නම් අපි කියන දැන් මේ ගීතවලට ආදරය කරපු પરම්පරාව ඊළඟ પરම්පරාවට නේද මේ ගීත ඉතුරු කළා දැන් මේ දවස්වල ඔය කරන කියන දේවල් හරහා තමයි ඊළඟ પરම්පරාව මේ ගීත
1: වැළඳගන්නේ
0: ඔව් නන්දාමාලනියගේ ගීතවලට ප්‍රිය කරපු પરම්පරාව ඉවරයි කියන එක නෙමෙයි කියන්නේ ඉවර වෙන්නේ නැහැ ඒක ඉවර කරන්නත් බෑ දැන් අදටත් අපි කියන එදා ඈත අතීතයේ ඉඳලා ගත්තම ක්ලැරන්ස් ජයවර්ධනයන් මිල්ටන් මල්ලවආරච්චි කිහඬ සුනිල් ශාන්තයන් ඒ ගීතවලට ආදරය කරන දැන් අලුතෙන් ඔය ඉතාම හොඳ ප්‍රවණතාවයක් තමයි සුනිල් ශාන්තයන්ට ආදරය කරන ගීහඬට ආදරය කරන පිරිසක් තරුණ පිරිසක් ඉන්නවා
1: තාම ඉන්නවා ඔව්
0: විවිධ සමාජ නේද කණ්ඩායම් විදියට හැදිලා ප්‍රසංග පවත්වමින් එහෙම තියෙනවා ඉතින් මේ ලංකාවේ මේ සංගීතය ගැන කතා කරනකොට කිසිදාක අමතක කරන්න බැරි චරිත ඒ අතර හිටපු කෙනෙක් තමයි මේ අපි අද දවසේ කතා කරන නන්දාමාලනියත් ඒ තාම සරල ජීවිතයක් ගත කරා කියන එක දන්නවනේ සුදු සාරිය ඇඳගෙන බොහොම නිසල්මනී වේදිකාවට ඇවිල්ලා ගීතේට පණ දීලා කටහඬින් ඒ හැඟීමට පණ දීලා අය ලොකු ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්තා මේ නවපරපුරේ ගාන ශිල්පී අපේ මේ ශිහාන් මිහිරන් එක දවසක කොහේරි වැඩසටහනකදී කියන්නේ අපි 1500ක් ප්‍රසංගයකට වාඩි කරගන්න අපි කොච්චර දඟලන්න ඕනේද
1: ඔව් ප්‍රොමෝෂන් කරන්න ඕනේද
0: ඔව් හැබැයි නන්දාමාලනියගේ ෂෝ එකක් තියනවා කියලා කිව්වම 1500 පුරවන්න එහෙම නේද
1: එහෙම මේ මහන්සි වෙන්න දෙයක් නැහැ
0: ඔව් ඉතින් මේ ඊළඟ પરම්පරාවත් ඇයව වැළඳගෙන අවසන් දැන් ඇයි ගැන කතා කරනකොට ඇය ඔය සරලයි කියන එක තුළ තව කාරණාවක් තියෙනවා කිසිම දවසක ඇය සමාජ මාධ්‍ය එමු නැත්නම් මේ නවීන තාක්ෂණය මේවා එක්ක ගනුදෙනු කළා නෙමෙයි අපිට සමීප වුණේ ගුවන් විදුලියෙන්
1: ඈ
0: එමු නැත්නම් ඊට පස්සේ රූපවාහිනිය එහෙම ඇවිල්ලා තමයි

0: වෙනකනුත් මේ අමරණීය හඬ අපාතර තියලා අපිට මේ තරම් දැනෙන නේද ජාතියක එහෙම නැත්නම් රටක දවස් තුනක් මේ ශෝක දින බවට පත් කරන්න තරම් ඒ තරම් වටිනාකමක් ලංකාවේ කලාවට එකතු කරලා තියෙනවා. තාක්ෂණයෙන් තොරව ජංගම දුරකථන ලැප්ටොප් සමාජ මාධ්‍ය මේ කිසිම දෙයක් ඇයව සමාජයට සමීප කරන්න මේ අද කාලේ ඉන්න දැන් අද කාලේ ඉන්න අයට සිද්ධුවක් හිට් කරගන්න මේ
1: මේක මහන්සියක් ගන්න වෙනවනේ
0: කැම්පේන් කරන්න එපා. නමුත් එතනින් මේ ගැන අත් කිසිම අදහසක් නැහැ. ඒ කියන්නේ අත්‍තරම කියනවා නම් එහෙම කළා නෙවෙයි මේ කියන தත්ත්වය හද වෙනකොට දා වෙලා
1: තියෙන්නේ.
0: 8 විනාඩි 36යි අපි තව ගීතයකට යමු. ගීතයට යන්න කලින් කතා කරන්න ඕනේ අපි මේ විශේෂයෙන්ම අපේ අනුග්‍රහක බවතුන් අතර ඉන්න ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට මේ වෙලාවේ ආමන්ත්‍රණය කරන්නේ ඔබට රැකියාවක් හොයන කෙනෙක් නම් තරුණ පිරිස අතර ඉන්න කෙනෙක් නම් ඔබට එන්න කියලා. මොකද ජොබ් එකක් කොහෙ හිමේ ඇවිදින්න ඕනේ නැහැ. ඔබ සාමාන්‍ය පෙළ සමත් නම් ඔබට පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ නම්බර් එකට CV එකක් දාන්න. එහෙමනොත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. ඇවිල්ලා මාක්ස්පෙන් ගෲප් එකේ හොඳ තැනක ජොබ් එකක් ලැබෙනවා කියන්නේ මාගේ වාසනාව.
1: මොකද
0: අද කාලේ හැටියට ඔෆිස් එකක් මොකක් හරි ඔෆිස් එකකට යන්න පුළුවන්.
1: හැබැයි
0: හොඳ අර අපි කියන මේ
1: වැඩ පරිසරයක් හිතෙන්න.
0: ඔව් හොඳ පරිසරයක් තියෙන තැනකට යන්න තියෙන අවස්ථාවක් තමයි මාක්ස්පෙන් ගෲප් එක කියලා කියන්නේ.
1: 0767 769 තමයි ඔසීවියක දාන්න ඕනේ. 0767 769 රැකියා බැර්තුගෙන මතක් කරනවා නම් ඇසරම් කරුවන්ට සහ පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට මේ දවස්වල බැර්තු තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ අවුරුදු 18ට වැඩි නම් ඔයාලට පෙනී ඉඳලා තියෙනවා නම් ටග් ගාලා ඔන්නාට CV එක WhatsApp කරන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයාලට සේ ටයර් එක ගැන ජීවිතේ ලොකු ලොකු හීන දකින්න විතරක් නෙවෙයි හීන ඇත්තක් කරගන්න නම් නොනවති එක්ස්ට්‍රා මයිල් එකක් වයසට යන්න ඕනේ. අනිත් නිසා තමයි ටිකක් වැඩිපුර වෙන ටයර් එකකට වැඩිය වැඩිපුර ටිකක් මයිලේජ් එකක් ඉස්සරහට යන්න. ඔයාගේ බයික් එකට ස්කූටර් එකට ඔයා දාන්න ඕනේ සේඩ් ග්‍රිප් X5 කියන ටයර් එක. ඉතින් මේක මේ ත්‍රෙඩ් පැටර්න් එක විශේෂයි. ඒක නිසා ටයර් එක ගෙවෙන්නේ නැහැ. ගෙවෙන වේගය අඩුයි අනිත් ටයර් වලට සාපේක්ෂව.
1: ඊට
0: පස්සේ ලිස්සන්නේ නැති සුපිරි ග්‍රිප් එක bigger center block area එකක් තියෙනවා. මොකද්ද කියලා බැලුවා ඇති බලන්න ඇති. මොකද වෙන ටයර් ගැන කියනකොට මේම තාක්ෂණයක් ගැන අහලවත් නැහැ.
1: කියවෙන්නේ නැහැ.
0: හරි. එහෙනම් නේද? ඔය ස්ට්‍රේට් ඩ්‍රයිව් එකකදී හොඳින් පාර ග්‍රහණය කරගෙන හොඳ ස්ටැබිලිටි එකක් තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක්
1: තියෙනවා.
0: වැස්සට නොසැලෙන ආරක්ෂාව. ආයි කියනවා මෙන්න මේ තාක්ෂණය ගැන. මොකද්ද? Angular crew direction සහ improve aqua planning කියන තාක්ෂණය. වැසි දවස්වල පාරේ තියෙන වතුර ලේසියෙන් ඉවත් කළා. වෙට් රෝඩ් එකක් උනත් ලිස්සන්නේ නැතු උපරිම ග්‍රිප් එකක් තියන් වාට යන්න පුළුවන් කමක් තියෙනවා. ඔයා මෙන්න මේ ටයර් දෙක ගන්න. දැන් වාට ස්කූටර් එකක් එහෙම නැත්නම් නිකන් බයික් එකක් තියෙනවා නම්
1: වයිතන
0: බයික් එකක් තියෙන කියලා සියට් ග්‍රිප් X5 තමයි ටයර් එක. සාමාන්‍ය ස්කූටර් එකකට යනවා නම් සූම් X5 කියන ටයර් එක ගන්න පුළුවන් කමක් තියෙනවා.
1: හරි.
0: ඉතින් සියට් මතක් කරනවා the road is yours. හැබැයි පාර යන අනිත් මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතන්න. 8:39 අපි ෆැට් නවුත ශීල් ගැන කියන්න. ඇක්ටිව් ප්ලස් හැමෝම අහනවා රුපියල් 1920 මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද
1: කියලා.
0: ඔය කොලි
1: ඔය කරලා තියෙනවා අවුරුදු ගානක් තිස්සේ කරනවා
0: අනිවාර්යෙන්. දැන් ෆැඩ්නා ඇක්ටිව් ප්ලස් එහෙම නැත්නම් ඔත ශීල්ඩ් කාටද ඕන කරන්නේ? කවුද මේවා පාවිච්චි කරන්නේ?
1: ඔය ජිම් යන කෙනෙක් නම් ගෘහණියක් නම් ඒ වගේම ඔයා නිතර දෙවේලේ බර උස්සන කෙනෙක් නම් ජොබ් එකක් විදිහට ඔයා හිටගෙන ඉන්න කෙනෙක් නම් නැත්නම් දවසම වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් මේ ඕනම විදිහ කෙනෙක්ට එන්න පුළුවන් වේදනාවල් තමයි මේ කොන්දේ බෙල්ලේ දනහිසේ උරහිස් වලලු කර මැණික් කටු ආශ්‍රිත වේදනාවන්. ඉතින් බල බල ඉන්නපා අදම ළඟම තියෙන වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගිහිල්ලා ෆැට්නා ඔතෂිල් ඇක්ටිව් ප්ලස් එකක් කියලා ගන්න. රුපියල් 1920ක් වගේ සුළු මුදලකට තමයි ඔයාට ගන්න පුළුවන්කම
0: තියෙන්නේ. විශ්වාසවන්ත නිෂ්පාදන ගණනාවක් දීපු ආයතනය. ඉතින් ඒ විශ්වාසය තවදුරටත් මේගොල්ලෝ තහවුරු කරනවා ෆැඩ්නා ඔත ශීල්ඩ් ඇක්ටිව් ප්ලස් හරහා. 8:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

සිත මුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේ

0: අටයි විනාඩි 44යි
1: මේ අපි අටයි 44යි වෙලාව.
2: ඔව්.
1: අපි ලෝකයට පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. තව ටික වෙලාවකින් අපි බලමු අද මේ ලෝකෙ පැත්තේ මොනවද අපේ වැඩසටහනේ දෙපිට කතා කරන්න තියෙන්නේ කියලා. දැන් අද තව මේ විශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ඔබ දන්නවා අපි උදෑසන සිට මතක් කළා මේ රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ මේ දේහය පිළිබඳ අවසන් කටයුතු. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වෙනකොට බැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් අද පස්වරු වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන රථ පෙරහැර එනවා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළා. ගාලුපාරොස්සේ ඇවිල්ලා දෙහිවල විලියම් හන්දියෙන් බඹට හැරලා කළුබෝවිල හරහා ඇවිල්ලා සර්ණංකර පාරොස්සේ සර්ණංකර ක්‍රීඩාංගණය වෙත ළඟා වීමට නියමිතයි. ඊට පස්සේ මේ පසුරු තුනට රමුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආගමික වතාවත් සිද්ධ වෙනවා. ඊට පස්සේ අවමංගල සභා වැඩ කටයුතු, ඊට පස්සේ ආදාහන පූජෝත්සවය පැවැත් වෙනවා. අපි සූදානම් මිටින් විට ලකන ඔස්සේ මේ ගැන ඔබට සමීප කරන්න. විශේෂයෙන්ම අපේ පිරිස සවස් යාමේදී ඒ කටයුතු වෙනින් සූදානම් වෙනවා කියලත් මතක්
2: කරනවා.
1: 8:46යි. අපි දැන් චුට්ටක් අපේ ලංකාවෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලෙමු. අපි හැම වෙලාවෙම තාක්ෂණයත් එක්ක සම්බන්ධයි, බද්ධ වෙලා ඉන්නේ. ඊළඟ මොහොත ලෝකෙ මොකද්ද වෙන්නේ කියන අප්ඩේට් එක අපේ ජීවිතේට හරි සමීපයි. ඒ ඔස්සේ අපි සමහර තීන්දුව తీරන ගන්නවානේ.
2: ඔව්.
1: දැන් ඔබට මතක ඇති අපි පහුගිය කාලේ කතා කරා ලෝකෙ හරි ඉක්මනට වෙනස් කරපු තාක්ෂණික මෙවලමක් අතර තියෙන මේ ස්මාර්ට්ෆෝන් එකේ විවිධ සමාගම් මේ වාහන තැනට ආපු මේ ඉක්මන් తీරන ගැන. දැන් Apple සමාගම ඊළඟ මොහොතට යනවා. ඒගොල්ලෝ වෙනස් වෙනවා. Apple iPhone එකේ ඊළඟ version එක ඒ කියලා හිතුවනේ 2000 මේ අවුරුද්දේ ඒ කියලා හිතුවා.
2: ඔව්.
1: හැබැයි ඒගොල්ලෝ කියනවා මේක කල් දානවා කියලා. දැන් Apple කැමරා සහිත AirPods ගැන කතාවක් තිබුණා. මේ කතාවත් ඒ එකම එහා පැත්තට යනවා 2027 අවුරුද්දට. එතකොට 2026 තමයි මේ කතාව විවර කරන්න තිබ්බේ. මේක සම්බන්ධව දීර්ඝ ලිපියක් බ්ලූම්බර්ග් එක වාර්තා කරලා තිබුණා. මේ ප්‍රමාදයට හේතු වෙන්නේ Apple iPhone ඊළඟ version එක එන්නේ නැති ඇයි කියලා. සප්ලයි චේන් එකේ ගැටලුවක්. එහෙම නැත්නම් software වල මොකක් හරි අවුලක්ද? මේ කියන දෙකම ගැන හොයලා බලුවම ඔව් මේ දෙකම තමයි කියලා ඒගොල්ලෝ කියනවා.
2: හරි.
1: ඒගොල්ලෝ කියනවා දැන් වෙන්න පුළුවන් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. සප්ලයි චේන් එක එක්කෝ අවුල් වෙන්න ඕනි, එහෙම නැත්නම් software සම්බන්ධ ගැටලුවක් වෙන්න
2: ඕනි.
1: හරි, මේ දෙකම නිසා තමයි ඔය කියන ඊළඟ තාක්ෂණය, එහෙම නැත්නම් Apple එකේ ඊළඟ stage එක අපිට අපේ අතට එන්න පරක්කු වෙන්නේ. මේ AirPods වල ඇති කැමරාව සාමාන්‍ය ඡායාරූප ගැනීමට පමණක් නෙවෙයි භාවිත කරන්න පුළුවන් කමක් තියෙන්නේ. AI සහ ඔය visual intelligence කියලා කියන්නේ.
2: ඔව්.
1: එතකොට ඒකත් එක්ක සම්බන්ධ කරලා වැඩ කරන්න තමයි මේව සැලසුම් කරලා
2: තියෙන්නේ.
1: ඉතින් අන්න ඒ නිසා තමයි අර සිරි සිරි එකත් මේ සම්බන්ධයි.
2: සිරි අයියා.
1: ඔව්. ඊට පස්සේ මෑතකදී Apple වල ඉදිරියට එන ඔය Mac software update එක.
2: හරි.
1: ඒ කියන්නේ අපි කියන developer version එකකින් කැමරා සහිත නව AirPods පිළිබඳ වීඩියෝ එකක් අහම්බෙන් එළියට අවිලා තිබුණා. ඉතින් මේ කතාවේ ඉවර කරනවා මම මෙතනින්. එහෙනම් පුතේ තව චුටි වෙලාවක් පොඩි වෙලාවක් ඉන්න Apple iPhone එක ඊළඟ version එක ගන්න සහ මේ කියන කැමරාව එහෙම නැත්නම් AirPods කැමරාව සහිත AirPods වාගේ අතර ඉන්න දවස තව ටිකක් පරක්කු වෙන නිසා. සමහරු ඉන්නවා වසරින් වසර තමන්ගේ iPhone එක නේ වෙනස් කරනවා. ඒ තරමට අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා. සමහර කාරණාවලදී සමහර ඒවාදී අපි එකම තැන.
2: ඔව්.
1: තාම ඉන්නේ
2: යල් පැනපු.
1: හා එහෙම තැන්වල. දැන් ලෝකෙ ඉක්මනටම වෙනස් වෙන කලාවක් තමයි කෑම කලාව කියලා කියන්නේ.
2: ඔව්.
1: කෑම කලාවෙත් අපි නොහිතන මානයන් තියෙනවා. දැන් අලුත් කෑම වර්ග එනවා. හදලා වැරදුනහම වෙන නමක් දාන එක වෙන
2: කතාවක්.
1: එහෙම එකක් නෙමෙයි. දැන් ඔයා දන්නවා මේ දවස්වල තියෙනවා දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනය. කෑම සම්බන්ධ ලොකුවට මෙතනදී ඔයාලට අප්ඩේට් වෙන්න පුළුවන් කමක් තියෙනවා. Pro Food Pro Pack and Agbis 2026 නව තාක්ෂණීය මේ වගේම මේ ශේෂ්ත්‍රී ප්‍රමුඛීන් සමග ඔයාලට සම්බන්ධ වෙලා කතා කරන්න තියෙන අවස්ථාව. 450කට අධික දේශීය සහ විදේශීය ප්‍රදර්ශන කොටි ඒවට ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් දැක බලා ගන්න. මේ හැමදේම හම්බ වෙනවා අද ඉඳලා ඔයාට. ඉතින් බීමයි සීචිගේ තමයි එක්සිබිෂන් එක තියෙන්නේ
2: 23 වෙනකන් තියෙනවා.
1: ඔව් අද හෙට සහ අනිද්දා සතියන්තයක් තියෙන්නේ. පුංචි වෙලාවක් වෙන් කරන්න කැම සම්බන්ධ ඇල්මක් තියෙන ඕනම කෙනෙකුට මේක හොඳයි.
2: ඔව්
1: කැම සම්බන්ධ ඇල්මක් තියෙන ඕනම කෙනෙක් කියලා කියන්නේ අපි හැමෝම කැමට නේද?
2: ඔව්
1: හරි කැලේ. හරි ඒකන මතක් කරේ. ඒ වගේම රයිනෝ රූෆින් කියන්නේ තාක්ෂණීය එකතු කරලා ලෝකෙත් එක්ක හරි ඉක්මනට ඒගොල්ලෝ අලුත් වෙනවා. ඒගොල්ලෝ හිතනවා ඊළඟ ස්ටෙප් එකට මොකද කරන්න ඕනි කියලා. අවදානම් කලින් තියා දකින්න ඉස්සරහට එල්නිනෝ එකට ඒගොල්ලෝ රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක අඳුන්නා දෙනවානේ. ෂීට් එකේ හීට් එකට විසඳුමක් දෙනවා. ඒ කියන්නේ ෂීට් එක ගොඩාක් රත් වෙනකොට ගිය ඇතුළට දැනෙන උණුසුම හරි අඩුයි. මොකද මේක ඇතුල් පැත්තේ තියෙන මැටි ලේයර් එක.
2: ඔව්.
1: ඉහළ පැත්ත ගැන කතා කරනවා නම් අපිට මෙහෙම කියන්න පුළුවන්.
2: ජල විකර්ෂක ආලේපයක් තියෙනවා. ඉතින් මේ ආලේපේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් වතුර ඉවත් වෙලා යනවා. ඉතින් වතුර රැඳිලා කළු වෙලා දියසෙවල බැඳිලා පරණ පෙනුමක් එන ගතිය නැතරම නැති වෙලා යනවා. ඉතින් හැමදාම අලුත් විදිහට අලුත් පෙනුමින් තියාගන්න පුළුවන්. අවු වැස්ස මොන විදිහට ආවත් දීර්ඝ කාලීන ශක්තියක් එක්ක උසස් තත්ත්වයෙන් ඔයාගේ වහල ආරක්ෂා කරගන්න ඕනි නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ඔයාදම තෝරගන්න ඕනි.
1: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි RRDB බැංකුව වාගේ FD එක දාන හොඳම තැන. ඇයි එහෙම කියන්නේ? මේ වෙලාවේ හොඳම රේට් එක දෙන්නේ RRDB එක.
2: ඒකේ මොවාගේ සල්ලි පරිස්සම් කරන හොඳම තැන.
1: RRDB එක ශාකා 272යි. ඔයා ගිහිල්ලා මුලින්ම මාස 3කට FD එකක් දාන්න.
2: දාලා බලන්නනේ.
1: ඊට පස්සේ බලන්න මේක වෙනස් කරගන්න පුළුවන්ද කියලා. මොකද මාස 6ට යන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක කතා කළා. ඊට පස්සේ ඕන්නම් තව මාස 9ට අවුරුද්දට නේ
2: දෙක කරගන්න පුළුවන්.
1: ඔව් ඒ වගේ ඕන විදිහකට මේක කතා කරගන්න RRDB බැංකුවත් එක්ක. නැත්තම් කෝල් එකක් දුන්නත් කමක් නැහැ. කෝල් දෙන්න දෙයක්
2: නැහැ නේ.
1: තමන්ගේ ටවුන් එකේ. ඔව් බ්‍රාන්ච් එකක් තියෙන නිසා යන්න RRDB බැංකුවට.

0: லகாண்ட ரேடியோ ITN ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
6: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: Lakhanda Radio ITN.
1: නවය විනාඩි දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රවීණ සංගීතවේදිනි ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක දින නම් කිරීමට රජය තීරණය කළා. ඒ අනුව අද හෙට සහ අනිද්දා ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව එම කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනවා. දෙදාස් 2024 ලෝ වැඩිම උෂ්ණත්වයේ ලෙස සැලකිය හැකි වසර වරු ඇති බව කාලගුණ විශේෂඥයන් අනතුරැඟ වීමක් කළා. එල්නිනෝ තත්ත්වයේ වර්ධනය වීමයි ඊට හේතුව. මේ වන විට ඉහළම උෂ්ණත්වයේ වාර්තා වී තිබෙන්නේ 2024 වසරේදී. එම තත්ත්වය ලබන වසරේදී ඉක්මවා යනු ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කළේ. ආහාර සහ කෘෂිකර්ම ආයතනය පෙන්වා දුන්නේ ආහාර සුරක්ෂිතතාවටද බලපෑම් මෙල්ලවිය හැකි බවයි. එය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ගැටලුවක් වනු ඇති බව ඔවුන් සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ.

0: 95.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: උදේ 9:05යි

0: හඬ ලංකාවටම ලකන පෙරනෝවරු
1: පුතේ 9 විනාඩි 9යි වෙලාව සුබදාසමක් අපි හැබැයි අලුත් පැයට අවිලා තියෙන 9 නමේ පැයට මේ අපි උදෑසන මතක් කරා මේ අවස්ථා කීපයකදී නන්දා මාලිනී ගැන අපි කතා කළා මේ මේ අපි මේ પરම්පරාව එහෙම නැත්නම් ඊළඟ પરම්පරාව ඇසුරු කරන්න ඇයව එහෙම ලොකුවට අවස්ථාවක් නොලැබුණා නම් ඇය ඇසුරු කරපු ඒ වගේම අපි රබුකර සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැනත් මතක් කළා.
2: ඔව්.
1: උන්වහන්සේවත් ඇසුරු කරපු પરම්පරාව හරි වාසනාවන්තයි. ඒ ඇසූ පිරු තැන් ගැන අපි දැන් කතා කරන්නේ ආහන දකින දේවල්.
2: දේවල්. ඔව්.
1: රූපවාහිනියෙන් සමාජ මාධ්‍යෙන් YouTube එකෙන්
2: ඔව්.
1: ඒ කියන්නේ ජීවතුන් අතර මේ දෙපළම සිටියා හිටියත් අපිට ගිහිල්ලා ඇසුරු කරන්න තියෙන අවස්ථා ටිකක් අඩුයි.
2: අඩුයිනේ.
1: එක පැත්තකින් අපි ඒ પરම්පරාව ටිකක් දුරද කියලා හිතෙනවා. නමුත් ළඟින්ම ඇසුරු කරපු කෙනෙක් එක්ක කතා කරන් ලැබෙන දේ අපිට වැඩිය මහා ලොකු බර කතාවක්, ගැඹුරක් සහිත කතාවක්. ඒ නිසා අපි උදෑසන මතක් කරා වගේම අපේ සමන්වීය ජේෂ්ඨ සංනිවේදක ඉන්ද්‍රසිරි සුරවීර සුරේයවට අපි මෙදිරියට එන්න කියලා අපි ආරාධනා කරන්නෙම ඔබ මේ ස්වාමීන් වහන්සේවත් නන්දාමාලිනීවත් මේ දෙපළම ආශ්‍රය කරලා තියෙනවා, අසුරු කරලා තියෙනවා, වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා, ඊට වැඩිය ලිංගතුකමක් තියෙනවා, නිවේදකයෙක් සහ ආරාධිත ශිල්පියෙක් නැත්නම් ආරාධිත ස්වාමීන් වහන්සේ නමකට එහා ගිය ලොකු සම්බන්ධයක් ඔබට තියෙන නිසා අපි සුබෝදෑසනක් කියලා මේ අද දවසේ මේ කතාව බහට එකතු කරගන්නවා.
3: ඇත්තටම අසංග මේ අද දවස අපි කොහොමද එහෙම කතා කරන්නේ නේද? අපි එක්තරා විදිහක අතරමං වෙලා කියලා මට හිතෙන්නේ. මේ සසර දනව්වේ
2: අපි අසරණ
3: වෙලා වගේ කියලා. ඒ අසරණ බව අපිට සමීප වෙන්නේ කාරණා කිහිපයක් නිසා. එකක් අපේ ගීත කෝෂය පෝෂණය කරපු මහා යුගයක් අද අවසන් වෙන්නේ. එක පැත්තකින් රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමගේ ජීවිතයේ ගීත ලිව්ව යතිවර ස්වාමීන් වහන්සේ නමක් විදිහට කළ සේවාව අප්‍රමාණයි. යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්නව නම් රඹුකන හාමුදුරුව සින්දු ලිව්වා විතරයි කියලා නෑ. මේ ස්වභාවිත සංස්කෘතිය රැකගන්න උන්වහන්සේ ගත්ත වෙහෙස අප්‍රමාණයි. අර නන්දා මාලිනියගේ මේ දවස්වල දැන් සැරිසරනවා ගේ අභාවයෙන් පස්සේ වොයිස් කට් ගොඩක්. ඒක තැනක කියනව පවන කලේ මරණ වරෙන්තු තියාගෙන කියලා. ඒ වරෙන්තුව එහෙම්මම තිබුණා රබුකන සිද්ධාර්ථ හමුදුරන්ට. රබුකන සිද්ධාර්ථ හමුදුරු රකින්නවා එයාට තිබුණු දේශපාලන රැකවරණ සහ වටේ තිබුණු යම්මාකාරයක අපි කියන ප්‍රාකාරයන් ඇතුලේ තියාගෙන ඒ ප්‍රාකාරය ඇතුළට අරගෙන එනවා. කවද කියන්නේ? ගුණදාස කපුගේව, ජයතිලක බණ්ඩාරව, කරුණාරත්න දිවුල්ගණේව ගෙනල්ලා තමයි එතන මේගොල්ලන් රකින්නේ. කොයිතරම්ද කියනවනම් අද රබුගුණ සිද්ධාර්ථ හමුදුරුවන්ගේ අවමංගල්‍යය සිද්ධ වෙනවා සවස් භාගයේ. මේ වෙනකොට අපි ඊයේ දෙන්න සහභාගී වුණා. මහා සංඝරත්නය ප්‍රමුඛ කොටගෙන ඒ කටයුතු වඩාත් මැනවින් සංවිධානය වෙමින් තිබෙන මොහොතක අපි රැඳිලා ඉන්නේ. එතකොට අද දහවල් 2:30 පමණ වන විට දේහය ක්‍රීඩාංගණය කරා ගෙන යන්නට කටයුතු ඉදලා තිබෙනවා. ඉතාම චාම් අවමංගල්‍ය උත්සවයක් තමයි උන්වහන්සේ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. එතනදී ඇත්තරම එක ගිහි කතාවකට පමණක් සීමා වෙලා පැවිදි කතා දෙකක් පමණක් පවත්වලා ඒ කටයුත්ත හමාර කරන්න සූදානම් කරලා තියෙනවා. නමුත් එතන ඉන්න කලාකරුවෝ ඒ හැම කෙනෙක්ම උන්වහන්සේ පිළිබඳව මහා හැඟීමකින් යුතුව කටයුතු කරනවා මම දැක්කා. විශේෂයෙන්ම රජරට එක්තරා කාලමක වනෝකදී දිය වෙලා යනවා. දැන් මං කියන්නේ පල්ලේගම හේමරතන හාමුදුරුවෝ ගුණදාස කපුගේ රජරට ඉන්නකොට එතකොට ඒ තිබ්බ ගැම්ම රජරටෙන් දිය වෙලා යන්න නොදී ඒක මහා මේ ගඟක් වගේ අරගෙන ඇවිල්ලා කොළඹදී බේරවෙවයිනේදී ගංගාරාම ඉදිරිපිටදී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේදී අර පුංචි කාමරයට ආපු එකතු කරනවා. එතකොට ඒක තමයි ඊට පස්සේ කැසට් ප්‍රවාහයට එකතු වෙන්නේ. කපුගේ කම්පන කරන්නේ, කරුණරත්න දිවුල්ගනේ ඇසට අසුුණ මායිමේ ඇසට් එක් කරන්නේ, ඒ පිටිපස්සෙන් පහන්කන්ද සසර දනව් වූ සංසාර චාරිකා මේ කැසට් පටි ගොඩක් එක්කලෙවෙල්ල මේ මේ මිනිස්සුගේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් ගීත සමුච්චයක් බිහි කරන්න කටයුතු දන්නේ එතන ඉඳලා. නිකම්ම නෙමෙයි කන්න කෑම ටිකක්වත් නැතුව තමයි ඔය ශිල්පීන් කොළඹට එන්නේ. ඒ අයව පන්සලේ තියාගෙන ඒ අයට ආහාර ටික දීලා ඒ අය අදහස් වලින් පෝෂණය කරලා ඒ අය විසින් ගොඩනගපු සංස්කෘතිය බලගන්නල තමයි ඉදිරියට අරන් යන්නේ. ඉතින් මං කියන්නේ නන්දාමාලනී ගියේ ටිකක් විරෝධාකල්ප සංකල්පයක. නමුත් ගුණදාස කපුගේ ඇතුළු රමගුණ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුව ඇතුව මේගොල්ලෝ ගමන් කළේ යථාර්ථවාදී ස්වරූපයක. එතන තිබ්බේ මේ ජීවිතයයි ගීතයයි මනුෂ්‍යත්වයයි අවබෝධ කරගන්න
1: විද්‍යාත්මක පදනමක්
3: එක්ක. ඒ නිසා මේ මාර්ග දෙකෙන්ම හැම මොහොතකම ගියේ මේ රටේ තිබුණු යම් දූෂණය, මේ රටේ තිබුණු මිනිසුන්ට තිබුණු ආකල්ප, මිනිසුන්ගේ තිබුණු පීඩන බව, ඒ අය කොයිතරම් දුරට තරුණ පෙරුණොද කියන කාරණාව අවබෝධ කර ගැනීම ඉසව්වට. ඒක ඍජුව ප්‍රකාශ කරපු, බය නැතුව ප්‍රකාශ කරපු, කොන්ද කෙලින් තියාගෙන ප්‍රකාශ කරපු චරිත තමයි නන්දාමාලනී. ඒක වක්‍රාකාරයෙන් මිනිසුන්ට දැනෙන්න කම්පන ප්‍රසංගයේ හරහා ගිහිල්ලා මිනිසුන්ට මහා මහෝගයක් වෙලා මිනිසුන්ගේ චින්තනය අවදි කරන්න යෙද කරපු මනුස්සයා තමයි අපේ ගුණදාස කපුගේ ඇතුළු මේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ දර්ශනය. එතන තමයි මේ පාන්සිල පත් වුනේ. ඉතින් කතා කරනවා නම් ගීත ගොඩක් තියෙනවා, මේ ගැන මතක් කරන්න. මොකද තෝරගෙන
1: අපි මේ පිහිටක් නැති ගීතය අපි ඊළඟට අහන සූදානම් කරගත්තේ. අපි නන්දාමාලනී ගැන කතා කරනකොට ඇය ජාතියේ යශෝරාවේ කියලා හඳුන්වනවා, අන්වර්ථ නාමයකින් හඳුන්වනවා. මේ කතාව ටිකක් ගැඹුරු අර්ථ නිරූපණයක් ඔබට දෙන්න පුළුවන් කියලා සුරේ මම විශ්වාස කරනවා. ඇයි එහෙම කියන්නේ කියලා අපි අහගෙන ඉන්න තරුණ පරම්පරාවට මේක පැහැදිලි කරනවා නම් මොකද උත්තරේ?
3: එකක් තමයි සිංහල ගීත සමුච්චයේ ඇය කරලා තියෙන නිර්මාණ ගුණ. මේ නිර්මාණ ගුණ ඇතුලේ අපි කතා කළොත් ඇය තමන්ගේ ගීත ගායනා කරන්න පටන් ගන්නෙ 60 දශකයේ මුල් වකවානුවේ. ඔබ දන්නවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ එතුමා රචනා කරන ගලන ගඟගේ ජීවිතේ දයාලු ලෝකයේ
1: කියලා
3: චිත්‍රපටය. පණ්ඩිත අමරදේවයන් සමග මේ ගීතය ගායනා කරන්නේ. රමුතුදුව චිත්‍රපටය පළවෙනි සරසවි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙනවා. ඒ සම්මානයට පාත්‍ර වෙන්නේ නන්දාමාලනී හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව ලෙස සම්මාන ලැබමි. එතකොට ඇගේ වයස ඉතාම ලාබාලයි. ඒ ලාබාල වයසේ ඉඳලා ඇය ගත්ත සම්මානණී හඬ මෙරට අනාගතය වෙනුවෙන් යම් ආකාරයක දර්ශනයක් ගොඩනගෙන හඬක් බවට පත් වෙනවා. ඒ හඬ ගොඩනැගුණෙන් පස්සේ එතුමිය 70 දශකයේ මුල වෙනකොට චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට ඉතාම අපූර්ව ගීත සමුච්චයක් ගායනා කරනවා. දැන් මේ රටේ ගීතේ පෝෂණය කිරීමේලා වඩාත්ම වගකීමෙන් යුතු ගීත රචනා කරන්නේ පළමු කොට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, දෙවනුව මාගමසේකර. එතකොට මානවසිංහයන්ගේ ගීත ගායනා කරමින් ස්වභාවිතය ඇය ස්ථාපිත කරනවා. ඊට පස්සේ ඒ යොමුව ආපෝ චිත්‍රපට පසුබිම් ගීතය ඇතුලේ එකතු වෙන්නේ මාගමසේකරගේ නිර්මාණ වලට. මාගමසේකරගේ නිර්මාණ ඇතුලේ එතුමිය ගායනා කරනවා. දැන් මේ සිංහල අපගේ රටයි, අප ඉපදුණු මැරුණු රටයි. එතකොට ඒ වගේ දැන් සංගත තැටි දෙකකටම එකතු වෙනවා. දැන් ඔබ දිනෝ දහක් නුවන් අතරේ එකතු කළ එක ඊට පස්සේ කාලේ ඉන්න. දැන් මානවසිංහ ලියනවා, සේකර ලියනවා, ඊට පස්සේ සුනිල්ආරියරත්න. මහාචාර්ය සුනිල්ආරියරත්නට නන්දාමාලනී හමුවන්නේ නන්දාමාලනීගේ ජීවිතේ ඉතාම කටුකම කාලෙදි. ඒ කටුකත්වයේ කොච්චරද කියනවනම් ඒ පිළිබඳ හොඳටම සාක්ෂි දරන්න පුළුවන් පුද්ගලයා තමයි එවකට ගුවන්විදුලියේ කටයුතු කරපු පාලිත පෙරේර මහත්මයා. එතුමා තමයි ආරාධනා ප්‍රසංගයේ ගීත ගායනා කරන්න නන්දාමාලනීට ආරාධනා කරන්නේ.
1: ක්‍රීඩා මාධ්‍යවේදී පාලිත පෙරේර
3: අනිවාර්යයෙන්ම. එතකොට ඒ ආරාධනාවත් එක්ක තමයි එයා අහප ගුවන්විදුලියට ඇවිල්ලා යම් ආකාරයක පන්නරයක් ලබන. ඒකයි මම එයා කියන්නේ මගේ ඉතින් බිරිගිය මෙතන පොදු මුදු සාදු කිව්වේ මෙතන ඒ ළමා මණ්ඩපේ මෙතන කියන එක. මොකද එතනදී කනුවරත් අබේසේකරයන් ළමා මණ්ඩපේට ඇවිල්ලා බුදු සාදු කියලා ගියාට අර ගුවන් විදුලිය ඇතුළෙම තරංගයට එකතු වෙලා ඒ තරංගයෙන් ජයග්‍රහණය කරලා ගුවන් ටිකට් පතක් අරගෙන ඒ ගුවන් ටිකට් පත මට එපා මට සල්ලි දෙන්න කියලා එහෙම ජීවිතයක් ඇයට තිබුණා. ඇයි පිපුණේ මඩවලක. ඉතාම අමාරු දුක්ඛිත ජීවිතයක් තිබුණේ. ගෙදර කෑම ටික කන්න බැරි, තමන්ගේ වටපිටාව හොයාගන්න බැරි ඉතාම දුක්ඛිත ජීවිතයක් තිබුණේ. මේ ජීවිතය ඇතුළෙන් තමයි එයා මතු වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ නෙළුම් පිපුණේ මඩවගුරු.
1: මඩගුරුවල.
3: ඇයි අලින් ඇවිල්ලා ලස්සන මලක් බවට පත් වෙනවා. එයා 70 දශකයේ වෙනකොට ලංකාවේ හොඳම ගීත ටික ගායනා කරනවා. ලංකාවේ සංගීත තැටි ඇතුලේ ඇය රඳවනකොට ඊට ඉස්සෙල්ලා LP EP වල රඳවනකොට ඇය ඉතාම අපූර්ව ගීත සමුච්චයක් එකතු කරනවා. මම මතකයි සූර්ය රෙකෝඩ්ස් වලට ඇය ගායනා කළ ශ්‍රවණ ආරාධනා කියලා වෙලා ගී සමුච්චයක් ඉතාම ජනප්‍රියයි. ඊට පස්සේ වික්ටර් රත්නායක සා ප්‍රසංගේ පටන් ගන්නකොට ඇයත් කල්පනා කරනවා මම මොකක්ද කරන්න කියලා. ශ්‍රවණ ආරාධනා ප්‍රසංගේ පටන් ගන්නවා. ශ්‍රවණ ආරාධනා ප්‍රසංගේ ඉවරනකොට 70 දශකයේ අග, එතකොට ඊ අග වෙනකොට ලංකාවේ දේශපාලනේ උඩු යටිගුරු වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ කණ්ඩායම බලයට එනවා. ඒ ඇවිල්ලා ආයෙත් වාමාංශික පක්ෂ එක්ක ප්‍රශ්නාර්ථයක් නැති කරගන්නවා. මැතිනියගේ ප්‍රජායිතිය අහෝසි වෙනවා. ප්‍රජායිතිය අහෝසි වෙනකොට ඇය වෙනුවෙන් කෙලින් හිටගත්ත ශිල්පිනියක් තමයි නන්දා මාලනී. තොරේක දේශපාලන දෙන්නේ මේ ගැහණියක් වෙනුවෙන් ගැහණියක් හිටගන්නේ. එතකොට මේ හිට ගැනීම ඇතුලේ ඇයටත් යම් අසාධාරණ ලක්ෂණ ඇගේ ගීත ගුවන් විදුලියේ නවතිනවා හැමම ප්‍රශ්න එනවා. එතකොට ඒ ප්‍රශ්න ගොඩේ තමයි ඇය සත්‍ය ගීතේ ප්‍රසංගේ පටන් ගන්න. සත්‍ය ගීතේ ප්‍රසංගේ ඇතුලේ ඇය ගායනා කරන මහ පුදුමාකාර ගීත ටික. එක පැත්තකින් වාමාංශික පක්ෂවලට යාබදසුනේ ඉඳගෙන මේ ප්‍රසංගය අහන මනුස්සයට ප්‍රේම කරන් කියලා තමයි ඒ ගීතේ කියන්නේ. සත්‍ය ගීතේ තේමා ගීතේ ඔබට ආන්න පුළුවන් නම් මේ ජීවන ගංගා ධාරේ ඒ ගීතේ ඇතුලේ තියෙනවා දෙපස බෙදිච්ච මිනිස්සු එකතු වෙන්න කියලා කරන ආරාධනාවක්. ඒ ඒ ගුණ ඇතුලේම තමයි මං හිතන්නේ ඇයට මේ මෑත කාලීනව ගොඩනැගුණු වාක් ප්‍රහාර වලට උත්තර දෙන්නේ. මං හිතන්නේ දෙන්න
1: ඒ ගීතයට යන්න පුළුවන් අපිට දැන්. සත්‍ය ගීතේ ඒ සමුච්චය ඇතුලේ තිබුණ ගීතේ එච්.එම්. ජයවර්ධනය සංගීතවත් කළේ සුනිල් ආරියරත්න ලියපු සින්දුව පූජාසනේ ඔබ හිතුවා. අපි ඕනම කෙනෙක්ට ජීවිතේ අර ගල්මුල් වදිනකොට අපිට මතක් වෙන මේ සින්දුව සුරේයි.
3: ඔබට පුදුන මේ ලෝකෙමයි ඔබට හෙරෙහිව නැගී සිටින්නේ.

0: උදේ 9:26යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: මම නම් දැන් මාරම රිලැක්ස්.
5: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: පුදුපන සිතනිවන පුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් David Peris Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: උදේ 9:30
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත් ටිකට්වල වාසනාවන්ත අංක ටික බලන්න සූදානම් වෙන්නේ. අපි ඉක්මනටම බලමු ඊයේ ඔබ ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ගොවිසෙත ඇතුළු ටිකට්ස්. ඉතින් රුපියල් 40ක් වියදම් කළා හොයාගත්ත ටිකට් එකට සුපිරි වටිනාකමක් ලැබෙන මේ වාසනාවන්ත පණිවිඩය. සුබ දවසක් ලොතරැයි කන්නය ලග්නයත් එක්ක ජයග්‍රහය අංක ටික අංක 5 අංක 19 සහ අංක 20. ඒ වගේම ජය ලොතරැයියක් ගත්තරන් ඕ අක්ෂරයත් එක්ක අංක 5 අංක 5 අංක 0 අංක 5. ඒ වගේම අද සම්පත අංක 9 අංක 8 අංක 6 අංක 9 අංක 8 අංක 4 අංක 6 අංක 9 අංක 8 V අක්ෂරයත් එක්ක. හඳහන් ලොතරැයිව අතේ තියාගෙන බලාගෙන ඉන්නවා සුපිරි ජයග්‍රහකෙක්ද කියලා. මං කියන්නම් වාසනාවන්ත ප්‍රතිඵලය. තුලා ලග්නයත් එක්ක ජයග්‍රහය අංක 30 අංක 37 අංක 42 සහ අංක 47. ඒ වගේම ධන නිදානේ ගත්තනම් ඔයා Q අක්ෂරයත් එක්ක මෙන්න මේ ටිකට් එක බලන අංක ටික තියෙනවද කියලා අංක 36 අංක 39 අංක 40 සහ අංක 70. මෙගා පවර් ලොතරැයිය E අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 17. ජය අංක

මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී ඔයාගේ දායකත්වය දෙනවා වගේම රුපියල් 40කින් නේද සෑහෙන දෙයක් කරනවා කියලා දන්නවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දවස්වල දන්නවා ජනාධිපති අරමුදල හරහා දැයි දරුවන්ට ශිෂ්‍යත්ව අරමුදලක් පිටවන්නේ අවශ්‍ය කරන වටපිටාව හදලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී ලොතරැයි නියෝජිතයින්ගේ දරුවන් සඳහා තමයි මේ සුවිශේෂ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තවත් ව්‍යාපෘති ගණනාවක් එක ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉස්සරහට යනවා. උදේ 9යි විනාඩි 31යි.

0: උදේ 9 විනාඩි 39 වෙලාව ගීතය කියලා කියන්නේ ත්‍රිපුද්ගල සම්මාදමක්. ඒ ගීතය තුළ අපිට හම්බෙන ලංකාවේ සදාතනික අමරණීය චරිත දෙකක් ආචාර්ය නන්දා මාලනීය සහ පූජ්‍ය අතිපූජනීය රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. මේ දෙදෙනාම දැයට අහිමි වන පැය කිහිපයක් ගත කළා අපි මේ අද උදෑසන මේ විදිහට මුණගැහෙන්නේ. අපි සුරවිරයත් එක්ක කතා කරමින් හිටියේ මේ දෙදෙනාගේම අවසන් කටයුතු සහ එතනට එනත් කලින් ඇයි ලංකාවේ ගීතයට කලාවට මේ දෙදෙනාම මේ තරම් වටින්නේ? අපිට මේ මහා ලොකු පාළු මූසල ගතියක් දැනෙන උදෑසනක් මේක. ඊයේ හම්බෙලා ඉඳලා
1: දැන් අපි අර කතා කරගෙන හිටපු කතාවේ තව චූටි කොටසක් තියෙනවානේ. නන්දා මාලනීය සත්‍ය ගීතේ කරනකොට නන්දා මාලනීය දාලා යනවා වටේ හිටපු සංගීතඥයෝ. එයා අසරණ වෙනවා. ඊට පස්සේ එයාට උදව් කරනවා කොහෙද කෙරොල්ලෝ ගේ ඉඳලා ඇවිල්ලා මර්වින් පෙරේරා. මර්වින් තමයි ඊට පස්සේ සත්‍ය ගීතේට සපෝට් එක දෙන්නේ සංගීතේ පසුබිමින්. ඊට පස්සේ ඒ සහායත් එක්ක ගිහිල්ලා මගේ එයා හරි හැඩි දැඩි කිව්වොත් කිව්වා. ඒ චරිත ලක්ෂණත් එක්කලා එයා ඒ තමන්ගේ මතුගෙන ආපු කාරණා එක්ක. ඊට පස්සේ මේ රටේ හිටපු ඉතාම ඉහළ ඔස්ටින් මුණසිංහ, එතකොට අපි ගත්තොත් සරත් දසනායක, මේ වගේ සංගීත ශිල්පීන් ඇතුළු තවත් සංගීත ශිල්පී 7 දෙනෙක්ගේ සහයෝගය ඇතිව තමයි ඔය පවන පටන් ගන්නෙ. ඉතින් පවන කියන්නේ රට ගිනිගත්ත මොහොතක ඇතිවන ගීත සමුච්චයක්. ඒක ඇතුළත් යථාර්ථවාදීව මේකට යම් විරෝධාකල්ප එකතු කරමින් යම් ආකාරයක රටට ජවයක් වගේම තරුණ සංකල්පත් එක්ක ජීවත් වෙච්ච ගීත ටිකක්. ඒගොල්ලෝ දැනන් හිටියා කොයි මොහොතේ හරි මේක නවතිනවා කියලා වෙලා. ඒ වගේම ඒගොල්ලන්ට ජීවිත අවධානමක් තිබුණා. කොළඹ ඉඳලා ඈත ප්‍රදේශවල මේ ප්‍රසංගය පවත්වනකොට දර්ශන වාර 250ක් පසු කරන පළවෙනි වර්ෂය ඇතුළත. හිතන්නකෝ රටක් ගිනිගෙන තියෙන වෙලාවක පවන වගේ ප්‍රසංගයක් මෙච්චර කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඒකට රාජ්‍ය මර්ධනය එනවා. ඒ රාජ්‍ය මර්ධනයත් එක්ක සහසම්බන්ධ වෙච්ච නන්දා මාලනියට සුනිල් ආරියරත්නට රට අත්හැරලා යන්න සිද්ධ වෙනවා. ඒගොල්ලෝ මුලින්ම එක රටකට පලා යනවා. ඒ රටින් තව රටකට පලා යනවා. එහෙම ගිහිල්ලා මේ තියෙන තත්ත්වයන් නිමාවනතුරු ඔවුන්ට රැඳෙන්න වෙනවා. මේ තත්ත්වයන් ඔස්සේ අනික් හැම ශිල්පියෙක්ම තමන්ගේ ජීවිතයේ ඇතුළෙන් මේක බලන් ඉන්නකොට නන්දාමාලනී සහ සුනිල් ආරියරත්න මේ පවතින තත්ත්වයන් අවබෝධ කරගෙන ගීත ගායනා කරනවා. ඒ තැනම තමයි හිටියේ ගුණදාස කපුගේ. එයත් මේක අතෑරියේ නැහැ.
0: සමාජයේම කොටසක්
1: බවට පත් වෙනවා. ඉතින් ඇය

0: නැහැ කරපු ගීත ටික හිතන්නකො.
1: මම දැන් ඔය යසෝරාවේ කියන කාරණාව ඔබමයින් ආපු ප්‍රශ්නෙට මම ගීත ඇල්බම් වලින් විතරක් ඔබට උත්තර දෙන්නම්. ඇය ගායනා කරන ලද ගීත ඇල්බම් මොනවාද? දැන් අපි ගත්තොත් ශ්‍රවණ ආරාධනා කැසට් එක, ඊට පස්සේ කප්සුහල් කැසට් එක, රූපවාහිනී සංකපත්ම ගී එකතුව, සංකපත්ම සංගීත මකරන්ද, ඒක තමයි ආවේ ඔය අහසසේරු බානන්තයි. එතකොට සමහර විරසකයන් හදාගන්නෙත් සංකපත්ම වැඩසටහන ඇතුලේ. තරහ වෙලා හිටපු සංගීතඥයෝ අපෝ යාළු වෙන්නෙත් ඒක ඇතුලේ. ඊට පස්සේ එනවා පහන් කන්ද, ඊට පස්සේ පවන දිත්ව කැසට් එකක්, ඊට පස්සේ තාරුකායස්, හේමන්තේදී, සත්‍යයේ ගීතය. එතකොට දැන් ඔය විදිහට අපිට කතා කරගෙන යනකොට සංසාර සාගරේ, අම්මා වරුණේ, අරලියලන්ද විශේෂයි, නවක පරපුරකට උන්ගේ ගීත රචනාවලට ලොකු අවස්ථාවක් ලබා දීපු තැනක්. එතකොට හේමන්තේදී අරලියලන්ද ඇතුලේ අලුත් පරපුරකට ඒ විදිහට ආමන්ත්‍රණය කරනකොට මල්සරීනු කැසට් එක ඇතුලේ අලුත් සංගීතඥයින්ට අවස්ථාව ලබා දෙනවා ඇයට ගීත නිර්මාණය කරන්න. අරලියලන්දෙන් අලුත් පද රචකයෝ, එතකොට මල්රේනු වලින් අලුත් සංගීතඥයන්ට ඉඩ දෙනවා. එහෙම කවුරුත් එහෙම කරලා නැහැ. එතකොට ඇය මල්මද බිසව් කැසට් එකට කරලා තියෙන ගීත සමුච්චය, පැරණි ගීත වලට දීලා තිබුණු අලුත් හැඩය, හඳහාමි වගේ, අකුරු හෝඩිය වගේ පුංචි දරුවන් වෙනුවෙන් ගායනා කරලා තිබුණු ගීත, අඩහැරේ වගේ පර්යේෂණාත්මක සංගීත සමුච්චය, සුනිල් ආරියරත්න, නන්දාමාලනී, රෝහණ වීරසිංහ, ඒ තුන්දෙනා විතරනේ අඩහැරේ ගීත සමුච්චයේ හිටියේ. එතකොට ග්‍රැමෆෝන් කී වලට ඇය දීපු අලුත් පණ. එතකොට අපේ කවිය කිඳුරියගේ විලාපය කියන කැසට් එක ඇතුලේ තන්නිකරම ඉඩ දුන්නේ කවිය. ඇය කවිය ගායනා කළා. මේවට තනු දාන්න බෑ කියලා තිබ්බ රටක ඇය කවිය ගායනා කළා. ඉතින් හිතන්න, ඇය අසෝරාවියක් නෙවෙයිද කියලා වෙල්ල. ඒ නිසාම තමයි මුළු මහත් අද මාධ්‍ය සංස්කෘතියම, රටේ මාධ්‍ය සංස්කෘතියම ඇයව මේ නමින් හඳුන්වන්නේ, ජාතියේ යසෝරාවේ කියන. එලේ මහා ගාන්ධර්ව
2: පණ්ඩිත
1: අමරදේව මේ ටැග් එක ඇයට ඇය වෙනුවෙන්. එතකොට දැන් අනිත් පැත්තෙන් අපි ගත්තොත් අපේ රඹකන සිද්ධාර්ථ හාමුදුරුව සංසාරේ අපි කැසට් එක, ඊට පස්සේ ගම්මානේ අපි කැසට් එක, සසර දනව්ව, සමනල කන්ද, සංසාරයේ ගීත යාතික, සංසාරේ හැටි, මේ වගේ බණ අපි අහන්නේ පැයේ බණනේ. හැබැයි මෙයා විනාඩි 3න්
2: අපිට
1: බණ කිව්වා. එයා ඒ කිව්ව දේවල් අපිට දැනුණා. ඒ දැනිලා විතරක් නෙමෙයි, ඒව ජනප්‍රිය භාෂණයක් බවට පත් වුණා රටේ. මහා නිර්මාණකරුවෝ බිහි වුණා. එඩ්වඩ් චරිත සම්පූර්ණයෙන්ම බිහිවන්නේ, නිර්මාණය කරන්නේ
2: රමකර
1: සිද්ධාර්ථ හාමුදුරුවෝ. ඉතින් කම්පන එහෙම දුවනවා. මේ හැම එකක් ඇතුළෙම මිනිස්සුන්ට යම් මතවාදයක් ඇති වුණා. බෞද්ධ රීතියත් එක්ක අර භෞතික දියුණුවේ නිස්සාර තත්ත්වයක් එක්කලා සරල කවි සම්පාන් වලින් එබ්ලිට ගිහිල්ලා මිනිසුත් එක්ක තර්ක කරලා. දැන් එක තැනක මම මතකයි එක කවියක්, මේ ගීතයක් තිබුණා, සාදු කියන්නට මල් වට්ටියකට තෙල් මල් අරගෙන පෙර කාලේ ආවා මිනිසුන් පොයට පන්සල් ගමරට යහපත්. ඒ කාලේ ගැන කියන. ඊට පස්සේ මම එනවා අහපු අලුත් තැනකට, එදා සාදු හඬ මෙදා නැත්තේ ගම, දියුණුව ඒකද අද කාලේ. එඩට කියනවනේ මිනිසා හඬට ගියාලු කියලා සින්දුකුත්
2: තියෙනවා. බැලුවාලු
1: මිනිසා හඬට ගියාලු. ඉතින් මෙන්න මේ සමාජයේ යථාර්ථය මතු කරන්න මහා වේසක් ගත්ත චරිත දෙකක් තමයි අපිට අද සමුගන්නේ. එතකොට හිතන්නකෝ මාධ්‍ය ලෝකේ අපි කොයිතරම් අතරමන්ද කියලා.
2: අනිවාර්යයෙන්
1: මේ ඉතිහාසයේ කවදාක්වත් එහෙම දවසක් ඇවිල්ලා තියෙනවද? මහා පහන් දෙකක් නිවිලා ගිය එහෙම චරිත ගැන කතා කරන්න. එතකොට ඒ නිසාම රජය තීරණයක් කරන් තියෙනවනේ, ඉදිරි දින තුන ශෝක දින හැටියට ප්‍රකාශ කරනවා කියලා. ජාතියක් හැටියට ඇත්තටම අපි හඳන්න ඕන මිනිස්සු. මොකද ඒ දෙදෙනා රටට කරන ලද මෙහෙවර අපිට එහෙම මිල කළ නොහැකි. අපි ඔබට කියන්නේ අමිලයි කියලා.
2: ඔතන අපි විනාඩි 40යි. බොහොම සුතේ ඉන්ද්‍රසිරි සොරවීර සමානීය අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක සොරයත් එක්ක අපි මේ කතා කළේ මේ ලංකාවේ සංස්කෘතීන් දෙකක්, ගීත සංස්කෘතිය ඇතුලේ මහා වෘක්ෂයන් දෙකක්, ඒ අහිමි වීමේ වේදනාව අපි වචන වලට හැරෙව්වා. හැබැයි අපි දන්නවා වචන වලින් ඒ වේදනාව සමනය කරන්න බෑ කියලා.
1: මාගමසේකරෙන්ගේ වචන. එතකොට නන්දා මාලනියගේ හඬ. එයා මේ ගීත ඇතුළේ කියන්නේ එයා ගැනමද කියලා මට වෙලාවකට හිතෙනවා. මහා බරක් තියාගෙන රට වෙනස් කරන්න වෙහෙසක් ගත්ත ගැහණියෙක්. ඒ වෙහෙස ඇතුළේ අර කුටිය ඇතුලේ හුදකලා වුණාම එයාට දැනෙන හැඟීම ඒක නිර්මාණකරුවෙකුට දැනෙන හැඟීම. ඒක හුදකලාවක් නෙමෙයි. ඒ කුටිය ඇතුලේ ඇය ඇගේ දේහත් එක්ක තාම ඉන්නවා. හෙට ඇගේ අවසන් කටයුතු. ඉතින් එයාට මේ ගීතය යථාර්ථයක් කියලා මට ඇහෙනවා.

0: උදනවයයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න. ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117769579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167 679 579
2: සහයෝගීතා අනුග්‍රහය
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: රීතා වයි බී It could mix better.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: හතයි විනාඩි 49යි වෙලාව. අපේ මේ පැයේ වැඩසටහන ආකෘතිය ඇතුලින් එළියට ගියා. ඔබ දන්නවා අද දවස හෙට සාරිදා දවස ජාතික ශෝක දිනයන් විදිහට නම් කරලා තියෙනවා. අපි කතා කරපු කාරණා ඒ මාතෘකාව ඔස්සේ මේ විනාඩි 45ක් කාලයක් ගලාගෙන ගියේ. අනුග්‍රහක බවතුන් මතක් කරන්න ඕනේ. අපි පැල්ලත්ත නිෂ්පාදනය ගැන මතක් කරනවා. පැල්ලත්ත කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට වට ලංකාවේ විශ්වාසයෙන් ගන්න පුළුවන් නිෂ්පාදන පෙළ පැල්ලත්ත නිෂ්පාදන අවුට්ලට් වලින් සුපර් මාකට්ස් වලින් වට ගන්න පුළුවන්. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කතා කරොත් එල්නිනෝ තත්ත්වයන් එක්ක ඉස්සරහට අවදානමක ඉන්නවා නම් ජල සැපයුම සම්බන්ධ වගාවට, එහෙම නැත්නම් වාගේ ගෙදර විදුලි බිල සම්බන්ධව එහෙම ප්‍රශ්නක ඉන්නවා නම් වට පුළුවන් කමක් තියෙනවා ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න. ඉතින් සෝලා කියපු ගමන් මතක් වෙන, ඔබ දන්නවා ලංකාවේ ව්‍යාපෘති ගණනාවක් පහුගිය කාලෙම කරපු ඩීප් ටෙක් සෝලා, මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
1: 0777773774 0777773774 තමයි ඔය කෝල් එකක් දෙන්න ඕනේ. ඩීප් ටෙක් ඉංජිනියර්
0: ලෙන්ස් ටෙක් ආයි කිය හොස්පිටල් ඔයගේ හි සුද, එහෙම නැත්නම් ග්ලූකෝමා තත්ත්වයන්, එහෙම නැත්නම් ඇහැ සම්බන්ධ තියෙන සියලුම පරීක්ෂණ සහ අවශ්‍ය කරන ශල්‍යකර්ම හැම දෙයකටම බද්ධ කරගන්න වෙන්න පුළුවන්. සමහරට මෙඩිකල් කැම්ප් එකක් කරගන්න වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම කතා කරන්න ලෙන්ස් ටෙක් ආයි කිය හොස්පිටල් එකට. ඉතින් රජයේ අනුමත ආයතනයක් නිසා බොහොම ඉක්මනින් බොහොම පහසුවට පහසු මුදලකට වාඩ මේ කටයුතු සියල්ල කරගන්න අවස්ථාවක් තියෙනවා.
1: කතා කරන්නේ නම් එකක් මතක් කරන්න 0706 478 478, එහෙමත් නැත්නම් 0112 785 858.
0: RDB බැංකුව ඔයාට FD එකක් දානවා නම් මේ වෙලාවේ හොඳම රේට් එක දෙන්න RDB එක. ඇයි එහෙම කියන්නේ? ගිහිල්ලා බලන්න, අනිත් බැංකුව එක්ක සංසන්දනය කරලා බලන්න FD එකට හොඳම රේට් එක දෙන්නේ කවුද කියලා. මාස 3, මාස 6, මාස 9 විදිහට ශාඛා 272ක් තුලදී වාට සේවාව සපයන RDB බැංකුව සූදානම් වෙලා ඉන්නවා කියලා මතක් කරනවා. ඒ වගේම ක්‍රිමරාජ නිෂ්පාදන අවුරුදු 77ක විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්නවා.
1: ඉතින් ඔයාලට පුළුවන් වැල්මේ පැනිය, ඒ වගේම පේයාව, සඳුන් පැනිය වගේ විවිධ නිෂ්පාදන, විවිධ රෝගවල තියෙන විවිධ නිෂ්පාදන ගෙන්වා ගන්න 0112 753 889 කතා කරලා ඔයාගේ වෙළඳ සැලට හරි ගෙදරට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන්.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර්, මේ ඔක්කොම අපිට එක දිගට මතක් කරන්න වෙනවා. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක වදන්නවා මැටි ලේයර් එකක් යටින් තියෙන, උඩින් ජල විකර්ෂක ශක්තිය තියෙන, ආලේපනයේ තියෙන ෂීට් එකේ පරිස්සම පෙනුම මේ ඔක්කොම පරිස්සම් වෙන්නේ ජල විකර්ෂක ආලේපනය නිසා. ඒ වගේම යටිපැත්තේ තියෙන මැටි ලේයර් එක නිසා තමයි වාගේ ගේ ඇතුළට දැනෙන උණුසුම කන්ට්‍රෝල් වෙන්නේ. ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට ලැබෙන සාමාන්‍ය උණුසුම සාමාන්‍ය ෂීට් එක ටිකක් දැනෙනවා වැඩි. මේක මැටි ලේයර් එක නිසා ඒක කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඒ වගේම ලස්සන පෙනුමක් තියෙනවා. ඒ රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ. රටම එකට ජාතික වැඩසටහන ගැන කියන්නම්. ඒ කියන්නේ ඔයාට නේද මත්ද්‍රව්‍ය වලින් බැහැර වෙන්න තියෙන අන්තිම අවස්ථාව. ඉවත් වෙනු මේ ජාවාරම් කරන අයයි, මේව පාවිච්චි කරන අයයි ඔක්කොටම රජයෙන් දෙන පණිවිඩය.
1: 19:27 මේ නම්බරයකට තමයි ඔයා කෝල් කරන්න ඕනේ. එහෙම කෙනෙක් කෙන දන්නව නම් නැත්නම් ඔයා එහෙම මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට හිතනවා නම් ඒ ජීවිතෙන් ගැලවෙන්න ටක් ගාලා මේ නම්බරයකට කතා කරන්න 19:27.
0: ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් මේ දවස්වල අලුතෙන් සේවකයෝ බඳව ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් CV එකක් දාන්න මෙන්න මේ නම්බරයකට. ඉතින් ඔයා ඕ ලෙවල් කරලා තිබුණා නම් ඇති නේ.
1: ඔව්.
0: ඒ වාඩි වෙලා තිබුණා නම් එක්සෑම් එකට බලන්න මෙන්න මේ නම්බරයකට CV එකක් දාන්න.
1: 0767 760 909 0767 760 909.
0: එවගේම සී ටයර් ගැන කියන්න ඕනේ. ග්‍රිප් X5 සහ සූම් X5 කියන ටයර් දෙක වට ගන්න පුළුවන් කමක් තියෙනවා. හොඳ ධාවනයක් සඳහා ත්‍රෙඩ් පැටර්න් එක නිසා කාලයක් තිස්සේ වට පදින්න පුළුවන්. ඉක්මන ටයර් එක ගෙවෙන්නේ නැහැ. ඒ වගේම හොඳට අපි කියන්නේ ස්ට්‍රේට් ඩ්‍රයිව් එකක් වෙනුවෙන් තියෙන අවස්ථාව, ස්ටැබිලිටි තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තියෙනවා. වංගුවකදී හොඳට ලස්සනට වාහනේ මේ වගේ බයික් එක මං කිව්වේ, ඒක හොඳට වේගය පාලනය කරලා ග්‍රිප් වෙන්නේ ස්ලිප් වෙන්නේ නැතුව හොඳ ග්‍රිප් එකක් තියාගෙන පදිනවා නම් සීට් ටයර් එක තමයි ඔයාට මතක් කරන්නේ. ඒ වගේම මතක් කරනවා එක්සිබිෂන් එකක් තියෙනවා අද හෙට සහ අනිද්දා BMI සේච් පරිශ්‍රී. මේක ආහාර සම්බන්ධ උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට යන්න පුළුවන් එක්සිබිෂන් එක. හරියටම කියනවා නම් මෙන්න මේකයි කතාව. දෙස් විදෙස් සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් සහ ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Agbis 2026 නව තාක්ෂණය ශ්‍රේෂ්ත්‍රී ප්‍රමුඛීන් සමග මුණගැහිලා කතා කරන්න තියෙන අවස්ථාව. 450ට අධික දේශීය සහ විදේශීය ප්‍රදර්ශන කුඩු තියෙන නිසා 21, ඒ කියන්නේ අද හෙට සහ අනිද්දා ඔයා BMI CH එකට එන්න.
1: හැම ගැනල්මක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් ඔන්න තැන.
0: හරි, එහෙමනම් අපිට යන්න තියෙන. අපි අද දවසට අපි වැඩසටහන අවසන් කරනවා. මේ හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා පරිස්සමට ඉන්න. ඒ වගේම මේ දින 3ක කාලය තුළ ඔබට පුළුවන්කමක් තියෙනවා නම් අද සවස්යාමේ රමකන ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය තියෙනවා. ඒ කටයුතු වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම හෙට දවසේදී ආචාර්ය නන්දා මාලනීට ගෞරව කරන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. 9:54 යලි අපේ මුණ ගැහිම සඳුදා පුතේ 7:00.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාවතන්න 0177 679 579.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සම්මත දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් වර්ස්
7: සුපර් දවසක් ශ්‍රී ලංකා
8: සහයෝගීතා අනුග්‍රහය
7: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
9: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
10: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Velao Peravaru 10
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන්ඩ ප්‍රවෘති සමගින් මම සමීරකාරිව සම්ප්‍රෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් ගුටුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණ නොල්ලු සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරයක් නොමිලේ TVS ඇග්‍රිබිසස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මොනරාගල කොඹුක්කොන 14 කනුව ප්‍රදේශයේ සිදු රියානතුරකින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ට්‍රැක්ටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල දිසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක වන්දනාකරුවන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථේ ගැටී තිබෙනවා. කැබිලිත්ත දේවාලයට එම පිරිස ගමන් කරමින් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ ට්‍රැක්ටර් රථේ ගමන් කළ පිරිසක්. තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහරෝහල්ට ඇතුළත් කෙරුණා. මෙවැනි බොහෝ රියානතුරු වලක්වාගත හැකි ඒවා බව ක්ලීන් ශ්‍රී ලංකා ටේක්යා සුරැකුම් මගතුරු වැඩසටහනින්ද නිතර පෙන්වා දෙනවා. රටවල් රැසක් ඊශ්‍රායලයේ බටහිර යුරේ ක්‍රියාත්මක කරන ජනාවාස ව්‍යාපෘතිය හෙලා දැක තිබෙනවා. එක්සත් රාජධානිය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාව ඊට ඇතුළත්. ගාසා තීරයේ බටහිර යුරේ උපාය මාර්ගිකව වැදගත් ප්‍රදේශයක ජනාවාස ඉදිකිරීම සඳහා ඊශ්‍රායලය සැලසුම් කළා. ඒ අනුව නිවාස 1200ක් පමණ ඉදිකිරීම සඳහා ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වහාම නතර කළ යුතු බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් රාජධානිය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාව පෙන්වා දෙන්නේ. ඒ ජාත්‍යන්තර නීති අර්ථයේ ඊශ්‍රායලය ගාසා තීරයේ ක්‍රියාත්මක කරන ජනාවාස සියල්ල නීති විරෝධී බව පෙන්වා දෙමින්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයටත් ටැග් මෙගා පවර්
2: බෝදාසනක හුදේ 10යි විනාඩි 4යි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස්වර්ස්
0: සුපර් දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
6: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
7: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana

සුබෝ දැසනක හොදේ දායේ විනාඩි 15යි. හඩ්බිට් අහගෙන ඉන්න වෙලාව හද හැබැයි වෙනද වගේ නෙවෙයි නේද? අද දවස පොඩ්ඩක් වෙනස්. සමහර දවස් හැමදාම එක වගේ තියෙන්නේ නැණි. ඒ තමයි විශාරද නන්දා මාලිනිය අද අපාතරින් සමුගෙන ගිහින් අවසන්. අහස සේ ඔබ අනන්තයි. සයුර සේ ඔබ අනන්තයි. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඔබ අනන්තයි. ඇත්තටම සමහර කටහඬවල් දෙනව නේද? කාලයක් කොච්චර ගෙවිලා ගියත් එදා වගේම අදටත් අපිට කොයිතරම් වයසට ගියත් නොමැකෙන හඬවල්. ඒ අතරතුර තියෙන ඉහළින්ම තියෙන හඬක් තමයි විශාරද නන්දා මාලිනියගේ කටහඬ. එතුමිය ඇය හඳුන්වන්නේ ජාතියේ යසෝරාවයා. විශාරද නන්දා මාලිනියගේ කටහඬ පමණක්ම මේ ගුවන් අඹරේ ඉතුරු කරලා ඇය අඳ ගියේ. ඔබයි රම්ය සඳ කිරණ ඝන අන්ධකාරේ, ඔබයි සහුමිය සඳ කිරණ කිම්හානි කාලේ. ගිය අමරින් වැසගිය ජාතියේ යසෝරාවය නන්දහ මාලනිය. ඉතින් එතුමිය වෙනුවෙන් ලස්සන ගීතයක් මම ලැස්ති කරගෙන ඉන්නවා ඊළඟට අහන්න දෙන්න. ඉතින් ඇය මිය යන විට 82 වියේ තමයි පසු වුණේ. 1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දෝව උපත ලැබූ ඇය කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනය ආරම්භනවා. එතුමිය ලංකා ගුවන්විදුලියේ වගේම ළමා මණ්ඩප කටසටහනට එක්වමින් බුදුසාද ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනවා. 1961 ප්‍රථම වර්ණ චිත්‍රපටිය වුණ රන්මුතු දුව චිත්‍රපටිය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයේ නාරද දිසාසේකරයන් සමග ගලන ගඟක ජීවිතයේ ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙනවා. එතැන් ඉඳලා දශක ගණනාවක් පුරාවට හෙළ ගීත කෙත ඇය වර්ෂණය කරන්නට ඇය හයියක් වෙනවා. ඉතින් ඇගේ ඒ විශිෂ්ට ගායන කෞශල්‍ය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවි සම්මාන 12ක්ද, එවැගේම ජනාධිපති සම්මාන 10ක් වගේම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබන්න ඇයට හැකියාව ලැබෙනවා. එතුමියගේ කටහඬ සැබෑ නොමැකෙන කටහඬක්ම වේවි. ඉතින් ඇය වේදුවෙන් මම හරි ලස්සන ගීතයක් සොයෝරගන් තියෙනවා. ඉතින් ඇය ඇත්තරුම අහසසේ අනන්තෝ සයුරසේ ඔබ අනන්ත වුණු මේ විශ්වයේ දකින්න පුළුවන් වුණු ඒ අමරණීය කටහඬකට උරුමකම් කියන

0: පහන ලංකාවටම මේලකන පෙරනෝවරු රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදු වුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
6: සැලෙන්නෙලෙන්න දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: මේ පැයි මොල්ව මතක් කිරීම සුරැකිමු මගතුට.
1: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
1: ලක්කන හගෙනින්න වෙලාව උදේ 10:30යි.

උදේ 10යි විනාඩි 31යි වෙලාව හට් බීට් අහගෙන ඉන්න වෙලාව. ඉතින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා, හට් බීට් අහගෙන ඉන්න ගමන් ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම වෙනද පොලේ රැඳිලා ඉන්න විශ්වාසවන්ත මිලඳ නාමයක්. ඉතින් ඔ මොනා හරි ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් මිලදී ගන්න බලාගෙන හිටියමක් හොඳ නමක් හොය හොය හිටියනම් ආඩ පුළුවන් පැල්වත්ත නිෂ්පාදනම මිලදී ගන්න. ඉතින් පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, පැල්වත්ත අයිස්ක්‍රීම් මේකෙන ඕන දෙයක් ඔයාට පැල්වත්ත නිෂ්පාදන වෙළඳ නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා කඩේට ගිහිල්ලා බලනකොට විවිධ නිෂ්පාදන තියෙන්න පුළුවන්. හැබැයි ඔයාට හොඳ ගුණාත්මක දෙයක් ගන්නවා නම්

කරන විදිහ, ආහාර සකස් කරන විදිහ, මේ හැමදේම ඔයාට බලාගන්න පුළුවන් BMICH එක පැත්තට ගියොත්. ඉතින් ඔයා දන්නවද විශේෂම දේ තමයි වෙළඳ කොටේ තියෙනවා 450කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් ඔයාට එතනට ගිහිල්ලා දේශීය විදේශීය ආහාර හැදෙන හැටි, සැකසුම වගේම ඇසුරුම් කරන ප්‍රදර්ශනේ බලාගන්න පුළුවන් Pro Food and Pro Pack Agbis 2026. ඉතින් නව්‍ය තාක්ෂණීයක ක්ෂේත්‍රයේ තියෙන ප්‍රමුඛයන් එක්ක 450කට අධික දේශීය විදේශීය ප්‍රදර්ශන කොටි එක්ක අගෝස්තු 21 ඉඳලා 23 වෙනිදා දක්වා මේ ප්‍රදර්ශනයේ තියෙනවා BMICH එක. ඉතින් ඔයා ළඟ ඊට කෙනෙක් නම්, මේ ගැන විශේෂ කැමැත්තක් තියෙන කෙනෙක් නම් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් අද 21 වෙනිදා, ඉතින් ඔයාට අද ඉඳලා යන්න පුළුවන් 23 වෙනිදා වෙනකම්. හඩ්මි චැට් එක පැත්තට යන්න තෝණි අද කවුද මාව අහගෙන ඉන්න කියලා බලන්න. ඉතින් අද නන්දා මල්ලිනී මහත්මියගේ සින්දුවක් කියලා තියෙන අපි මුලින්ම මේ සින්දුවක් ඇහුවා. දෙලිනී ඔබ එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට විදිහට මහගෙන ඉන්න අපිව. Good morning. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. රසික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් ඉන්නවා අමිලා, දුව අමීෂා, මාවනල්ලෙන් තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන රසික. අපි හැමදාම හાર્ට් බීට් අහනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ඔය විදිහටම අපි වහගෙන ඉන්න. විශේෂව මතක් කරන්න ඕනේ අද හෙට සහ අනිද්දා කියන දෙදින තුර ශෝක දිනයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ ගැනත් ඉතින් මතකයේ තියාගන්න ඔබට. ඔබට පුළුවන් නන්දා මාලනිය, ජාතියේ අශෝරාවය. ඉතින් එතුමියගේ කටහඬ, එතුමිය අපාතරින් සමුගත්තත් ඒ කටහඬ මේ ගුවන් නඹරේ ඒ විදිහටම රැව් පිළි රැව් දෙනවා. ඉතින් හය වෙනුවෙන්ම විශේෂ මැසේජ් එකකුත් මට එවලා තියෙනවා. ඉතින් හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. මේ වෙලාවේ නන්දමාලිනී මෙතුණිනේ නිවන් සුව අත්වේවා කියලා තියෙනවා එක මැසේජ් එකක. ඉතින් එතුමිය සීන දුරු ජාතිය අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් එතුමියගේ සින්දුව කියලා තියෙනවා සුරංග. අපි බලමු මේ සින්දුවක් දෙන්න පුළුවන් වේද කියලා. ඉතින් 10:34 වෙලාව මේ සින්දුව අහන්න. මේ සින්දුව කරුණාරත්න දේවල්ගේ මහත්මයාගේ ලස්සන සින්දුවක්. මම ලැස්ති කරගෙන ඉන්නේ ඔයාලට අහන්න දෙන්නම්.

0: සතිය දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767649
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011767649
4: ලක්කන හගෙනෙන වෙලාව උදේ 10යි විනාඩි 40යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: මේ පැයේ මොනම මතක කිරීම සුරේකිමු මගතොට.
7: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
6: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

පරණි පැරේ විදිහට පටන් අරගෙන ටික ටික ගිහිල්ලයිවරයි වෙලාව හරි ඉක්මනට ගැවිලා යනවා. ඉතින් මාව හගෙන ඉන්නකොට ආට පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි ජීවිතයේ සිහිනයට වස්තුනාවේ ආශිර්වාදය අරගෙන එන ධන නිධානය ලතරයි මතකගෙන ඔයාට මතක් කරන්න ඕනේ. විශේෂම දේ තමයි ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට කෝච්චිපතියෙක් වගේම අන්නේ බෝනස් වස්තුනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ජීවිතයේ සිහිනයක් අතරමඟ නතර වෙලා තිබුණා නම් හැම දෙයක්ම අතරමඟ නතර කරගන්න නැතුව හේන ටික ඉස්සරහට පුළුවල් ජාතිකලක එකතුනොත් රුපියල් 40ක් වියදම් කරලා ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් අරගෙන බලන්න ධන නිධානය ලොතරැයි පත. ඔයාට කෝටිපතියෙක් වගේම 20 ලක්ෂපතියෙක් වෙන්න වාසනාව ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයා පරක්කු වෙන්නේ නැතුව ඔයා වැඩ ඉවර වෙලා යනකොට ඔයා කොහරි ගමනක් යනකොට දැක්කොත් මතක් කරලම ධන නිධානය ලොතරැයි පත අරගෙන බලන්න. ස්වභාවික දේවල් එහෙම නැත්තම් එහෙම කෙනෙක් නම් ඔයා වෙන දේවල් වලට රැවටෙන්න

ඉතින් රටේ සල්ලිටික රටේ ඉතුරු කරගන්න තියෙන හොඳම වෙලාව. ඉතින් නොව මොනහරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. හාඩ් බීට් චැට් එක පැත්තට යන්න ඕන මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. පෑනත් වැටුණා. එහෙම තමයි. ඉතින් මේ වෙලාවේ චැට් එක පැත්තේ ඉන්නවා මාව අහගෙන. මම ඔයාට මැසේජ් එකක් දැම්මා. ඉතින් සින්දුවද්දි ඔයා ඒ සින්දුව ප්ලේ කරමයි තියෙන්නේ. වෙන සින්දුව මේ වෙලාවේ දෙන්න පුළුවන් වේද කියලා අපි ඔව අහන. අතුෂාර ඇන් කසුන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයා ගැරජ් එකේ වැඩ කරන ගමන් තමයි අපි වහගෙන ඉන්නේ. සමහරක් වෙලාවට සන්න පුළුවන්. ඉතින් අද ෂෝක දිනයක් විදිහට ප්‍රකාශයට පත් කළ ඉවරයි. ඉතින් අපි බලමු. ඉතින් ඒකට ගැළපෙන සින්දු ටිකක් ඔයාට අහන්න තවල් එක වෙනකම්. මම කියලා තිනවා රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ට වගේම විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් ඒ ගමන්ම සින්දුවක් ඉල්ලලා තියෙනවා. ඉතින් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා වැඩ කරන තැන හැමෝම. ඉතින් මම ලස්සන සින්දුවක් තමයි ලැස්සි කරගන්නේ රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරපු මල් ගීතය. උන්වහන්සේ ගීතවල තියෙන්නේ අර මේ අහතේකින් හරි සරලව අපේ විදිහට හරි අපූර්වයට ඒ අපි ළඟට අරගෙන ඇවිල්ලා තේ වගේම සමිතා මුදුන්තරු මහත්මිය ගායනා කරන. ඉතින් ලවරගෙන තියෙන්නේ ඒ අතරතුර රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ විසින් රචන අපි අස්වරණ වේලා වගේ ගීතය. හැබැයි අපි හිතලා බලන්න වෙනවනේ මේ ඉරහඳයට හම් තියෙන උන්වහන්සේගේ රචනා කරපු ගීතතර. ඉතින් මේ හැම

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: David Pierce Motor Company within Rajya Sevak Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114 706

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: දහයට වෙනසක්. දහ අටක පෙරලියක්.
1: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
2: Vilaav, Peravaru Kulahai.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීර කාරීව සම්ප්‍රෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්ව කුමනින්වත් උඩුකේන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිවයිනවත මුහුදු තරමක් රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි. දෙවයිනවට සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45-50 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. මෙම මුහුදු කලාප විටින් විට රළු හෝ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. හලාවත සිට ගාලසා මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2.53 අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු ලේ දෙන ප්‍රජාව සහ වෙරළ ආශ්‍රිත ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඇෆ්ගනිස්තානයේ තලිබාන් බලධාරීන් රඳවාගෙන සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගේ 9 වෙනිදා බටහිර හිරාත් නගරයේදී මෙම පුද්ගලයන් සිය බහරයටගෙන රඳවා තැබීමටයි තලිබාන් බලධාරීන් කටයුතු කළේ. ඔවුන් එලෙස රඳවාගෙන සිටීමට හේතුව පැහැදිලි නොමැති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා. ඒ නිදහස් කළ සිය කාර්යමණ්ඩල සාමාජිකයන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද පෙන්වා දෙමින්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබටෙල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: மெய்பெய் மொய்வு மத கிரீம சுரேக்கி முமகத்துட
1: பரமாறுவீமேதி පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නි ඩොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝලිස් රස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

එකලහයි විනාඩි 12 කියන්නේ අපි අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. හાર્ට් බීට් එකේ දෙවෙනි පැයෝ. අද චුට්ටක් ඉතින් වෙනස් විදිහට යන්නේ හැම තමයි. ඉතින් ආයෙත් ලස්සන සින්දු ටිකක් අපි අහන්න දෙන්නම්. දවල් එක වෙනකන් හොම්බුම් ඉන්නෝ. මම හගෙන ඉන්න ගමන් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි ෆැඩ්නෝ ඕතුෂිල් ඇක්ටිව් ප්ලස් එක ගැන. ෆැඩ්නෝ ඕතුෂිල් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ඔයාගේ සන්ධි වේදනාවට දීර්ඝකාලීන ස්ථිර විසඳුමක් ලබා ගන්න පුළුවන් හොඳම විසඳුමක්. ඉතින් ෆැඩ්නෝ පරීක්ෂණ ආයතන ප්‍රමුඛපලේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා ඉතින් ඔයාගේ සන්ධි වේදනාවට හොඳම විසඳුමක් හොයාගෙන තිනවා. ඒ තමයි ෆැඩ්නෝ ඕතුෂිල් ඇක්ටිව් ප්ලස් එක. ඔයාගේ දණහිස, ඔරහිස, කොන්ද වේදනාව එහෙම නැත්නම් වාගේ මැනික් කටුව ආශ්‍රිතව සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් ඔයාට අර තාවකාලික විසඳුම් වෙනුවට ස්ථිර විසඳුමක් වට ගන්න පුළුවන්. ඉතින් ඔය ළඟම තියෙන සුපිරි වෙනසල එහෙම නැත්නම් ෆාමසි එකට ගිහිල්ලා ෆැඩ්නෝ ඕතුෂිල් කියන නමින්ම ඉල්ලන්න. මිල රුපියල් 1920ක් විතරයි වෙන්නේ. දැන් මේ ෆැඩ්නෝ ඕතුෂිල් ඇක්ටිව් ප්ලස් එකේ විශේෂත්වය තමයි ඔයා මේක ගහපු ගමන් හැමර ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයා කොයි හරි යන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් එදමක් කැඳගෙන සාරියක් ආලේපනය ඉතින් සීදු සියක්ම ස්වභාවික ආලපනයක් නිසා ඔයාට බය නැතුව ගා ගන්න පුළුවන්. ඔයාගේ සන්ධි වේදනාවට ස්ථිර විසඳුමක් ලබා ගන්න. ඉතින් වාගමිලදී ගන්නකොට සන්ධි වේදනාවට මොන හරි දෙයක් හොයවා හිටියනම් හොඳම දේ තමයි ෆැඩ්නෝ ඕතුෂිල් ඇක්ටිව් ප්ලස් එක. දැන් ජොටක් විතර වඩගිනියද? ලා 11 විනාඩි 14 කියන්නේ අර උදේට කාපු එක පොඩ්ඩක් විතර දිරවලා දැන් දවල් දෙක අන්න පොඩ්ඩක් වැඩිගින්නක් ඇවිල්ලාම තියෙන්නේ. එතකොට ඔයාට VMI CH එක ළඟ පාතේ ඉන්න කෙනෙක් නැත්. අන්න ඔයාට යන්න පුළුවන් දේශ විදේශ සුපතල ලංකාවේ විශාලතම ආහාර සැකසුම් වගේම ආහාර ඇසුරුම් කරන ප්‍රදර්ශනය සංවිධානය කරලා තියෙන Pro Food and Pro Pack and Agbiz 2026 මේ ප්‍රදර්ශනය තියෙනවා. දැන් පටන් අරගෙන තියෙනවා අගෝස්තු 21 ඉඳලා 23 වෙනිදා වෙනකන් තමයි BMI CH එකේ තියෙන්නේ. ඉතින් 450කට වඩා වැඩි අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුඩේ තියෙනවා. කැමති රසයකට කැමති විදිහකට ඉතින් ඔයාලට ආහාර බලන්න, ආහාර සැකසුම් කරන හැටි වගේම ආහාර ඇසුරුම් කරන හැටි බලන්න පුළුවන්. ඉතින් ගිහින් බලන්න ළඟපාත ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒගෙනත් මතක් කරන ගමන් මේ පැයේ මුලින්ම කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන්නත් ඕනේ. 11 විනාඩි 15 වෙලාව. FM 93.5 මාව අහගෙන ඉන්න ගමන් අද 11 පැයට මුලින්ම මට මැසේජ් එකක් දාපු කෙනෙක් ඉන්නවා. යාව මතක් කරන තමයි මේ හදන්නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. කෑගල්ල පැත්තර යන තමයි මේ හදන්නේ. තරුණ මාව අහගෙන ඉන්නවා. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා අප්පච්චි ලොකු මල්ලි එක්කම පොඩි මල්ලි අපි වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. නන්දා මාලිනි මහත්මියගේ සින්දුවක් ඉල්ලලා තිරන්නේ සරච්චන ඩයිස්. ඔයාට ඒ සින්දුවක් අපිට දෙන්න පුළුවන් වේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා. මහරගම පැත්තරේ යන තමයි හදාන්නේ. මේ වෙලාවේ ෂොප් එකකින් මාම සද්දට මහගෙන ඉන්නවා කියලා තිනු. එතන ඉන්නවා අජන්ත සර්, ඉන්ද්‍රජිත් සර්, ඒ වගේම අංජලි, දයාබරණ, ඒ වගේම යසරත්න, සචානි, කුමාරි, කුමුදු, සන්ධ්‍යා, මදුෂානි, දර්ශන, උමේෂ්, ගාමිනිතා ගොඩක් අය ඉන්න. මේ හැමෝම උතන ඉන්න හැමෝම පිකට් කරගන්නම් හරිම ආදරෙන් ඊළඟ සින්දුවට. ඔය විදිහටම අපි වහගෙන ඉන්න නන්දා මාලිනි ගීත කෝකිලාව වෙනුවෙන් හේමන්ත ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ මහරගම ටෙක්ස්ටයිල් එකේ අපි වහගෙන ඉන්නවා. හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක්. ඉතින් මේ වෙලාවේ මම ලෑස්ති කරගෙන ඉන්නේ රමකන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන ලද එඩ්වඩ් ජයකොඩි මහත්මයා විසින් ගායනා කරන මේ ඉර හඳ යට හමු වී ගීතය. ඉතින් උන්වහන්සේගේ අවසන් කටයුතු සිත වෙනවා. එතුමා උන්වහන්සේ ජීවත් වුණු පන්සලේ ඉඳලා ශ්‍රී සුදල්මාරාම විහාරස්ථානයේ ඉඳලා ශ්‍රී දේහය රැගෙන යනවා දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයට. ඉතින් අවසන් කටයුතු පිළිබඳව අපි ඔබට දැනුම් දෙන්න වෙලාවන් හරියටම ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් මේ ඉරහඳයට හමු වේ කියන ගීතය ඒ අතරතුර හරි ලස්සන කතා බහක් තියෙනවනේ. ඉතින් ඒ ගීතයේ තේනවා කතා කරපු අය, සෙනෙහ වදපු අය ළඟ පාතකවත් නැ මේ ඉරහඳයට හමු වේ.
ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ තරම් කතා කරපු අය, අපිත් එක්ක හිටපු අය දැන් මේ ලෝකේ නැහැ. ඉතින් උන්වහන්සේගේ ඒ ගී රචනා පෙරත් එක්ක අපිව ඈත මතකයට ඇදගෙන යනවා නේද? ඉතින් මේ ගීතය උන්වහන්සේ වෙනුවෙන්ම තමයි මම ලෑස්ති කරගත්තේ.

පදයක් ගීතයට මුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේට

0: පහර ලංකාවටම මේ ලක්න පෙරනෝවරු
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිලි ෆ්‍රයිව.

0: සෑමට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීප

0: පහළ ලංකාවටම නකන පෙරනෝවරු
1: ලක්කන හගිනින්න වෙලාව 11:30යි.

එකලහයි විනාඩි 30 වෙලාව ඔයා මව අහගෙන ඉන්න. ඔයාට පුංචි දෙයක් තියෙනවා මතක් කරන්නේ තමයි. ඔයාගේ මොනහරි ඇස ගැන ප්‍රශ්නයක් තිබුණා නම්, ඇසේ සුදු ඇවිල්ලා නම් තියෙනවා. ඉතින් ඇසේ සුදු ඉවත් කරගන්න, සැත්කමක් කරගන්න තැනක් හොය හොය හිටියා නම්, එහෙම නැත්නම් ඔයාට ඇස් කණ්ණාඩියක් ගන්න, හරි වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙලා ඊට පස්සේ ඔයාට හරියනම ඇස් කණ්ණාඩියක් හොයාගන්න, එහෙම නැත්නම් ළමා ආක්ෂි සායනයක් කරගන්න තැනක්, දියවැඩියා සායනය, ග්ලූකෝමා සායනය, එහෙම නැත්නම් බාහිර රෝගී අංශ, මේ කියන හැම දෙයක් ඔයාට එකම තැනකින් ලබා ගන්න පහසුකම සකස් කළා දීලා තියෙන ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක නොම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. මේ කියන ලිපිනේට ඔයාට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාට ෆෝන් නම්බර එක මතක් කරන්නම්. 0708 74 78 478, 0708 74 78 478. මේ කියන ෆෝන් නම්බර එකට කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන ලෑන්ඩ්ලයින් එක ඉක්මනට ලියාගන්න. 0112 78 58 58, 0112 78 58 58, මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඇස ගැන ප්‍රශ්නයක් තියාගන්න එපා. ඔයාලට හරියම තැනක් තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ මම. දැන් දවල් වෙලානු තියෙන ඔෆිස් එකට ගියානේ හරි වෙලාවට. ඉතින් ඔෆිස් එකට ගිහිල්ලා උදේට චුට්ටක් විතර කාලා යන්න ඇති. හැබැයි දැන් නම් ටිකක් බඩගිනි ඇවිල්ලා ඇති නේද. ඉතින් බඩගිනි ආවට තාම කන්න වෙන්නේ තමයි.

න්න පුල ඉතින් ්‍රෙගෙන් යෝගට් එකක් විතරක් නෙමේ දියර කෙරිතිෙනවා යෝගට් අයිස්ක්‍රීම් බට ගත්තහම එක එක විදිහට තිනවාට ලුණු සහිතවදෝන ලුන් රහිතවදෝන එහමනත්තවාට සුදුලුණු මිශ්‍ර වුණු රස බට එකක් දවන මේ ඕන විද්ධිකටවාට වගේ කැමත්ත වනුව මිලදී ගන්න පුළුන්. ඉතින් මේ ගැනත්වට මතක් කරනවා මිලදී ගන්නකට පැල්වත්ත නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. 11:33 ඒ වෙලාව කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න යන්නත් ඕනේ. හාට් බීට් අපි තෝ වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. පොතු පිටිය වාද්‍යයෙන් තමයි සමන්තා මට මැසේජ් එකක් දාලා තින්නේ. සමන්තා ආව එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් නංගිලි. ඔකිය තියනවා සින්දුවක් ඉල්ලලා තියනවා. දොල දෙනා ඉන්නවා මෙත්සදී අමන්දී මහත්තයා හෙමත් සිල්වා අපි වහගෙන අම්මා අයියා තිලකසිරි සුදුක්කා මනෝහරි ප්‍රනාන්දුත් ඉන්නවා අපි වහගෙන අනෝමා අක්කා ඉන්නවා ප්‍රභානංගී ගමිනි අයියා මැණිකේ තමයි දඩම් ගස්ලන්දෙන් මට මැසේජ් එක දාලා තියෙන්නේ. ওই විදිහටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකම් මලපත සුබෝධි වැඩිහිටි සංගමෙත් අපි වහගෙන ඉන්නවා මේ වෙනකොට. ආශා ආනන්ද නන්දලාල් ඉන්නවා, හේමපාල ජයතිස්ස ඉන්නවා අපි වහගෙන, සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාරත් එක්කම ලක්ෂ්මන් ඉන්නවා අපි වහගෙන. ඉතින් ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙන. ඉතින් නන්දා මාලිනි මහත්මියගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. ගිනිගත් වෙන තැපල් කාර්යාලෙත් මේ වෙලාවේ සද්දනම ලක්ෂණ දාගෙන ඉන්නකම වැඩ කරනවා කියලා තියෙනවා. ඔතන ඉඳලා නේද වෘද්ධතනිය මහත්මිය වගේම චාන්දනී මිස් රිෆ්කා මිස් චා එකතු කරගෙන ලස්සන සින්දුවක් කියලා තියෙනවා. මංචර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. කරගෙන ඉන්නේ නන්දා මාල්මි මහත්මියගේ ලස්සනම ලස්සන සින්දුවක්. විශාරද ආචාර්ය නන්දා මාලනියන් විසින් ගායනා කරන මලට රේරුසේ ගායනයේ විශාරද ආචාර්ය නන්දා මාලනි තනු නිර්මාණය හා සංගීතය අනුරාධ වේසිංහ එවගේම ගී පද දිලිප් කුමාර. මලට රේනුසේ ඔබ ළඟෙන්නම් සඳට තරුවසේ ඔබේ තනියම කන්නම් නෙත්‍රට කඳුලසේ හිත ළඟ එන්නම් මියනතුරා ආදරේ කරන්නම්. ඉතින් හරි ලස්සන ගීතයක් ඉතින් අපිට අහන්න පුළුවන්. ඉතින් මේ හඬ දැන් ගොන් ගැබට ගිහිලා අවසන්.

0: එකොළයි විනාඩි හතළිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලක්ෂණ මොනින් ඒසල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

සුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේට

එකලහයි විනාඩි 46 වෙලාව හරි ලස්සන ගීතයක් නේද අපි අහුවේ. රමුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන, මාලිනී බුලත්සිංහ විසින් ගායනා කරන මේ ගීතය අපේ ජීවිතවල නිකන් තදින්ම දැනෙනවා කියලා කිව්වොත් මං හරි පින් බව වෙනවා නේද. අපි පස්සේ අපි හිතන්නේ නැතුව කරන කියන දේවල් සමහරක් විට හිතෙනවා අපිට මේ ඕව මොනාද කියලා. හැබැයි අපි හිතන්නේ නැති විදිහට ඒ හැමදේම අපේ පිටිපස්සේ සැඟවිලා තියෙනවානේ. ජීවිතේ අපේ පිටිපස්සෙන් අර අපි හිතන්නේ නැති විදිහට ආපස්සට එනවා. ඉතින් පොඩක් ඉතින් හිතල බලලා වැඩ කරන්න නම් මේ ගීත අපිට ඇහෙනකොට ඒ දේවල් ගැන අපිට නැවත නැවත සිහිපත් වෙනවා නේද. සිංදු අහලා අවට පස්සේ මට වඩ පුච්ච දෙයක් තියෙනවා මතක් කරන්නේ තමයි ධන නිධානය නතරයි පත ගැන. ඔයා පරක්කු වෙන්නේ නැතු ඔයාගේ ජීවිතේ මොන හරි දෙයක් හැබැයි කරගන්න තිබුණ අර මුදල් අඩුපාඩුවක් තිබුණ නම් මේ හැමදේම ජීවිතයේ සිහිනට වස්සනාව ආශිර්වාදී අරගෙන එන ජාතික ලොතරේ මණ්ඩලයේ සුදානම් වෙලා ඉන්න ඔයාට උදව් කරන්න ඔයාගේ ඔයාගාවෙන් හිට ගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ධන නිධානය ලොතරේ පත අරගන්න විතරයි. ඉතින් ඔයාට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වස්සනාවට ඉන්කම් කියන අවස්ථාව හදලා තියලා තින මේ හැමදේම ජාතික ලොතරේ මණ්ඩලයේ ධන නිධානය ලොතරේ පත විතරයි. ඉතින් ඔයා අරගෙන බලන්න ධන නිධානය ලොතරේ පත ඔයාගේ ජීවිතේ ඒ ඉලක්කම් ටික අතරතුරු ඔයාගේ ජීවිතේ වෙනස් කරන වාසනාව තියන්න පුළුවන්. FM 93.5 93.7 හාට් බීට් අහගෙන ඉන්නකොට අද ගොඩාක් අපිට කතා කරන්න බැරි වුණත් අපිට කතා කරන්න දේවල් තියෙනවා. ඉතින් එකලහයි විනාඩි 48 වෙලාව අද නම් විශාරද ආචාර්ය නන්දනා නන්දා මාලිනී මහත්මියගේ අවසන් කටයුතු ඉතින් හෙට දිනේදී සිද්ධ වෙනවා. ඉතින් එතුමියගේ ඒ ගී අඹරෙන් බැස ගියපු ඒ ජාතියේ යසෝරාවය ඉතින් ඒ කටහඬ අපේ ඒ ගීතත් එක්ක අපිට හැමදාම රැව පෙරලැව් දෙයි. ඉතින් එතුමියගේ අවසන් කටයුතු පිළිබඳව ඔබට විශේෂයෙන් දැනුම් දේවි. ඉතින් රැඳිලා ඉඳ ලක්කනත් එක්කම 1943 අගෝස්තු 23 වෙනිදා උපත ලැබූ ඇය එතුමියගේ උපන්දිනයේ තව දවස් දෙකකින් තියෙන්නේ. ඉතින් උපන්දිනයට කලින් ඇය අප අතරින් යන්න ගිහිල්ලා ඉතින් මං හරිය ලස්සන ගීතයක් තෝරගත්ත අරලිය ලන්දට එතුමිය විසින් ගායනා කරන. ඉතින් මේ ගීතය උපහාරයක්ම වෙන්න ඕනේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Light සමාජ ගවේෂණය.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: ජාතියේ යශෝරාව නන්දා මාලනිය වෙනුවෙන් දින තුනක ශෝක කාලයක්. ගේ පදයෙන් ජනහදවත් සනසාලු ජතිවරයාණන් අද දැන් සමුගනී. මන්ත්‍රී නාමල් සයිඩයට ගොඩහෙවාල්ලස් කොමිසමට. මොනරාගල කුඹුක්කන රියනතුරින් පස්තිනෙක් මෙයයි දෙදනෙකුට තුවාල. පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ හයදෙනෙක් කිලිනොච්චේදී අත්අඩංගුවට. බටහිර යුරේ ඊශ්‍රායලයේ ජනාවාසයට රටවල් රැසකින් විරෝධය. ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියා. පෙරවරු 9ට පමණ නාමල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙලෙස ඔහු පැමිණෙති බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි ඔහු කැඳවා තිබෙන්නේ. ක්‍රිෂ් ගනුදෙනුව රට තුළ මහත් ආන්දෝලනයකට ලක් වූ සිද්ධියක්. ඒ අනුවයි විමර්ශන ක්‍රියාත්මක වන්නේ. මොනරාගල කුඹුක්කන 14 කණුව ප්‍රදේශයේ සිදු රියානතුරකින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ට්‍රැක්ටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වුණා. මොනරාගල දෙස සිට බුත්තල දෙසට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක වන්දනාකරුවන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථය ගැටී තිබෙනවා. කැබිලිත් දේවාලයටම පිරිස ගමන් කරමින් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් මියගොස් ඇත්තේ ට්‍රැක්ටර් රථයේ ගමන් කළ පිරිසක්. තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. මෙවැනි බොහෝ රියානතුරු වළක්වාගත හැකිවා බව ක්ලීන් ශ්‍රී ලංකා ටේක් කෙයාර් සුරැකීමේ මගතුර වැඩසටහනින්ද නිතර පෙන්වා දෙනවා. මේ අතර යාල ජාතික වනෝද්‍යානයේ සංචාරකයන් රැගත් ජිප් රථයක් අනතුරු ලක්වීමෙන් එහි ගමන් කළ දෙදෙනෙකුට තුවාල සිදු වුණා. සංචාරකින් රැගත් ජිප් රථයට පසුපසින් පැමිණි එවැනිම තවත් ජිප් රථයක් ගැටීමෙන් විමානතුර සිදු ඇති බවතයි වාර්තා වන්නේ. ජිප් රථ දෙකේම රියදුරන් වසර 15ක පමණ සිට මෙම සේවාවේ නිරත වනවා. අනතුර සමග පසුපසින් පැමිණි ජිප් රථයේ රියදුරා රථය අතහැර දමා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වසර 15ක පමණ මෙම සේවාවේ නිරතුවද රියදුරු බලපත්‍රයක් නොමැති බව මේදී අනාවරණ වී තිබෙනවා. ප්‍රවීණ සංගීත වේදිනී ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය හේතුවෙන් තෙදින ජාතික ශෝක දින නම් කිරීමට රජය තීරණය කළා. ඒ අනුව අද හෙට සානිද්දා ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ දැනුම් දෙන්නේ. ජාතිය යශෝරාවිය ලෙස විරුධාවලියලත් සම්භාව්‍ය ගායිකා විශාරද නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්සරු 5ට බරල්ල කනත්තේදී ඉතා චාම්මන්දමින් සිදු කිරීමට නියමිතයි. දේහය මහජන ගෞරවයේ ස්නානුගේ ගොඩ විජේබා මාවතේ පීටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබෙන බව ආචාර්ය සුනිල් ආරිරත්න මහතා ප්‍රකාශ කළා. ආචාර්ය නන්දා මාලිනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමතිවරුන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා. මේ වනිටත් අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් රැස්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිංහල ගීත ශේෂ්ත්‍රයේ කාන්තා හඬ නිහඬවීමේ අතිශය ශෝකජන පුවතත් සමග සමස්ත ජනතාවම ශෝකයට පත්ව සිටිනවා. නන්දා මාලිනී ගැයූ සෑම ගීතයක්ම රසික ජනතාව අතර ජනප්‍රියතර පත්වීම සුවිශේෂ කරුණක්. ගීත රසිකයින් වෙනුවෙන් සිය උපරිමය ඉටු කළ ආචාර්ය නන්දාමාලනී වෙනුවෙන් ITN සහ ලක්හඬ තබන සටහනයි මෙහි.

සිංහල ගීත ශාස්ත්‍රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනාවක් පුරා අද්විතීය ගායන බෙහෙවරක නිරත වූ සංගීත විශාරද ආචාර්ය දන්තා මාලනිය ඊයේ අවාප්‍රාප්ත වන විට 83 වන වියට එළඹීමට පැවතියේ දින 3ක් පමණයි.

අලුත්කම ලෙවන්දෝවේ සාමාන්‍ය පවුලක ඇය උපත ලබන්නේ දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක හතරවන දරුවා ලෙසයි. 1956 වසරේ පද්ද ගායනා තරගයකින් රන් පදක්කම දිනාගත් නන්දා මාලනියට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ හිලී මහා ගාන්ධර්වයා වූ ආචාර්ය WD අමරදේවයන්ගේ ආරාධනෙන් බුදුසාදු ගීතයේ ගායනය ලොවට එක්වන්නේ එලෙසින්. 1963 වසරේදී ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟකි ජීවිතේ ඇය නාරද දිසාසේකරයන් සමග එක්ව ගායනා කළා. එම වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලබා ගනිමින් ඇයගේ ප්‍රථම සම්මානයම ප්‍රධාන පෙළේ සම්මානයක් බවට පත්වීම විශේෂත්වයක්.

අනතුරුව චිත්‍රපට රැසකටම පසුබිම් ගායනින් එක් වූ නන්දා මාලනිය සරසවේ සම්මාන 11ක් හා ජනාධිපති සම්මාන 8ක් දිනා ගත්තා. 1995 1998 කාල සීමාවේ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වූයේද ඇයයි. බී වික්ටර් පෙරේරා යටතේ සංගීතය හැදෑරූ ඇය හොලිවුඩ් කලා ආයතනයෙන් මෙන්ම ලක්නෞහි බාත්කණ්ඩේ ආයතනයෙන් සංගීතය හැදෑරුවා. පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක් සහිතව ඇය විශාරද උපාධිය ලබා ගත්තා. නන්දා මාලිනී ආශ්‍රමය නමින් සංගීත අකඩමියක් ආරම්භ කර පරම්පරා ගණනාවකම දරුවන්ට ඇය සංගීත දැනුම බෙදා දුන්නා. 1971 වසරේදී නන්දා මාලිනිය පණ්ඩිත අමරදේවයන් සමග එක්ව ඉදිරිපත් කළ ශ්‍රවණ ආරාධනා ප්‍රසංගය ඉහළම රසික ආකර්ෂණයක් දිනා ගත්තා. ඇගේ ඒක පුත්කල ප්‍රසංග මාලාවද එලෙසමයි. සාහිත්‍ය ගීතය නමින් ප්‍රසංග මාලාවක් 1981 වසරේදී ආරම්භ කර ප්‍රසංග 500කින් ඒ අවසන් කළේ 1984 වසරේදී. 1987 ආරම්භ කළ පවන ප්‍රසංග මාලාව මාස 18ක් පුරා පැවැත්ුණා. ප්‍රසංග වාර 205ක් ඇතුළත් වුණා. පවන ප්‍රසංගයේ මෙන්ම එහි ඇතුළත් ගීත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහ රූපවාහිනී සංස්ථාවේ විකාශය කිරීම තහනම් කෙරුණා. 88-89 සමයේ තරුණ තරුණියන් අතර වඩා ජනප්‍රිය වූ පවන ගීත මෙන්ම එම ගීත ඇතුළත් කැසට් පටේ පවා වර්ණයට ලක් වුණා. ඒ ඇසිය ගීත තුළින් සමාජ අසාධාරණයට එරෙහිව නැගූ ප්‍රබල හඬ හේතු වෙනුයේ. එදා නන්දා මාලනියට සිය දිවි බේරා ගැනීමට රටින් පිටව යාමටද සිදුවුණා.

0: එදා පවන ගීත තුළින් විමුක්තිකාමීන් දිරිගැන්වූ නත්තාමාලනිය 2021 වසරේදී අරකල භූමියට පැමිණ විරෝධතාකරුවන් දිරිගැන්වූයේද ගීතයක් ගායනා කරමින්.
1: අභාව ප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීද අද ගෞරව දැක්වීමක් සිදු කෙරුණා. ඒ විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළා.
2: ගරු මන්ත්‍රීවරුනි, අභාවප්‍රාප්ත නන්දා මාලනී මැතිණිය වෙනුවෙන් මෙම සභාවේදී ශෝකය පළ කරමින් ඉදිරිපත් කළ කරුණු සමග මමද එක්වන අතර එතුමියට නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.
1: නන්දා මාලනී මහත්මියගේ හඬ පෞරුෂය, යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගෙන එඩිතර හඬක් ලෙස ජනතා හදවත් තුළ සදාකාලිකව පවතිනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
3: ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක 8කට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කර ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉතිමහත් සංවේගයට පත්විමි. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුළින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුනේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි. එතුමිය කිසිවිටකත් සමාජයෙන් වෙන් වූ කලාකාරිනියක් නොවූවාය. අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින් සාමය සහ සහජීවනය වෙනුවෙන්ද, මනුෂ්‍යත්වය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද නොබියව සිය හඬ අවදි කළාය. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණාත්මක මැදිහත්වීම ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවකගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවයි. නන්දා මාලිනී මහත්මියගේ ගීත සමග මගේ පෞද්ගලික මතකයන්ද බොහෝමය. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසුණු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
1: සිය ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකළ කලාකාරිනියක ලෙස නන්දා මාලනී මහත්මිය හඳුන්වා දී හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
4: අප හිතවත් නන්දා මාලනී මැතිණියගේ හදිසි වියෝගය පිළිබඳව අපේ බලවත් ශෝකය, ඒ වගේම අතිශය සංවේගය අපි පුද කර සිටිනවා. නන්දා මාලනී මැතිණිය මම පෞද්ගලිකව කුඩා කාලේ ඉඳලම හොඳින් හඳුනා ගත්තු මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහලින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨ කලාකාරිනියක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මට මතක් වෙනවා විශේෂයෙන්ම මේ රටේ පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වුණු ඒ 77 මැතිවරණ ව්‍යාපාරය. කලාකරුවන් අතරින්, සංගීතඥයින් අතරින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ හිටියේ. නමුත් ගරු නන්දා මාලනී මැතිණිය ඒ වේදිකාවේ හිටියේ නැහැ. හෘද සාක්ෂියට එකඟව එතුමිය තුළ තිබුණු ඒ විශිෂ්ට උතුම් මානව හිතවාදී සංකල්පයන් තුළ එතුමිය දරපු මතය කිසිදාක නොවෙනස්ව, නොකිලිටව ඒ තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්නා විශිෂ්ට ගුණාංගය එතුමිය සතුව තිබුණා. ඒ නිර්මල චරිතය අත්වශයෙන්ම ලංකාවාසී 120,000 ජනතාවටම ආදර්ශයක්.
1: සිය පන්හිඳෙන් සෑම හදවතක්ම සුවපත් කළ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජානුග්‍රහය සහිතව අද සිදු කෙරෙනවා. අද පස්වරුවේ ආධාන පූජෝත්සවයේ පැවැත්වෙන්නේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී. අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ සිය වචන සාහිත්‍ය රසයෙන් පුරවමින් අමරණීය ගීත රැසක් ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට එක් කරමින් ගීත කලාව පෝෂණය කළා. මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී සලකුණක් ලැබූ උන්වහන්සේ සමාජයේම කැඩපතකින් පෙන් වූ අර්ථවත් ගීයපද රැසක් නිර්මාණය කර තිබෙනවා. එලෙස ගීතයෙන් රටම සුවපත් කළ රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ මොරවක රඹුකන ප්‍රදේශයේ වැල්ලව ගෙදර නිවසේ උන්වහන්සේගේ ජීවන ගමනේ බොහෝ හැරවුම් ලක්ෂ සනිටුහන් වුණේ. සහෝදර සහෝදරියන් 6 දිනකට වැඩිමහල්ව 1950 වසරේ මැයි 22 වෙසක් පුන් පොහොදා උන්වහන්සේ උපත ලැබුවා. 1963 වසරේදී පැවිදි දිවියට ඇතුළත් වන්නේ මොරවක වැලිව ගංගාතිලක විහාරස්ථානයේදී. රඹුකන සිද්ධාර්ථ හිමියන් ගීපද රාජකීය ලෙස හඳුනාගත්තද උන්වහන්සේ භික්ෂු ශාසනයට මහා ආදර්ශයක් ලබා දුන් හිමි නමක්. උන්වහන්සේ සිදු කළ සාහිත්‍ය ශාසනික සහ සමාජ මෙහෙවර සම්බන්ධයෙන් දේහයට අවසන් ගෞරව දක්වන බොහෝ දෙනා අගය කළේ මේ ආකාරයෙන්.
5: උන්වහන්සේ කළ ශාසනික සේවා වගේම සාහිත්‍ය සහ කලාවට කරපු සේවය ගත් විට උන්වහන්සේ අපවත් වුණත් තව අවුරුදු 100 ගාණක් නාමය මේ රට තුළ ලෝකය තුළ පවතිවි කියලා මම විශ්වාස කරන්නේ. අපේ නව සංඝ පරපුරට, තරුණ සංඝ පරපුරට ඉතාමත් ආදර්ශමත් චරිතයක්.
6: අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහංගු මෙහෙවරක් සිදු කර ඉතාමත් වටිනා යතීන්ද්‍රයන් වහන්සේ නමක්. විශේෂයෙන් උන්වහන්සේ අපේ ශ්‍රී ලංකේ ජනතාව අතර ජනාදරයට ගෞරවයට පත් වෙලා සිටියේ. ඉතාමත්ම කාලෝචිත, ඉතාමත්ම ලස්සන, බොහොම අර්ථාන්විත ගීත රචනා කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේ නමක් හැටියට තෙලිතුඩෙන් ලියවෙච්ච ඒ ඉතාමත්ම ලස්සන ගීත මම හිතන කිසිදාක අපේ මේ දිවයිනෙන් අමතක වෙලා යන එකක් නෑ. හැමදාම සදාකල් මතකේ රැඳේවි. උන්වහන්සේ මම හිතන මුළුමහත් ලෝකයටම මහා ලස්සන දහම් පණිවිඩයක් ලබා දුන්නු ගෞරවාන්විත හාමුදුරන් වහන්සේ නමක් හැටියට තමයි මම අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරන් වහන්සේ දකින්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට උන්වහන්සේ සංසාර ගමන සිදු කරගත්තා වූ පින් බලෙන්, අපි සිදු කරගත්තා වූ පින් බලෙන් උන්වහන්සේට උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුවක් පාරමිතාවක් බවටම පත්වේවා කියලා.
1: දෙවෙනි වතාව මුහුද තරමක් රළුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවින අභ්‍යන්තරයේ වැසි තත්ත්වය සම්බන්ධයෙන් කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.
7: අදවසේදී බස්නාහිර සහ සබරගමු පළාත්වල, ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වර කීපයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේවි. අම්පාර, මොනරාගල සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පමණක්, විශේෂයෙන්ම පසුරු දෙකෙන් වගේ පස්සේ දීගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. සෙසු ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද සහ වයඹ පළාත්වල මන්නාරම, ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට ආවන පැයට කිලෝමීටර 30-40 පමණ තරමක තද සුළං අද දවසේදීත් බලාපොරොත්තු විය හැකි. දිවයින වටාවන මුහුදු තීරයේ පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක පමණක් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සුළං තවදුරටත් බස්නාහිර සිට නිරිත දක්වාන දිශාවලින් හමා ඒවි සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 ගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් කනකසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළොබ්බෙන්න මුහුදු ප්‍රදේශවල සුළං වේගය තවදුරටත් පැයට කිලෝමීටර 50-60 අගයන් දක්වා විටින් විට වැඩි විය හැකි. එනිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. දිවින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 45-50 වගේ අගයන් වලට වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශات විටින් විට තරමක රළු ස්වභාවයක් ගනීවි. මීට අමතරව විශේෂයෙන්ම හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5ක් 3ක් පමණ අගයන් වල ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම දිවර සහ නාවික ප්‍රජාව සිය කටයුතු වලදී අවධානයෙන්
1: කෙලිනොච්චිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඒනවේ මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකටයි අල්ලස් ලබා දීමට මෙලෙස උත්සාහ දරා තිබෙන්නේ. නිලධාරීන් රථවාහන සෝදිසි කිරීමේ නිරතව සිටි අවස්ථාවේ මේ ස්ථානයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවල බලපත්‍ර පොලිස් නිලධාරීන් අත්සන් කිරීමට කටයුතු කර තිබෙනවා. එසේ නොකර සිටීම සඳහා පොලිසිය දාරින්ට අල්ලස් ලබා දීමට ටිපර් රථ රියදුරන් 5 දෙනෙකු උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ. එමෙන්ම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රහාණය කළ ටිපරත සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙස බල කරමින් තවත් අයකු පොලිසියට අල්ලස් ලබා දීමට උත්සාහ දරා තිබෙනවා. මෙම සැකකරුවන් මුලතිව් පලයි ධර්මපුරම් විශ්වමඩු කිල්නොච්චි සහ පරන්තන් ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් කිල්නොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් රුපියල් ලක්ෂ 3 බැගින්දු ශරීර අපමත මුදා හැර තිබෙනවා. මේ දිනවල පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් ඉඟුරු වගා විනාශ වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඉඟුරු වගා වැඩි වශයෙන් සිදු කරන පළාත් දෙකක් වන මධ්‍යම සහ වයඹ මෙම අවධානම් මතුව ඇති බවටයි වාර්තා වන්නේ. මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු වගාව ප්‍රධාන වශයෙන් සිදු කෙරෙනවා. 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඉඟුරු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කෙරුණා. දේශීය ඉඟුරු අපනයනයෙන් ඉහළ විදේශ විනිමයක්ද උපයා ගත්තා. පසුගිය වසරේ ඉඟුරු මෙට්‍රික් ටොන් 28ක් අපනයනය කර රුපියල් මිලියන 137කට වැඩි ආදායමක් උපයාගෙන තිබවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එවැනි පසුබිමක මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු වගාවේ දෙලීර රෝගයක් පැතිර යන බවට හඳුනාගෙන තිබෙනවා. එහි බලපෑමෙන් ඉඟුරු පඳුරු මෙන්ම අලකුණු වීමේ තත්ත්වය මතුව ඇති බවයි ගොවීන් පවසන්නේ.
8: මාස 4ක පමණ ඉඳලා මේ අඩ නරක් වෙන්න ගත්තා. කලින් අඩ නරක් වෙලා පස්සේ තමයි කොලකහ වෙන්නේ. අපි ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ මේකට කඩිනමින් විසඳුමක් ලබා දෙන විදිහට.
9: අපි මහත්යලාගෙන් ඉල්ලන්නේ මේකට මොනවා හරි පිළියමක් අපිට රජයෙන් හව මොන මාර්ගයෙන් හරි දැනුවත් වෙලා අපිට වැඩවිල්ලක් කරලා දෙන්න මේ.
10: කිසිම බෙහෙතක් කරාට ඒක හරියන්නේ නැහැ. ලක්ෂ 10ක විතර පාඩුවක් වෙලා තියෙනවා.
1: ඉඟුරු වගාවට මතුව ඇති මෙම රෝගී තත්ත්වය පිළිබඳව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ව්‍යාපෘති නිලධාරී තෙලිනි රත්නායක මහත්මිය අදහස් පළ කළා.
11: සාමාන්‍යයෙන් මුළු පත්‍රයේම කහවලා සම්පූර්ණයෙන් ගහ අපිට එක සැරේට අද්දාම අතින් ගැලවිලා එන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඉඟුරු අලේ ටිකක් අපිට අත් දෙකෙන් ඇඟිලි දෙකකින් ටිකක් තද කරලා බැලුවොත් එහෙම මේකේ සුදු පාට ශ්‍රාවයක් නිකුත් වෙනවා. ඉතින් මේක තමයි බැක්ටීරියා රෝගේ හොඳටම හඳුනා ගන්න තියෙන ලක්ෂණ. ඉතින් මේ වගේ එකක් ඔබේ ශේෂ්ත්‍රයේ දක්නට තියෙනවා නම් අන්න අපනයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් අපනයන් ව්‍යාප්ති නිලධාරීන් ඔබ වෙනුවෙන් සූදානම් ඔබට අවශ්‍ය තාක්ෂණික උපදෙස් දීලා වගාව බේර ගන්න.
1: තම ඉඟුරු වගාව තුළ රෝග ලක්ෂණ මතුවොත් කෘෂි නිලධාරීන් දැනුවත් කරන ලෙසයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය ඉල්ලා සිටින්නේ.
12: විශේෂයෙන්ම කුරුණෑගල මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඉඟුරු වගාව කුණු වීමේ රෝගයක් හටගෙන තියෙනවා. විශේෂයෙන්ම දිලීර හා බැක්ටීරියා නිසා මෙම රෝගය උත්සන්න වෙලා තියෙනවා. ඔබේ ඉඟුරු වගාව කහපාට වෙනවා නම්, කඳන් කඩා වැටෙනවා නම්, පත්‍ර කුණු වෙලා යනවා නම්, ඒ වගේම ඉඟුරු වල කුණු වෙනවා නම්, ඉඟුරු අල අරගෙන බැලුවොත් දුගණක් වහනේ වෙනවා නම් ඔබේ ඉඟුරු වගාව සඳහා රෝගේ වැළඳිලා. ඉඟුරු වගාවේ මේ රෝගේ ඇති පඳුරු ගලවලා ශේෂ්ත්‍රෙන් ඉවත් කළ පුළුස් හදලා විනාශ කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ශේෂ්ත්‍රයට අදාළ වන කොට්ටාසේ පාර ව්‍යාප්තින ධර්ම හත්යට විශේෂයෙන්ම දැනුම් දෙන්න මේ පිළිබඳව එතුමාගේ උපදෙස් අරගන්න මේ වගාවේ රෝගයේ ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා.
1: රටවල් රැසක් ඊශ්‍රායල් බටහිර උරේ ක්‍රියාත්මක කරන ජනාවාස ව්‍යාපෘතිය හෙලා දැක තිබෙනවා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාව ඊට ඇතුළත්. බටහිර උරේ ඊශ්‍රායල් අත්පත් කරගෙන ඇති උපාය මාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයක ජනාවාස ඇති කිරීම සඳහා නිවාස 1200ක් පමණ ඉදි කිරීම සඳහායි ඔවුන් සැලසුම් සකස් කර තිබෙන්නේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ කැනඩාව සඳහන් කරන්නේ ඊශ්‍රායලයේ ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. ඊශ්‍රායලයේ සැලසුම් වහාම නතර කළ යුතු බවද ඔවුන් ඉල්ලා සිටිනවා. ඊශ්‍රායලයේ බටහිර උරේ ඉදිකර ඇති සියලු ජනාවාස ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී බවයි මෙම රටවල් පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් ජෙරුසලුමට නැගෙනහිරින් ජනාවාස ඉදිකිරීමට ඊශ්‍රායලයේ ගත් තීරණයද වසර ගණනාවක් ප්‍රමාද කළා. විශ්ලේෂකින්ගේ මතයට අනුව දිවිරාජ්‍ය විසඳුමක බලාපොරොත්තුවට මෙමගින් දැඩි පහරක් එල්ලවනවා. එමෙන්ම බටහිර උර කොටස් දෙකකට මෙමගින් වෙන් කරන බවත් නැගෙනහිර ජෙරුසලම තනිවන බවත් විශ්ලේෂකින් වැඩිදුරටත් සඳහන් කළා. පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කරන එංගලන්තය දෙවන දිනේ නිමාව නිට කඩු 8කට ලකුණු 366ක් රැස් කරගෙන සිටියා. හැරි බ්‍රූක් ලකුණු 91යි, ජෝඩන් කොක්ස් ලකුණු 73ක් ලබා ගත්තා. නායක ජොරූට් ලකුණු 66යි, ඩෑන් ලෝරන්ස් ලකුණු 51ක් ලබා ගත්තා. පාකිස්තාන වෙනුවෙන් පන්දු යැවීමේදී කඩු 5 බිඳෙලීමට අලි උස්මාන් සමත් වුණා. පාකිස්තානයේ සිය පළමුවෙනිම සඳහා රැස් කළේ ලකුණු 171ක් පමණයි. එයන් වයෙන් ගලන්තයේ මේවන්ට ලකුණ 195ක් ඉදිරියෙන් සිටිනවා.
13: ලක්කන්ඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ජාතියේ යශෝරාව නන්දා මාලනිය වෙනුවෙන් දින තුනක ශෝක කාලයක්. ගේ පදයෙන් ජනහදවත් සනසාලු යතිවරයානන් අද දැයින් සමුගනී. මන්ත්‍රී නාමල් සීයිඩියට ගොඩහෙවා අල්ලස් කොමිසමට. මොනරාගල කුඹුක්කන රියානතුරෙන් පස් දිනෙක් මියයි දෙදෙනෙකුට තුවාල. පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ 6 දෙනෙක් කිලිනොච්චේදී අත්අඩංගුවට. බටහිරයුරේ ඊශ්‍රායල් ජනාවාසයට රටවල් රැසකින් විරෝධය. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු එකට බලාපොරොත්තු වන්න.
13: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් ආටබ් විශේෂාංගය.
13: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
14: තෙවිපෙන හිත්වල දෝංකාරය. අයිබෝන් සුබ දවසක් ආටබ් සමගින් රැඳෙන හැමෝටම. ආටබ් විශේෂාංගයෙන් අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකයක් මහත් කුතුහලයකින් මඟ බලන් ඉන්න අතිශය සාර්ථක සිනමා නිර්මාණයක තවත් දිගහැරුමක් ගැන. ඒ වෙන කිසිවක් නෙවෙයි, දෘශ්‍යම් 3.
15: इस बार सच्चाई बाहर आएगी. सच हमेशा वही नहीं होता जो दिखाई देता है.
14: විජේ සල්ගෝන්කර් වගේම ඔහුගේ පවුල වටා ගෙතුණු ඒ තදින් සිතට දැනෙන අත්දැකීම නැවතත් රිදීතිරියට එන්න සූදානම්. දෘශ්‍යම් 3 එක්ක හින්දි සිනමාවට ආදරය කරන රසික රසිකාවියන්ට එළඹෙන ඔක්තෝබර් මාසේ දෙවින්ද කියන්නේ නිකම්ම නිකං දිනයක් නෙවෙයි. ඒක විජේගේ කතාවත් එක්ක තදින්ම බැඳුණු දිනයක්. ඉතින් ඒ දිනය අමතක නොකරන්නට දෘශ්‍යම් 3 චිත්‍රපටය ඔක්තෝබර් 2 වෙනිදා ඉඳන් ඉන්දියාවේ සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.

0: දෘශ්‍යම් චිත්‍රපටයේ පළමු සහ දෙවන කොටස් වලින් අපි දැක්කා විජේ සල්ගෝන්කර් ඔහු ආදරය කරන ජීවිතේ වුණු තමන්ගේ පවුල සතුටින් තියන්න බේරගන්න කොයිතරම් භයානක අභියෝගයක්ද බාරගත්ත කියලා. ඒ අභියෝගය රකින්න මොනවගේ උපක්‍රමද භාවිතා කරේ කියලා. ඉතින් පොලිසියත් නීතියත් කෙතරම් දැලෙලුවත් තමන්ගේ බුද්ධියෙන් ඒ හැම දෙයකින්ම ගැලවුණු විජේ සල්ගෝන්කර්ගේ කතාවේ අවසාන තීරණාත්මක පරිච්ඡේදය තමයි මේ දෘශ්‍යම් ත්‍රී හරහා දැකගන්නට ලැබෙන්නේ.
1: දුනියා මුජේ කයි නාම සේ බුලාතී හෑ ලේකින් මුජේ කොයි ෆර්ක් නහීં පඩ්තා ක්‍යෝකි පිච්ලේ 7 සාලෝ මේ ජෝ කුච් හුවා ජෝ කුච් කියා ජෝ කුච් දේකා ජෝ කුච් දිඛායා उससे मुझे एक बात समझ में आ गई है. इस दुनिया में हर किसी का सच अलग है, हर किसी का सही अलग है. मेरा सच, मेरा सही सिर्फ मेरी फैमिली है.
0: චිත්‍රපටයක සාර්ථකත්වයට එහි රංගන ශිල්පීන් දක්වන දායකත්වය සුළුපටු වෙන්නේ නැහැ. මේ දෘශ්‍යම් ත්‍රීහි ප්‍රධාන චරිතය විදිහට විජේ සල්ගෝන්කර්ගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රකට නළු අජී දේවගන්. ඔහුට එරෙහිව නීතියේ බලය පෙන්වන අතිශය දක්ෂ රංගනයක නිරත වන තාබෝ. දෘශ්‍යම් දෙවන කොටසේදී සිත් ඇදගන්නාසුළු පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පෙවෝ අක්ෂය් කන්නා. ඊට අමතරව විජේගේ ආදරණීය බිරිඳ විදිහට ශ්‍රියා සරන් මෙවර දෘශ්‍යම් ත්‍රී කතාවට අලුතෙන් එකතු වෙන විශිෂ්ට රංගන ශිල්පී ජයදීප් ආලවට් චිත්‍රපටයේ කුතුහලය තවත් වැඩි කරනවා නොඅනුමානයි. අභිරහස් තේමාවක් රැගත් චිත්‍රපට අතරේ දෘශ්‍යම් කියන්නේ පෙරලියක් කරපු සිනමා පටයක්. හැමෝම දකින ඇත්ත නෙවෙයි සැබෑ යථාර්ථය කියන තේමාව යටතේ දිවෙන මේ කතාවේ තුන්වන කොටසින් විජේගේ පවුලේ අවසාන ලියවිල්ල ලියවෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක බලන්න මුළු ආසියාවම

0: දෘශ්‍යම් ත්‍රී චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ අභිෂේක් පතක්. ටී සීරීස් වගේම පැනොරාමා ස්ටුඩියෝස් කියන සිනමා නිෂ්පාදන සමාගම එක්ව තමයි දෘශ්‍යම් ත්‍රී චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. භූෂන් කුමාර්, ක්‍රිෂාන් කුමාර් වගේම කුමාර් මංගත් පතක්, අභිෂේක් පතක් ප්‍රධාන නිෂ්පාදකින් විදිහට කටයුතු කරනවා. මෙහි දමිල චිත්‍රපටිය වගේම හින්දි චිත්‍රපටියත් අතිශය ජනප්‍රිය වුණා. ඒ ඔස්සේ ඔබ අපේ හැමෝම නර්මපු චිත්‍රපටයක් තමයි ධර්මයුද්ධය කියන්නේ. ඉතින් ධර්මයුද්ධය හරහා අපි දෙකපු ඒ කතාවේ අවසානය දෘශ්‍යම් 3 හින්දි චිත්‍රපටය කොයි ආකාරයෙන් ගෙනෙවිද? ඉතින් ඒ ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදායින් පස්සේ. එතකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. මේ වගේම අලුත් කලාතුරකින් ලබන සතියේත් ඔබව හමු වෙනවා. ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරි වීර.
1: ආතාව කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පැහි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳ

පහළ ලංකාවටම ලක්න පෙරනෝවරු. ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ. සැලෙන්න ලෙල්ලෙන්න.

0: හැම් දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවිනි රයිනි චමි ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ලක්කන අගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

තවල් 12 විනාඩි 45යි වෙලාව හඩ්විට හගෙන ඉන්නෝ. ඉතින් මේ වෙලාවේ අපි නිවස් සහලතුමයි මේ පැත්තට ආවේ. ඉතින් රඹුක් කරන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ දේහයේ අවසන් කටයුතු සවස් වරුවේ සිද්ධ කරනවා. ඉතින් අද පස්වරුවේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේ. ඉතින් ඔබටත් යන්න හැකියාවක් තියෙනවා නම් ඉතින් යන්න පුළුවන්. මේ වෙනකොට ලොකු ජනතාවක් එකතු වෙලා තියෙන ලොකු පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහය බලන්න පැමිණලා තිනා කියලා සඳහන් කරනවා. ඉතින් අපේ නියෝජිතයන්, ඉතින් ඔබටත් යන්න පුළුවන් මේ වගේ පද හදපු ලස්සන ගීත පද එකට ලියපු මේ වගේ සෞමීන් වහන්සේ නමකගේ ඉතින් ශ්‍රී දේහයට අවසන් ගෞරවය දක්වන්න ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා. ඉතින් උන්වහන්සේ ලියව ගීත එක්ක වලද්දී මේ වගේ මුල් පුරුක් ටික ටික අපාතරින් ගිලිහෙනවා. ඉතින් විශාරදාචාර්ය නන්දාමාලිනී මහත්මිය වගේම ප්‍රමුඛ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මේ වගේ කලාවේ තියෙන මහා පුරුක් මේ විදිහට එකින් එක අතහැරනකොට මොකක්දෝ හිතර දැනෙනවා. ඉතින් ඒ සිහිපත් කරනවා අපි. ඒ වගේම මේ වෙලාවේ යන්න ඕනේ හඩ්විච් චැට් එක පැත්තට. කවුද මවහගෙන ඉන්නේ කියලා බලන්න මේ වෙනකොට බල සිංහලින් දහර ඔයාව එකතු කරගන්න ඕනේ. අපි වහගෙන ඉන්නවා නේද? ඉතින් හැමෝම එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ නන්දා මාලිනී මහත්මියගේ ගුඩ් මෝර්නින් කියලා තිනවා. ගුඩ් මෝර්නින් නෙවෙයි ඉතින් චාමර ඩිලා නොදෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ලක්මා ලඟරුවාතට ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නන්දා මල්ලි මහත්මිය වෙනුවෙන් ලස්සන සටහනක් එකතු කරලා තින එයාගේ ආශ්‍රම ගායිකාව. ඉතින් එතුමියට අමා මහ නිවන් සුවපත් කරගන්න ලැබෙන්න ඕන කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉතින් මේ හැමෝගේම එකම ප්‍රාර්ථනය තමයි නන්දා මල්ලි මහත්මියට. ඉතින් මේ තරම් කලාවට මෙහෙවරක් කරපු එතුමියගේ ඉතින් ඒ අවසන් නික්ම යාම සමහරක් වෙලාවට අපිට දරා ගන්න අමාරුයි නේද? හැබැයි මේ ගීත එදා ඉඳලා අද වෙනකම් අපේ නොමැකෙන මතක සටහනක් විදිහට ඉතුරු වෙවී.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ ඩොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් ද රෝඩිස් රස්
7: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
8: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරු

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
5: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවස්
6: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ජාති යශූරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්. සුභ

0: Radio ITN Dengar Marah Tikai Dengu Dedi Avadhanam Kalapa 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාතිකයි
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

Lakhanda Radio ITN Rhythm Vibe Beat It Mix Winner

0: 89.5 97.7 Lakhanda Radio ITN Sabha Sri Lankaya Handa
1: Velao Pasuri Kai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පසු සම්පත් ක්ෂේත්‍රයේ පවතින වසංගත රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා වෙන්නත් කරන වැඩපිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ලෝක බැංකුවේ ආධාරයට දී ක්‍රියාත්මකයි. පසු සම්පත් ක්ෂේත්‍රයේ සතුන් අතර පැතිර යන කුරසා මුඛ රෝගය මෙන්ම සමේ ගැටිති රෝගය මැඩපැවැත්වීම සඳහා ජාතික එන්නත් කරන වැඩපිළිවෙළ මෙලෙස ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ. ඊට අදාළ එන්නත් භාරතීය කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. 2026-34 කාලයේ ක්‍රියාත්මක ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අමෙරිකාව මෙක්සිකෝන ජාතිකයන් 2300කට ආසන්න පිරිසක් ග්වාතමාලාවට පිටුහල් කර තිබෙනවා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුහල් කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙක්සිකෝවේ විරෝධතා නොතකා මෙම පිරිස අමෙරිකාවෙන් පිටුහල් කර ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ග්වාතමාලාවේ සිට උන්ව කැඳවා ගැනීමට මෙක්සිකානු බලධාරීන්ට සිදු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

දවල් එකයේ වෙනඩි පහයි වෙලාව අද අගෝස්තු මාසේ 21 වෙනිදා අපි සතේ අන්තයක සිකුරාදාවක මුණ ගැහෙන්නේ. අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා පර්ණ සිඳු දාගෙන අහනකොට අපිට හිතුණා අප මේ මොන කැත සිඳුද මේවක කිසිම ගතියක් නැහැනේ කියලා. ඒ කාලේ අපිට ඕන උනේ වෙනස්ම තාලවලට නටන්න. ඒ වුණාට කාලේ ගෙවිලා යනකොට ජීවිතේ ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නකොට අපි ලොකු මහත් වෙනකොට අපිටත් හිතෙන්න පටන් ගත්තා අපේ අම්මලා තාත්තලා අහපු ඒ සින්දු කොච්චරනම් ලස්සනද කියලා. ලස්සනටත් වඩා ඒ පදපේලි අස්සේ හැංගිලා තිබ්බ බරපතල තේරුම් අනුවේදනීය හැඟීම් අපේ හිතවලට තදින්ම දැනෙන්න පටන් ගත්තා. ඒ වුණාට අපි ඒ සින්දුවල ඇත්තම ලස්සන තේරුම් අරගෙන ඒවට ආදරය කරන්න පටන් ගන්නකොටම ඒ හඬවල් ඇත්තම අයිතිකාරයෝ එකින් එක්කෙනා අපිව දාලා ජන්නම යනවා. කාලය අපිට අපූරු දේවල් තේරුම් කරලා දෙනවා. ඒ තේ දේවල් තේරුම් අරන් අපි ආදරය කරන්න හදනකොට ඒ අතීතයේ මතකයන් විතරක් අපිට ඉතුරු කරලා ඒ යුගයන් මියදලා යනවා. විශාරද නන්දා මාලනිය දැන් සමුගත් පුවත, ඒ අශෝරාවය සදහටම අප අතරින් සමුගත් පුවත, ඒ දවසේදී අපේ සවරත වැකුණා. මේ ආදරණීය කලාකරණිය වෙනුවෙන් අද ඔල්ටෑම් බෙඩ්සිත් චාමි අපේ පළමු ගීතය වෙන් කරන්න අපි සූදානම්. ඔබතුමිය නිවනින්ම නිවේවා.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙනවෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව දිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකි.

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශූරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්.
1: දවල් එකයි වෙනට 12යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසුරු එකයි වෙනාඩි 15යි.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ticket පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: Lakhanda Radio ITN.
1: Binduai hatai, binduai tunai, anu tunai pahai, anu tunai hatata. Message ekak yawanna puluwan.

0: රඩියෝ ITN
1: පසරු එකයි වෙනට වෙස දැකයි
2: වාර්තාපිට වාර්තා තබන කෝටියට NLB ධනනිධානය නතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: ගෙදර යන එක තමයි අමාරුම වැ.

0: දෑවට විනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: ලකාන්ඩ රඩියෝ ITN
1: පසරු එකයි වෙනටේ වෙසේ තුනයි වෙලාව බෙන්ඩවයි හතයි බෙන්ඳවයි තුනයි අනෝතුනයි පහයි අනෝතුනයි හතට මැසජයක්ක වන්න පුළුවන්කමක් තියෙනවා අද හවස තුන වෙනකං විතරක්. ඊට පස්සේ හවස තුනෙන් අනතුරුව අපේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන කතාබහ කරන්න සූදානම්. ලක්කඩ අහගෙන ඉන්නේ සිද්ධාක් අහමුද කියලා පළවෙනිට මද මැසේජයක් එවලා තියෙන්නේ කැලණිය මුල්ලෙන් උපුල් වයිෆේනවා අචල දොල දෙන්න මනාෂා සහ තෂානිනේ එයාවත් ආදරෙන් එකතු කරගමු අපි. ජීවිතයට අමාවක ආ වෙලාවට කාටත් හොරා ඔබ පුන් සඳවනා මට මතුමා යතොත් මට වෙන් කලාපායට නැවෙත් ඉන්න ඔබ තෙවුලුව වලාපිට. ලස්සන පද වැලක්නේ වට මතක් වුණාද? දෙමළ සාහිත්‍ය ඉතිහාසයේ පිදුම මේ බොහොම අපූර්ව වදන් පෙළ ඒ උතුම් වන්දනීය ගීත කෝකිලාවියට උපහාරයක් වේවා කියලා හොරණ මහින්ද කුමාර තමයි අපිට මැසේජ් එකක් විදියට එවලා තියෙන්නේ. ස්තුතිය වෙනුවෙන්. අදත් අහගෙන ඉන්නේ කියලා සරච්චන්ද්‍ර ඩයසරයි කමින් යපු මැසේජ් එක වගේ දා කියලා තියෙනවා නන්දමාලි මහත්මියක අපි අහමු. මහරගම තශිනී කෝෂලාව පපසරාව ආදරණීය පොට්ටියක්කවත් දමේතත් සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. නිර්මලියක්ක නිරෝෂක්ක තත්සරණි ඉසුරි බෝලේ මේ හැමෝමත් ආදරෙන් මතක් කරනවා කියලා මැසේජ් එකේම තිබුණා. ඊට පස්සේ අපි ග්ලෝබල් අපරලක පැත්තට යන ලෑස්ති. අනෝම ලතා මදව ප්‍රියන්ත මෙලානි ස්නේහලතා ශහනා සුම්රා වසන්ති අපේ සිසර අයියා සෙවුමිනි ඇතුළු හැමෝම එකතු කරගන්න අපේ නන්දා මල්ලි මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා කියන ප්‍රාර්ථනාවත් මැසේජ් එකේම තිබුණා. හිරකාරියක් වැඩකාරියක් වර්ධකාරියක් මෝඩියක් දුක් උසලන්නේයක් අවලාදාසන්නයක් හිඟන්නේයක් අනාථ ගැහණියක් කනවැන්තුමියක් පිටරට මෙහෙකාරියක් ගැහණියකට මේ සියලුම ලේබල් ගැහුවේ හුඟක් වෙලාවට පිරිමි නමුත් ඔවුන් මහත්මයෙක් කියලා පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒක මෙහෙමයි, හැමෝම මෙහෙම නෑ, හොඳ මහත්වරු ඉන්නවා තමන්ගේ බිරිඳට, තමන්ගේ අම්මට, තමන්ගේ දරුවන්ට නියම පිරිමිකමින් සලකන ආදරෙන් සෙනෙහසින් රැකවරණය දෙන මහතරන් ඉන්නවා. ඒ නිසා ඒ අදහසට 100ක් එකග වෙන්න බැහැ කියන දෙත් මෙතෙන්දිම මම මතක් කරනවා. සබදාව සක්‍රිය වාචාමේ නන්දමාලි මහත්මියගේ සිද්දුවක් අහමු කියලා තියෙනවා. එතුමියට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ බහරෙන් වලින් චන්ද්‍රගේ හැන්නදි. ජපානෙන් පොඩිදුව දිල්ශී, තංගලේ නාදමී බිරිඳ ශ්‍යාමා, චන්ෂි, ජෝන්වත් මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඒ හැමෝමත් එකතු කරගන්නවා මම. 07:03:93:5:07 මැසේජ් එකක් එවන්න. තවල එකයි විනාඩි 26යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කෙටම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හත නමයයි පන්සේ හැත නමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මගේ බයිකගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නි නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩිස් වර්ස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
6: FM 93.5 FM 93.7 Laka

0: Radio ITN.
1: පසරු 1:39යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: පසරු 1:39යි වෙලාව. FM 93.5 93.7 ඔබලා කඳහගෙන ඉන්න වෙලාව. 0.7 3 93.5 93.7 මැසේජ් එකක් එවලා මං කියන කන්නම් අහගෙන ඉන්නේ. මට මේ වෙලාවේ පේන්නේ අටියන්තර සී පොත් ජනපදයේ ධනෝෂි ඔයා එවලා තිබුණු මැසේජ් එක. ධනෝෂි දිදුලංකනා චතුරිනේ හතර මං වල ආතරින් එකතු කරගන්නු. iPhone charge miss පුරුදු පරිදි අවහන ලෑස්ති වෙන කමං සුබ වේවා දහවලම කියලා නනමස්සන පොල් ගහලින් ඉපු මැසේජ් එක. වකියනවා තමන්ගේ හිතේ අපමණ දුක් කරදර තේදී අනිතගේ හිතවල දුක් කරදර නිවන මිනිස්සුගේ හිත හරිම පිවිතුරුයි හරිම ලස්සනයි කියලා. ඒක ඇත්ත. ඒව මිනිස්සු ඔයාට හඳුනා ගන්න ලැබුණොත් ඒ වගේ මිනිස්සු නැති කරගන්න එපා. තුෂාර රන්දේව් ඔයාවත් එකතු කරගන්න අපේ ළඟ සිද්ද වහන්න. කොහොමද චමිනංකා නන්දමල්ලි මහත්මියට නිවන්සුව අත වේවා. පින්නවල චන්දේ ඔයාගේ මැසේජ් එක මම මේ කියවෙමින් ඉන්නේ. අපි සෙන්දුවක් අහමු. එතුමියගේ ඊළඟට තොරගින් තින එතුමියගේ විසින් ගානා කරපු ගීතයක්. පුතාලා දෙන්නා සිතූ නැතෝ හස්බන් සමීවත් එකතු කරගන්න. ස්තුතිය මැසේජ් එකක් කියවට. ලක්මාල් අඟුරුවා තොටින් ආයෝජනා කරනවා ජෝතිරාත්‍රිය වගේ අප අතරින් නැසී ගිය කලාකරුවන්ගේ ගීත විතරක් යන වැඩසටහනක් ලක්කණින් අහන ලබා දෙන්න කියලා. අපි ඒක කල්පනාකාරීත්වයට යොමු කරන්නම්. ඒ අදහස වෙනුවෙන් ස්තුතියි. ලක්මාල් අඟුරුවාතොට වගේ මැසේජ් එක. හෙළේ ජාතියක් පිබිදු ගීත අම්මගේ සින්දු ඇහෙතේ ඇඟේ හිරි කඩු පිපෙනවා. එවන් කෙනෙක් නැවත බිහි නොවේවි. නමුත් ඒ හඬ නොමැකේවි. මගේ ආසම ගායිකාව විශාද නන්දාමාලිනිය. එතුමියට අමා මහ නිවන් සැනසීමම ලැබෙන්න ඕනේ ආදරණීය ගීත අම්මේ කියලා ඒ මැසේජ් එකේ සටහනේ තියෙන්නේ. දවල් 1:41

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: පසරු ඒකායේ වෙනාඩි 48යි වෙලාව. ඒ කාලේ නන්ද ඉගෙන ගන්න වගේම කවි කියන්නත් හරි දක්ෂයි. කොළටිකම ගෑ වෙලාවක් තිබුණේ නැහැ. ඇයි ඉස්කෝලේ යන්නත් හරි මාසයි. පහල පන්තිවල ඉන්නකොට එයාගේ ඔළුවේ තවසක් ගෙටි වගේක් හැදුනා. ඒවට බේත් කරන්න පොන් කොණ්ඩේ බූ ගන්න සිද්ධ වුණා. හැබැයි එහෙම වුණා කියලා ඉස්කෝලේ යන්න නැතුව ඉන්න එයා කැමතුනේ නැහැ. ඔළුවේ තුවායක් බැඳගෙන ඈ දෙකටම ඉස්කෝලේ ගියා. එහෙම කිව්වේ නන්දා මාලනියගේ අම්මා. මීට අවුරුදු 9කට විතර කලින් එයාට නියමාතාව පටලොස්සපත් වුණා. ඇය මේ අම්මා වෙනුවෙන් ගානා කළා මෙහෙම. ඇතෙක් බරට දායාද නොදුන්නද, සිප් සතරේ පරතරට නොයැව්වද, මෞකම ලතදා දරෝ දුකම ඇති, නුඹට බුදුන් දැක නිවන් දකින්නට. තව යුග යුග ගානක් ගෙවිලා ගියත් මව්වරුන් වෙනුවෙන් ගැයුණු මේ ගීත අපේ මතකෙන්, අපේ සාහිත්‍ය කෙතෙන් මිය නොයන බව විශ්වාසයෙන්ම කියන්න පුළුවන්.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

සාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශූරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්.
1: ලකන්න රඩියෝ ITN
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: 99.5 93.7 Lakhanda Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:02 වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ නිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මේගමුව බන්ධනාගාරය ඇතිව හදිසි තත්ත්වයමුවේ රාජකාරී කරමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සහ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයේදී ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ අග්‍රහාර රක්ෂණ ගෙවීම යටතේ මෙසේ වන්දි පිරිනමා තිබෙනවා. මෙයගේ එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ලබා දුන්නා. බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත ජාතික රක්ෂණ භාරකාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යුෂාන් තරංගන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නයිජීරියාවේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වයඹදික නයිජීරියාවේ සොකොටෝ ප්‍රාන්තයේ මගී ප්‍රවාහන බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ රැගෙන යාමට හැකි පිරිස ඉක්මවා මගින් රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ. ගොවීන් සහ අස්සොන් නැලීමට සහභාගී වූ කම්කරුවන් බෝට්ටුවේ ගමන් කර තිබෙනවා. අනතුර සිදුවන විට 70 දෙනෙකු පමණ සිටි බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ළමුන් 40 දෙනෙකුගේ පමණ සිරුරු මියගිය පිරිස අතර වන බවද මාධ්‍ය වාර්තා කළා. නයිජීරියාව තුල බෝට්ටු අනතුරු සුලභව සිදුවනවා. අධික තදබදය, දුර්වල නඩත්තුව සහ ආරක්ෂක රෙගුලාසි දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම ඊට හේතු වී ඇති බවටයි අනාවරණය වන්නේ. වර්ෂා සමයේ නයිජීරියාවේ ගංගා සහ ජලමාර්ගවල බෝට්ටු අනතුරු බහුලව සිදුවනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මේ පැයි මොහොම මතක් කිරීම සුරේකිමු මගතුට
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න. Lakhanda Radio ITN.
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna. Habai ekata manussekata thoraganna epa.

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකන දවල් එකේ හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

අඩි 10යි වෙලාව වචන නිසාම හේත් රිදුණු අනන්තවත් රාතෙන්වල ඔබේ මුදු මුලක් වචන නිසාම බොහෝ හිත නෝනු බව ආදරෙන් ලියා තියන්න. වචන නිසාම රිදෙන හිත නිවන්නට වචන දුන් පිනම ඔබේ නිවීමට හේතු වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.

0: 7 Lakhana Radio ITN
1: Havasa dekaye vinadi 17 Karupanamaya
2: Upasamata David Peer's Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna Binduwal 114 700 600
3: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන. කාය

Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහද මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා.
5: මගේ බයිකගේ ටයස් සියට ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ්කත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට රිප් X5 සහ සුම් X5 සියට රෝඩි සුවස්
6: ලකාන්ඩ රේඩියෝ ITN
7: හවස දෙකයි වෙනාට 21යි
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Lakhanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාටේ 25 වෙලාව පුංචි රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ අද දැන් සමුගන්නා මොහොත මේ නිහඬ උනේ සිංහල සාහිත්‍යයේ නොමැකෙන යෝගයක් අරුත්බර වදනින් මිනිස් හදවත් සැනසූ පුජ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අපවත් වීම අපේ සාහිත්‍යයටත් සංගීතයටත් පිරවිය නොහැකි හිස්තනක්. උන්වහන්සේගේ දේහ පිළිබඳ අවසන් කටයුතු දෙහිවල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ සිට සිදු කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපේ සෝදානමින් ඉන්නේ මොනිකා සේරසිංහට අපේ සම්බන්ධතාවය ලබා දෙන්න සෝදානම්. මොනිකා
2: තුළින් මේ බුදු දහම පෝෂණය කරමින් එය ජන මනසට සමීප කළ ආකාරය ගැන අධික ඔබට දැනෙන දේ මේ ශෝකාකුල මොහොතේ ලක්ඛන ශ්‍රාවකීන් එක්ක අපි බෙදා ගමු.
3: ඔව් අයබෝන්න ප්‍රවිතාම ශෝකාකුල මොහොතක් මා පෞද්ගලිකව විශ්වාස කරනවා. සිද්ධාර්ථ හිමිපාණන් බෞද්ධ ගීතාවලියක් යෝජනා කළා කියන එකට වඩා ඔහු ජීවිත පැවැත්ම සම්බන්ධයෙන් ඔහු කලාව සාහිත්‍ය ඔස්සේ යම් කලාත්මක මැදිහත් වීමක් කළා කියන අදහස. මා හිතන්නේ බොහෝ දෙනෙක් අපි ඔහු උන්වහන්සේව හඳුන්වන්නේ බෞද්ධ ගීකතේ බෞද්ධ යතිවරයානු හැටි. නමුත් මා හිතනවා උන්වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ ජීවන දැක්ම නැත්තම් ජීවිතය දැක්ක ආකාරය බෞද්ධ ප්‍රතිපදාවන් බෞද්ධ දර්ශනයට අනුකූලව සකස් වුණා තමයි. නමුත් මා හිතනවා උන්වහන්සේ බොහෝ පැතිරුණු කලාපයක ජීවිතය ගැන උන්වහන්සේ තමගේ සාහිත්‍යයෙන් තමගේ පෑනෙන් කතා කළා අදහස් බෙදාගත්තා. ඒ විතරක් නෙමෙයි මා හිතනවා එක යුගයක ලංකාවේ ගීතාවලි හැඩය තීරණය වන්නත් උන්වහන්සේගේ පද රචනා බලපෑවයි කියන එක. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම මා උන්වහන්සේ පෞද්ගලිකව දැන හිටියේ ඉතාම කුඩා කාල සීමාවක් තුළ පමණයි. නමුත් ඉතාම ආදර ගෞරවයක් උන්වහන්සේ කෙරෙහි මට තිබුණා. උන්වහන්සේ මා සමග කීප විටක් කතා බස් කොට තිබුණා. ඉතින් උන්වහන්සේගේ ජීවිතයම උන්වහන්සේ සාහිත්‍යයෙන් දුටු ආකාරයත් බෞද්ධ දර්ශන අනුව ජීවිතය හැඩගස්සා ගත්ත ආකාරයත් බැලුවොත් එහෙම උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතේම තමයි උන්වහන්සේගේ පෑනෙන් එළියට ආවේ. උන්වහන්සේ දැකපු ලෝකෙම තමයි පෑනෙන් උන්වහන්සේ සටහන් කළේ. ඒ වගේම තමයි අපටත් යම් ආකාරයකට ලෝකය දකින්නට ඉඩහසරක් සකස් කළා උන්වහන්සේ. මඟ පෙන්වුවා උන්වහන්සේ ගැන කියන්නටත් මා කැමති. මට මේ වෙලාවේ සිහිවන එක ගීතයක් තිබෙනවා උන්වහන්සේ තමා තුළම මා හිතන්නේ දුතු සප්තාවන් ගෙන මේ මා හිතනවා ඒ ගීත සියල්ලම ගත්තත් උන්වහන්සේ ඇත්තටම අපට ඉදිරිපත් කළේ ජීවන විලාසයක්. ඉතින් මේක ඉතාම කනගාටුදායක මොහොතක් කියලා කියන කැමති. උන්වහන්සේ අපට පහළ වූ මහා ගතුරයන් වහන්සේ කෙනෙක් පමණක් නෙවෙයි ලංකාවේ ගීකයටත් පහළ වූ මිනිස්.
2: ස්තුතිවන්ත වෙනවා ඔබට. නදී සගරුගේ ප්‍රවීණ සංගීත ගණ්‍යයන් යන්න අප සමගින් මේ අදහස් වදා දැක්කේ ප්‍රවීණ විජය ආදාහන පෙරහර අවසන් කටයුතු සමගින් එක්වන්නට විදිරියට ඇදමින් සිටිනවා. පුෂ්පාද රාමකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගුණ වයමින් උන්වහන්සේ අපට කියා දුන් අයිතේච්ච ජීවිතය තුළ අතලෝ දහමින් අකම්පිතව අපි ඒ සමගින් ඉදිරියට යමු. ස්තුතියි චාමිකා. මැදිරියෙන් ලබා දුන්න සහයට
1: ස්තුතියි මොනිකා.

0: පියන් හතලිහ අලුත්ම සම්පත ආවෝ
1: ලකන්ඩ රේඩියෝ ITN
2: 0.7 7.93.5.93.7 මේ වෙනකොට මැසේජස් ගොඩක් ලැබිලා තියෙනවා අපි බලමු. සුබදහවලක් වේවා පැට්‍රික් කරුණාපාල වගේ මැසේජ් එක. ඇන් සහන් ශිවාන් ෂනෙල් මෙතුෂ රශ්මි ලිලි මොනස් ටාමරින් ඔයාලවත් එකතු කරගන්නවා ගීතයක් අහන්න. බුලත් සිංගලින් දහරා මතුගම පැලවත්තේ අමිතා උදයන්ගනි ඔයාගේ උපාදිනය කියලා දහරා පිට කියලා තියෙනවා. හස්බන්ඩ් කයන් දහරක්කා පවුලේ හැම දෙනාම එකතු කරගෙන යට නිදුක් නිරෝගී වාසනාවන්ත සිතුම් පැතුම් ඉටුවන සුබ උපන්දිනයක් වෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා තමයි තියෙන්නේ. එයා වෙනුවෙන් නන්දා මල්ලි මහත්මියගේ ගීතයක් දෙන්න කියලා දහරයිලිමක් කරලා තියෙනවා. අනිවාර්යෙන් මං ඒ දීම සලකා ගන්නවා. දහවලක් වේවා සුබ කියලා තියෙනවා. අද ජාතික ශෝක දිනයක් වුණත් අපිත් එකතු කරගන්නවාගේ ප්‍රෝග්‍රෑම් එකට. ජාතියේ යශෝරාවය නිහඬ වුණාක්කේ අද ගොඩක් දුක්බර දවසක්.

ති අපි ලස්සන සින්දාගේ ලගට හන ලෑස්තේ ලොක බොස් උපොල් පොඩි බොස් වර්ණ තිස්නාමිස් චම්පමිස් ලක්ෂ්මිමිස් දනුෂ්ක මතු ශංක ජගත්ත එකතු කරගන්න කියලා ජයමාමා මැසජ්ගේ කියලා තිබුණ. ඊට පස්සේ සුදෙව් ඉනෝ සුහස් තෙසඳු අලා එකතු කරගන්නවා මං. සුබදවසක් වේවා පන්තුරෙන් රෝෂිණී නන්දමාලි මහත්මික ගීතයක් වන කියලා තියෙනවා. අපි හම් එතුමිගේ ගීතයක් ළඟට අයිබහෝ වේවා. මඩ පාතින් ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවුර් සමගින් භාග්‍ය අවිෂ්ක සමග සෙරුවවිල KDA සමරවීරත් නෑ සමරසිංහත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. මම ආපහු විශාද නන්දමාලි මහත්මියගේ අතීතය දිහාවට බිකම් කරලා බලන්න ලැස්සෙන් ඉන්නේ. අතේ කතාවක් මට මතක් වෙනවා. ලන්ඩන් නුවර හැම්ඩන් රඟහලේ ප්‍රසංගයක් පවත්වන්න ඇට කාලෙකට කලින් ආරාධනාවක් ලැබෙනවා. ඒ කාලේ එහෙම ආරාධනාවක් ලැබපු එකම ලාංකික ගායිකාව විදිහට ඇයව සංකේතවත් වුණා. ඇගේ මේ ලන්ඩන් ගමන ගැන ඇහුවට පස්සේ යෙහෙලියක් ඇය හොයාගෙන එනවා ඇයට හොඳින් ඇඳ පැළඳගෙන යන්න උදව් කරන්න. හැබැයි ඇගේ ප්‍රතිචාරය වෙන්නේ මට මේ කොණ්ඩ කරල තරම් හොඳ මෝස්තරයක් තවත් නැහැ කියලා. යෙහෙලිය කොණ්ඩා මෝස්තරයක් දාන්න යෝජනා කරද්දී නන්දමාලි මහත්මිය සිනාසෙමින් එහෙම කිව්වා. ඇය රට රටවල් වලටත් ගියේ සුදුසාරියෙන් සැරසෙලා කොණ්ඩය කරලකට ගොතාගෙන. නන්දමාලි

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනකට 8යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: මානවී

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
4: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.
3: හවස දෙකයි වෙනාඩි 41යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ලකන්ඩ රේඩියෝ ITN.
3: දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ඩොමා හෝම් ඔයිල් මේකර් එක. සිංගල් පෙස් විදලෙන් තමයි ඩොමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් විතරක් නෙමේ සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන, කියන්නේ රට කජු කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එනරු මේ දේවල් වලනොත් තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා ඩොමා හෝම් ඔයිල් මේක එකෙන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම සුදු යකඩ වලින් හදලා තියෙන එක නිසා ගෙවීම අවමයි කියන විශ්වාස තියා ගන්නත් පුළුවන්. මිලවෙන රුපියලසු 8106.1176 579ට කෝල් එකක් දීලා ඔයාට තව වැඩි විස්තර මේ ගැන දැනකියා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට 07603935937 අපේ මැසේජ් නම්බර් එක. චාමි චන්ද්‍ර මඩලියට සුරංගනාවක් ගැන ඇයි කියලා තියෙනවා ටික සටහනක්. බොයෙකුටින් සුමන යාළු ඔක්කොමලා එකතු කරගන්නවා මම. ඊට පස්සේ සතේගේ හද නන්දා මාලනිය ඇගේ ගීත අහන්න සූදානමින් ඉන්නවා කියලා රූපසේන එපු මැසේජ් එක. සුබතහවලක් වේවා. ලස්සන සිද්ධාක් අහමු. ලොකුදුව සුජානි, පුතා සතේෂ්, චූටිදුව සෙහස්න, මහත්තයා සුනිල්, ගල්කරා කන්දෙන් කුමාරි ඔය එපු මැසේජ් එක. මොර්ටුව ඉදි බැත්තෙන් අපිත් අහගෙන ඉන්නේ රංග වචිර අසේල පොස් එකතු කරගන්නවා. හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් අපිවත් එකතු කරගන්න. ඉන්ද්‍රජිත්, අසන්ත, යසරත්න, සම්පත් කනරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක ගීනත්, ටිගාමිනී කුමාරේ, ශ්‍රීමාලි, ජනකේ, සජානි, සන්ධ්‍යා කුෂානි වල හැමෝම එකතු කරගන්නවා. නවක ඇලපැත්තට ගියාම ඖෂධ රත්වෙට වගේ මැසේජ් එකක් තියෙනවා. සුන්දර ඌ සිකුරාදා දවසක් වේවා. දුර දෙන්නා මෙත්නාදී අමන්දී මහත්තයා හේමන්ත, අම්මා අයියා නිමල් තිලකසිරි, මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්කා ප්‍රභානංගී, ගමිනී අයියා එකතු කරගන්න කියලා දොඩම් ගස්ලන්දේ මැණිකේ ඔය අයපු මැසේජ් එක. මම ඔක්කොම එකසරේ කියාගෙන යන්නේ අපි හවස තුනෙන් පස්සේ රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව කතා බහ කරන්නටයි ඉඩකඩවෙන් කරලා තියෙන නිසා. අයිබෝන් චාමි අත තවාහගෙන ඉන්නවා. ජීවිත කවිය අවසන මතක විතරක් ඉදිරිකොට ඇය නිහඬුණා. ලොවට ඇහෙන්නට ගයනට නැත, නමුත් ඒ හඬ ශ්‍රාවක හදවත් තුළ සදා අමරණීයයි කියලා මැලේසියාවේ නිෂෝ ඔය අයපු මැසේජ් එක තමයි මම දකින්නේ. ස්තුතියි ආට. 2:00 වෙනදී

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස 2:00 වෙනාඩේ 48 වෙලාව නන්දා මාලියගේ ගීතත් එක්ක අද මහා ෂෝකේ කෙඳහගෙන ඉන්නේ කියලා දොලේප් සමරසිංහ නිව්සීලන්ඩ් වලින් අදත් මැසේජ් එකක් එවලා තියෙනවා ස්තුතිය වෙනුවෙන් වෙනදා කතාවත් සමග තිබෙන සෙනහව අද නැත හිතේ තිබෙන දුක ඔබේ හදින් අපට දැනේ කියලා අනුර මොහොත්තව ගොඩ දැන් එවූ මැසේජ් එක ඇත්ත නේද දිශනී ලාභ කඩේ අපි පවුලේ කඩේ වැඩ කරන අය ඔක්කොමලව එකතු කරගෙන සෙන්දා ගන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙනවා ඊට පස්සේ මම යන්න බැරි වෙයි ටෙක්ස්ට් මැසේජස් පැත්තට මටත් ගීතයක් දෙන්න සපමිනි ඔයාගේ නම මට හරියටම මතක يعني කියාගන්න අමාරුයි හම්මතුටින් කියලා තියෙනවා නම පැහැදිලි නැහැ අකට 883 නම්බර් එක බලන්න ඔයාගේ නම එවලා තියෙනවද කියලා මැසේජ් එකේ චාමි අපේ අතරින් සමුගත නදමාලනි මහත්මියගේ ගීතයක් අහන්න දෙන්න ඇඩ් නිවන් සුව ලැබේවා කියලා නුවරින් සංජීව එවලා දෙනවා මැසේජ් එකක් වසන්ත කුමාරි ගම්පොලින් එයාත් නන්දමාලි මහත්මිය ගැන මතක් කරලා තියෙන්නේ නන්දමාලි මහත්මියට නිවන් සුව පතමු කියලා වයන් ගුණිනි ළඟ මැසේජ් එක දීපා දවචතෝ පුදමදු මහත්යා සුදත්තත් ඇගේ ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා දැයි යශෝරාවේ අපෙන් සමුවරන් හදවත් සසල කළ පුවත ගැන මේ මැසේජ් එක රත්නපුර එරත්නේ තමරා කුමාරි ඔයාවත් එකතු කරගෙන ඇය ගානා කරපු තත් ලස්සන ගීතයක් අහන්න මම පොඩි වෙලාවක් ගන්නවා හවස 2:50

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 56යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා, නිතඹ නලෝලා, නිතඹ නලෝලා.
6: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නම් තියනවා ඉවිලි ෆ්‍රයි.

0: දෑවට හිනා වෙවී සිින්දුවහන්න ඒවී ්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්මෙන් සමහ ්‍යාපරයවිතුන්ගේෙන් අපිතාහරන දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කිටි යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකකැ හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය. දහයට වෙනසක් දා අටක පෙරලියක් ලඟතිීම සම්බරය
2: දෙයක් මතකතියාගන්නවා. බල්ල මැරුණහම මැක්කොත් මැරෙනවා. මේ ඇමති පට්ටම ගැලවුණාම තමසල ඔක්කෝම මහපාර වැට.
3: එහෙම වෙන්නේ නෑ ස.
2: මෙහම වෙන්න නෑ. දව තමසල හිතාගෙනන්නේ මට මොනහරි වුණොත් එහෙම තමසල මහපාරට වැට නෑ කියර.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
2: එහෙම කියන්නේ පාසර්. දැන් අර නිලන්තික කේස් එක. ඒ ගෑනි බඩක් හදාගත්ත වෙලා මන් නොහිටින්න ඈ.
4: ඒත් සරයක් කර ගැනි ඇදලගත්තමන් කියලතිනවා මේ ගෙතර ඔය වචන කියන්න එපා කියන.
2: අයියෝ සොරි සර් සොරි අම්මත්ත ගුණා සර්.
0: සති අග රාත්‍රී නමේට අයිටීෙන් බලන්න සම්වරය.

0: වෙලාව පස්සර තුනයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පෙරසක් එක්ව සෙන්නවා. දෙවේනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙලෙස අවසන් ගෞරව දක්වන බවයි ඒ සිටින අප නියෝජිත සදීප සෙනවිරත්න පවසන්නේ.
6: ජාතියේ යශෝරාවේ ලෙස බිරුදාවලිය ලත් අභාවප්‍රාප්ත ආචාර්ය විශාරද නන්දා මාලිනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ මොහොත වන විටත් රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු අප රටේ මුළුමහත් ජනතාව බොහෝමයක් මේ නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ වෙත පැමිණෙන ආකාරය තමයි අපට දකින්නට හැකියාවක් ලැබෙන්නේ. නන්දා මාලිනී මහත්මිය පිළිබඳ කතා කරනකොට අපිට සඳහන් කරන්න පුළුවන් වන කාරණේ තමයි එතුමියගේ ඒ ජීවිතයේ තිබ්බ සරලතාවය. හැමදාම එතුමිය හඬින් අපේ රටේ සුහසක් ජනතාව මුසපත් කරන්නට එතුමියගේ ගීතය තුළ ඒ හැදුණු බැඩුණු ඒ සමාජීය වටපිටාව, ඒ වගේම දේශපාලන සංස්කෘතික සමාජ අසාධාරණකම්, විවිධ කාලවලදී අපේ රටේ ඇති වුණු විවිධ කළු කෝලහල සිද්ධින් මේ හැම අවස්ථාවකම අපේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් හඬ අවදි කළ උතුම් කාන්තාවක් බවට අපිට විශාරද නන්දා මාලිනී මහත්මිය හඳුනන්න පුළුවන්. ඒ නිසයි මේ ආකාරයෙන් බොහෝමයක් පිරිස් එතුමියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අප මේ මොහොතේ රැඳී සිටින නුගේගුඩ නාවල නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ වෙත පැමිණ තිබෙන්නේ. ඒ වගේම එතුමිය ගීත දහස් ගානකට අධික ප්‍රමාණයක් ගායනා කර විශේෂයෙන් සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, අන්තර්ජාතික සම්මාන මේ ආදී බොහෝමයක් සම්මාන රැසකටම ඇය පාත්‍ර වෙලා තිබෙනවා. ජනතාවගේ ආදරයට නිරන්තරයෙන් ලක්ුණු ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහට තමයි අපිට එතුමිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතුමියගේ ස්වකැමැත්ත තිබ්බේ මරණයෙන් අනතුරුව තමන්ගේ දේහය කොහෙවත් නොගිහින් එතුමියගේ නිවසේම තැන්පත් කරන්න කියන කාරණේ. අපිට ඒ සුදු පාටින් එතුමිය හැමදාම අඳින සාරිය, මේ අල්පේච්ඡතාවය, නිදහස් බව, සරල බව එතුමිය හැමදාම පසක් කරේ අපේ රටේ ජනතාවට. කලාකාරණියක් විදිහට ඇය සතුව කිසිම අවස්ථාවක ජංගම දුරකථනයක් පවා තිබ්බේ නැහැ. හැබැයි එස්මිය එතුමියට අවශ්‍ය වෙලාවේ ඕනෑම කෙනෙකු සම්බන්ධ කරගන්න, රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන් ඕනම පුද්ගලයෙක් එක්ක කතා බහ කරන්නේ හැම සම්බන්ධතාවයක් මෙතුමියට ගොඩනගන්න හැකියාව ලැබුණේ එතුමියගේ අපරිමිත යහපත් ගුණාංග නිසයි. හෙට පස්වරු පහට එතුමියගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් උදැසන 10ට තමයි එතුමියගේ දේහය මේ ආකාරයෙන් අපි මේ රැඳී සිටින මේ භූමියේ තැන්පත් කිරීම සිදු කළේ. ඔබට දකින්න පුළුවන් වෙන්නේ මේ මොහොත වන විටත් එතුමියට අවසන් ගෞරව දැක්වීම සඳහා බැල නොකඩී මේ නන්දා මාලිනී සංගීතාශ්‍රමයේ වෙත බොහෝමයක් පිරිස් පැමිණ ආකාරය අපි සූදානම්. ඉදිරියේදීත් මේ ස්ථානයේ සිට ඔබට තවදුරටත් තොරතුරු අරගෙන එන්නට.
0: වේමෙනදී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූර්ණ ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙනවා. කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා 2026 වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන වලින් මේ වසරේ උපයෝජනය නොවන බවට අපේක්ෂිත රුපියල් මිලියන 7500ක ගෙවීම සඳහා මෙම පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කෙරුණා. ඒ අනුවයි අද විවාදය
5: පැවැත්වෙන්නේ.
0: වර්තමාන එල්නිනෝ තත්ත්වය ජීවමාන මතකයේ ප්‍රබලතම කාලගුණ මතකයේ වනු ඇති බවට බ්‍රිතාන්‍ය කාලගුණ අංශ අනතුරු අංගවනවා. පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල්නිනෝ ජීවමාන මතකයේ ප්‍රබලතම සිදුවීම විය හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. ප්‍රබල දේශගුණික සංසිද්ධිය ගෝලීය උණුසුම ඉහළ නන්වන අතර ආන්තික කාලගුණික අවධානම් දැඩි කරන බවද බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයින් අනතුරු අංගවා තිබෙනවා. මිනිසා ඇති කළ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අමතරව 2027 වසර වාර්තාගත උණුසුම වසර බවට පත්වීමට ඉතා වැඩි ඉඩකඩක් ඇති බවයි බ්‍රිතාන්‍ය කාලගුණාංශය පෙන්වා දෙන්නේ. මිලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: ලක්කඩ ප්‍රවෘත්ති
7: නවීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සිත මුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේ.

0: හවස 3 වෙනාඩි 11 වෙලාව නිහඬ වූ පහන් සිලුව රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නික්ම ගිය පසු පන්සලේ බෝසවණත් අද වෙනදාට වඩා නිහඬයි. දහම් වතනින් අඳුර හදවතවලට ආලෝකයක් වූ දැළු පහනක්සේ අප අතරින් නික්ම ගියත් ඒ ආලෝකය තවමත් නිවී ගොසින් නැහැ. හඬ ඇසුණු ඒ නිසල සන්ධ්‍යාවන් බන මඩුව පුරා පැතිරුණු ඒ සනසුම් වදන් අද මතකයක් වෙලා හදවතේ කොතනක හෝ නිහඬව රැඳී තිබෙනවා. කඳුලක් වැටෙන විට අනිත්‍යයි කියා හිතට කියා ගන්නට හැකි වුවත් හඬ නැති හිස්සන කිසි දිනකවත් නොපිරේවි. බෝපත් එකිනෙක ගැටේ සුළඟේ සෙමින් හඬන විට ඒ හඬ අතරින් ඔබේ දහම් ස්වරය තවමත් ඇසෙනවා වාගේ. හිමියනි, දහම් සුවඳක් වී අප හදවත්වල රැඳෙන්න. දැල්ලෝ පහන් තවත් පහන් දැල්වමින් අඳුර මැදින් මඟ පෙන්වූ මේ සමුගැනීම අවසානයක් නොවේ. සසු නඹර බැබළූ ආලෝකය තවත් භවයක පහන් සිලුවක් වන අලුත් ආරම්භයක් වනු ඇත. අපවත්වේ වදාළ ප්‍රවීණගේ පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආධාන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් අද පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කරන නියමිතයි. උන්වහන්සේගේ එක්තරා සමුක සාකච්ඡාවක උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ඇයි ඔබ වහන්සේ මහණුනේ කියලා. එතරදී උන්වහන්සේ ලබා දෙන්නේ මේ වගේ පිළිතුරක්.
1: ඇත්තටම මම ඉපදිලා තියෙන්නේ වෙසක් පොය දවසක. එතර වෙසක් පොය දවසේ ඒ රෝහලේ හිටපු එදිනෝන කියලා තියෙනවා, වෙසක් පොය දවසේ ඉපදිච්ච හින්දා දරුවා හොඳයි මහාන කරන්න කියලා අපේ අම්මට කියලා තියෙනවා. අපේ අම්මා ඊට පස්සේ මාව හම්බෙලා ගෙදර ආවට පස්සේ මුළු ගම පුරාම ඕක කියලා මුළු ගමේම රීස්ට වුණා මේ මහානෙන්න ඉපදිලා ඉන්නවයි කියලා. වෙසක් දවසේ ඉපදිච්ච කතාවක් නෑ එතන. එහෙම වෙලා අපේ නන්දම්මලා පුංචම්මලා නෑදෑයෝ ගමේ අය තේරෝම මම දැකපු තැන මහන වෙන්න ඉන්න පුංචි එකා කියලා පොඩි ලෙංගතුකමක් ආදරයක් මට දැක්වුවා. ඒ විදියටම ඉහළට මෝරගෙන ඇවිල්ලා වයස අවුරුදු 12ක් විතර වෙනකොට මාව යොමු වුණා පැවිදි ජීවිතය ඇතුළත් වෙන්න. හේතුව මම ඉගෙනතු පාසල මොරවක වැලිව විද්‍යාලය. ඒ පාසලට අල්ලා තියෙන්නේ මොරෝක ගංගාධිරක විහාරය. අපි අපේ විදුහල්පතිතුමා බුදුන් වඳින එකයි යන්නේ හැමදාම පන්සලට. ඒදා පන්සල් ඇසුර, දහම් පාසල, පාසල ඒ සියලුම ආශ්‍රයන් හින්දා, භික්ෂුන් වහන්සේලාගේ ඇසුර හින්දා පුංචි කාලෙම දිවිච්ච ඒ මහණෙන්න ඕනේ කියන ආසාව අපේ දෙමව්පියන්ටත් තිබුණා. ඒ වගේම ආසාවක් තමන්ගේ දරුවෙක් මහාන කරන්න ඕනේ කියන ආසාවක් තිබුණා. අනිත් පැත්තෙන් මටත් පැවිදි වීමේ ආසාව ඇති වුණා මේ වෙසක් දවසේ කතන්දරෙත් එක්කම. ඉතින් ඒක සංසාර පුරුද්දක් වෙන්නේ නැති ඒ අනුව තමයි වෙසක් පොය දවසේ ඉපදිච්ච නිසා එතනට අවස්ථාව මග පෑදිලා ආවා.
0: සමහර විට මේ ගීතේ උන්වහන්සේගේ අතින් ලියවෙන්නේ නැත්තේ ඒ අතීත ස්මරණයන් නිසාම

0: FM 93.7 Lakhana Radio ITN.
1: පසරු තුනයි විනාඩි 19යි.
2: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසන්න. SLT Mobitel fiber.
3: මම නම් දැන් මාරම relax.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ expert හරියටම හරිනේ.
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම AutoShield Active Plus.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මගේ බයිකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝඩි සුවස්
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
8: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා

0: හැන්දෑවට හිනා මෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සමුස හතරට
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
5: හවස 3 වෙනාට 22යි
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: FM 93.5 FM 93.7 ලකන Radio ITN
5: හෙළ සංගීතයේ යතිවර සලකුණ අපවත් වේ වදාළ පූජ්‍ය රවකන සිද්ධාර්ථ හිමියන් සිංහල ගීත සාහිත්‍යයට අමරණීය ස්වභාවිත සහ බෞද්ධාගමික ගීත රසක් දායාද කළා. ඒ අතරින් කරුණාරත්න දිවුල්කනේ වෙනුවෙන් ලාදළු බෝපත් වෙහෙරක් වගේ එඩ්වඩ් චෑකොඩේ ගාන ශිල්පියන් වෙනුවෙන් මේ ඉරහඳ යට හමු වී මේ ප්‍රේම කතා නවතා මොහොතක් නොබට හෙද ඇති පන්සලේ පල්ලියේ බුදුබණ කිව්වා නිරන්තරේ වික්ටර් රත්නායකයන් වෙනුවෙන් බුදුහාමුදුරුව අපේ දකින්න ඇති කාසිවලට ගන්නත් බෑ කඳුළු පැන් කෙන්ඩියක් එවගේම ටීම් ජයරත්නයන් වෙනුවෙන් අවුවට වැසට හුරු මිනිසුන්නේ සියක් ආයු ලැබ සඳ වතුරක්සේ මාලි බුලත් සිංහලයන් වෙනුවෙන් හිමිසන් රාමර සෙනෙහස පොදා පිපෙනා මලකට ගුණදාස කපුගේ වෙනුවෙන් පිහිටක් නැති සරණක් නැති සද්ධර්ම මකරන්ද එවගේම උන්වහන්සේ ලියූ සිනමාපට සඳහා ඕ සම්මන්නීය ගීතත් තිබෙනවා සඳකට පහන චිත්‍රපටය වෙනුවෙන් පෙර සංසාරයේ ගීතය සරසවි සම්මානය ලබා ගන්නවා එවගේම ආලෝක උදපාදි චිත්‍රපටය වෙනුවෙන් සැඩපාරක්සේ එකමුතු ඕදා ගීතයත් සම්මානයට පාත්‍ර වෙනවා මේ කවිකම කොහොමද වහන්සේට ලැබුණේ කියලා සමුක සාකච්ඡාවකදී උන්වහන්සේගෙන් ප්‍රශ්න කරාම ඒ කවිකම ලැබුණු විදිහ ගැන උන්වහන්සේ මෙහෙම පිළිතුරක් ලබා දෙනවා
8: උන්චි කාලේ අපේ ගම්වල අද වගේ රූපවාහිනී එහෙම නැත්නම් අපේ ආත්මවලට සීලාට කාලය ගත කරන්න විනෝදේ වෙන දේවල් ගොඩක් තිබුණ නැහැ ඒ නිසා අපිට ගොඩක් සිද්ධ වෙනවා ගෙදර ඉන්නකොට ජාතක පොත මුලින්දන් අගට කියෝගෙන යනවා. අපේ ආතල සීයලා අහගෙන ඉන්නවා කුප්පි ලාම්පත්තු වල ලයිට් නැහැ. කුප්පි ලාම්පු එළියෙන් කියෝගෙන යනවා. ඊට පස්සේ යසෝදරාවද කියවනවා. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ. නෑර කැටුව ආවා මම සරණ ගිනේ. භාවනාව තොරණ කරමි සිටින් අනේ. මාලිගාව අද අඳුරි ස්වාමිනේ කියලා අපි අර යසෝදරාගේ පැත්තේ යසෝදර කවිතිය කියනවා. අපේ ආත්මමලා සීයලා ඒක මහා ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නවා. අහන් ඉන්නවා නිකන් අහන් ඉන්නවා නේ වැඳගෙන අහගෙන ඉන්නේ. ඉතින් අර ඒ වගේ පොත් කියවන්න පුරුදු වුණා. දැන් පස්සේ කාලයකදී ලාදළු බෝපත් වගේ ගීතයක් මගදී ලියවෙන්නත් ඔය බලපෑම ආවා. ඉතින් මේ යසෝදරාවත කියන්නේ ඉතාම ලස්සන රමණීය කවි තියෙන පොතක්.
5: හවස 3 වෙනාඩේ 25යි. අපවත් වේ වදාළ ප්‍රවිනගේ පද රචක පූජ්‍යපාද රඹුගුණ සිද්ධාර්ථ හිමියන්ගේ ආදාන පූජෝත්සවය රජ අනුග්‍රහයෙන් තවසළු මොහොතකින් දෙහිවල සරණකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ඒ අවස්ථාව හා සජීව ඔබව සම්බන්ධ කරන්නත් ඉදිරියේදී අපි සූදානම්ින් සිටනවා.

0: එදා මෙදාතුර යශෝදරාවන් ගැන කතා කරනකොට අපේ මතකෙන් ගිලිහි නොයන ලාදළු බෝපත් ගීතය උන්වහන්සේ අතෙන් රචනා වුණේ කොහොමද?
1: කාන්තාවන්ට හොරා යමක් කරනවා කියන එක මම දැන් තේරිච්ච විදිහට කාන්තාවන්ට හොරා යමක් කරනවා කියන එක ලෝක මෝඩ වැඩක්. මොකද ගෙදර ස්වාමි පුරුෂයා වමට හැරෙනකොට දකුණට හැරෙනකොට උතුර බලනකොට දේරම බිරිඳ හිතට ඉවරයි මේ මීහල ඒත් තියෙන්නේ මොකටද කියලා. ඉතින් යසෝදරාවත් එක්ක අවුරුදු 13ක් විතර ඒ රජගෙදර වාසය කරනකොට ගිහි ගෙදර කලකිරිලා ගිහි සැප වලට කලකිරිලා සක්විති රාජ සම්පත්තිය එපැයි කියලා කතා බහ යසෝදරාවට මිස කනට වැටුන්නේ නැහැ කියලා කවදාකවත් කියන්න බෑ. දැන් අපේ අපි දකින්නේ සාමාන්‍යයෙන් සිද්ධාර්ථ කුමාර හොරා ගියා වගේ හොරා නෙවෙයි යසෝදරා දැනගෙන හිටියා. මේ සංසාර ගමන මේ අභිනිෂ්ක්‍රමණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා දැනගෙන තමයි යසෝදරාව කල්ගෙව්වේ කියන විශ්වාසය තියෙනවා. එක දෙක ඈත සංසාරේ ඉඳන්ම සිද්ධාර්ථ කුමාරයන්ට බුද්ධත්වයේ ලබගෙන සඳහා භවයෙන් භවය ආත්මයෙන් ආත්මය අප්‍රමාණ මෙහෙවරක් කළා මේ යසෝදරාව. දැන් දරුවෝ දන් දෙන වෙලාවේ පැයි කිව්වේ අම්මා කෙනෙක් විදියට ඒ දුක දරාගත්ත දාන පාරමිතාව සාක්ෂාත් කරන්න ඕනේ හින්දා

0: තිස් පහයි වෙලාව හෙළබොදු ගීලොව එලිකල පුන්සඳ දැහැටම සෙනෙහස වැපිරූ පින්කඳ ගෙතු අමගේ පතුරන විට නින්නද නිසලයි අදමේ යතිවර පන්හිඳ අපවත් වේ වදාළ ප්‍රවිණගේ පද රචක අතිපූජනීය රමුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාන පෝජෝත්සවය රාජ අනුග්‍රහයෙන් තවසළු මොහොතකින් දෙහිවල සර්ණංකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. ඒ සජීව අවස්ථාවන් සමග ඔබ වෙදරේදී සම්බන්ධ කිරීමේ සෝදානමින් අපි සිටින්නේ. ඒ අතරතුර උන්වහන්සේගේ පන්හිඳෙන් ලියුණු ගීත පිළිබඳව අපි ආවර්ජනා කිරීමක් කරමින් ඉන්නා මොහොතක් මේ. කෙළිලොල්වියෙන් සමුගෙන මවුතුරලෙන් මිදෙලා හිමිනමක් ඌතා තමගේ අම්මට තියෙන ආදරය මතක් වෙනවාය කියන එක හැම දරුවෙක්ටම පොදු කාරණාවක්. ඒ මව් සෙනෙහස ගැන උන්වහන්සේ තමගේ මතකය මේ විදිහට ආවර්ජනා කරලා තිබුණා.
1: පුංචි කාලේ පැවිදිලා ගෙදරින් ඈත් වෙලා උදකලාවේ ඉන්නකොට අම්මගේ දින අගය සාමාන්‍යයෙන් අපේ ගෙදර ජීවත් වෙන අපේ අනිත් නංගිල මල්ලට වඩා 10000 ගුණයකින් දැන් ඔය තනිය පාළුව වටිනාකම සියල්ලම දැනෙනවා. ඊට පස්සේ බණදහම් පොත්පත් කියෝලා දෙමෝපියම් පිළිබඳව කතා කියවගෙන යනකොටත් අම්මා කියලා කියන්නේ ලෝකේ තියෙන උතුම වස්තුවක් කියලා අපිට වැටහෙනවා. ඉතින් ඒව තේරම ඔළුවේ තියාගෙන තමයි ඔය TM ජාලත්‍යන්ගේ සරල ගී වලට දිව්වේ. මං අහුවා මේ මවුගුණ ගීයක් ලියන්න කිව්වම මොනවයි ගීයක්ද ලියන්න ඕන කිව්වම TM මට කිව්වා මේ අම්ම ජීවත් කරගන්න ගීතයක් ලියමු කියලා කිව්වා. ඒතර මං හිටියේ කැනඩ ජමහාවිහාරේ. මං හැන්දාර චෛත්‍ය වටේ මල්වට්ටියකුත් අරන් යනවා. ඒ මල්වට්ටියකුත් අරන් යන ගමන්ම මං කල්පනා කරගෙන යනවා මේ අම්මා ජීවත් කරගැනීමේ ගීතයක් ලියාගන්න කොහොමද කියලා හිත හිතා යනකොට තමයි දවසක් මට එන්නේ සියක් ආවි ලැබ මගෙත් ආවිගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා කියන ගීතය මුල පිරෙන ඒ විදිහට. පස්සේ කාලේ තමයි මට ඇටමස්ථාන නායකහරු කිව්වේ තසමාසයේ උරේකත්තා පෝසේසි උද්දිකාරණං ආයුධීගං වස්සසතං මාතුපාදන්න මාමහං ආයුධීගං වස්සසතං සියක් ආවි ලැබ. අර යටි හිතේ එන විදිය ඒ නිර්මාණ එදින විදිය. ඉතින් ඒ විදිහට ඉතින් මට කොහොමද දැන් මේ වෙනකොට මම මවුගුණ ගීතයක තියාතරිය ලියලා තියෙනවා. ඕන මොහොතක ඕන වෙලාවක මවුගුණ ගීත ලියන්න පුළුවන්. ඒ තරම් දයාබර හැඟීමක් සෙනෙහවර හැඟීමක් අර අම්මා පිළිබඳවත් ලෝකේ අනිත් අම්මලා පිළිබඳවත් අපේ හිතේ තියෙනවා ආවුදාදරයක් ගෞරවයක් විශ්වාසයක් සෙනෙහසක් තියෙනවා. ඒ උඩ තමයි ඒ ලියවිල්ල එහෙම සිද්ධ වෙන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9 වෙනි 42යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නි නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් රෝලිස් රස්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: හවස 3 වෙනාඩි 44යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල්ලාල මෙහෙන් තාලය නතරිනම් තිල්ල ඉවිනි ට්‍රයිව

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස් 4ට
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
8: හවස 3:45 වෙලාව සමහර වෙලාවට අපේ හිත පීඩණයෙන් ආතතියෙන් ඇලී ගැලී තියෙන මොහොතක පිහිටක් නැති ගීතය ඇහෙනකොට පුදුමාකාර නිවීමක් දැනෙන්න පටන් ගන්නවා. මේ ගීතය ලියුනේ කොහොමද? උන්වහන්සේට තියෙන මෙහෙම කතාවක්.
9: ඇත්තටම කපුගේ කියලා කියන්නේ සංගීතඥයෙක්, ගායකයෙක් ඒ වගේම සැබෑ අරුතින්ම ඔහු මානවහිතවාදියෙක්. අර සින්දු පාන කට්ටිය මානවහිතවාදී ගීත කියනවා නමුත් හිතේ ඉංගන්නේ උඩවත් ඒ කාටයක් අතරන් දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් නේ කපුගේ කියලා කියන්නේ. ඉතින් සැබෑ මානවහිතවාදියෙක්. ඉතින් රජර ගුවන්විදුලි වැඩ කරද්දී රජර ගුවන්විදුලියෙන් රස්සාව නැති කරලා ඇවිල්ලා කපුගේ දිවුල්ගනේ තේරම අපි ගංගාරාමේ ජනත කාර්ම විද්‍යාලය අපි එකතැන් වෙලා හිටිය කාලයක්. ඒ කාලේ තමයි ඔය කම්පණ කියන ෂෝ එක පටන් අරගෙන ඉතාම ප්‍රණීත විනීත ගීතාවලියක් අපි වේදිකාගත කරන්න අපට අවස්ථාව හම්බ වුණා. ඉතින් ඒ කාලේ අර ඒවා අදලා කල්පනා කරන්නේ විශාල පින්කමක් කරා වගේ හැඟීමක් තමයි මගේ හිතට දැනෙන්නේ. මොකද ඒ වෙලාවේ එයාට ආරක්ෂාවක් තිබ්බෙත් නැහැ, රැකවරණයක් තිබ්බෙත් නැහැ. ඒ සියල්ලම අපි සලසාගෙන අපි විසින් මේ දමෝ හවේ රක්කති ධම්මචාරී කියන වගේ අපි ධර්මයේ විසින්ම ධර්මය ආරක්ෂා කරන්නා වගේ. ඉතින් එයා ආරක්ෂා කරගත්තා, එයාගේ නිර්මාණ බිහි කරගත්තා. කරුණාත් දිවුරුණගේ ගායකයෝ අලුත් ගීතාවලියක් අරන් දොරට වැඩියා. ඉතින් මහා මේ සුබදායි දේවල් ගොඩාක් වුණා ඒ කපුගේ කියන චරිතය වටා. ඉතින් ඒ කාලේ විජ ගීතයක් තමයි පිහිටක් නැති, සරණක් නැති, සතුටක් ඇති, මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ කියලා කිව්වේ. ඒක දියන්න හේතුනේ ඇත්තටම කපුගේ විවාහකේ දරුමල්ලෝ ඉන්න, දේවුල්ගනේ විවාහකේ දරුමල්ලෝ ඉන්න, ජයදිනක බණ්ඩාරි විවාහකේ දරුමල්ලෝ ඉන්න, රස්සාවල් නැතුව ඇවිල්ලා මේ කොළඹ ගංගාරාමේ ඉන්නකොට මේ මූණ දැක්කම මට නිකන් හිතුණා ඒ වගේ සංගයක මොකද අනුරාධපුරයේ ඉඳගෙන විශාල සේවයක් ගීතයට කවියට ඒ පලා සිටපු මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර වගේ දීපද රජක අපේ පල්ලෙගම හේමරතන හඳුරු ඒ හේතුවම උදව්පදව් කරා ඒ පැත්තෙන් ඉහළට එන්න. ඒකර මිනිසුන් ගාද රස්සාවක් නැතුව මේ ඉන්නව නේද කියන ඇතිවෙච්ච සංවේගදායි හැඟීම උඩ තමයි පීතක් නසරණකදී ගීතය මා ඇතින් ලියුනේ. ඒක යාම සංගීතවත් කරලා යාම ගායනා කරලා ඒ ගීතය තමයි දැන් මේ ආන්නේ.
8: පිහිටක් නැති, සරණක් නැති, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනි. මේ ගීතය අහන්න කෙටි වෙලාවක් මං ඔබෙන් ඉල්ලනවා. අපවත් වේ වදාළ ප්‍රවීණ ගේයපද රචක පූජ්‍යපාද රබුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ආධන පූජෝත්සවය රාජානුග්‍රහයෙන් අද පස්වරුවේ දෙවල සරණකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත පොත මම ඔබට දැනුම් දුන්නා. අපි ඒ අවස්ථාවට ඔබව සම්බන්ධ කරන සෝදානම් ගිහන් ගේත එෂරට සම්බන්ධතාවය මම ලබා දෙනවා.
10: අවමංගල සභාව තමයි කලාකරුවන් ප්‍රබල පුද්ගලයන් ඒ වගේම මේ ගායන කරු මේ සියලු දෙනාම මේ අවමංගල සභාවට ආරම්භ කළ අවමංගල සභාව දැන් මේ අවමංගල සභාව ග්‍රහණය කරමින් පවතින්නේ. ඒ අතරතුර අපේ ශායකයෙක් ඒ වගේම විධායක පන්වේදක ඉන්ද්‍රසිර සුරවීර අපිත් එක්ක මේ අවස්ථාව සම්බන්ධ වෙනවා. මම ඔබට ලබා දෙනවා මෙතනට මේ වැඩසටහන සම්බන්ධ මේ වගේම මේ අවස්ථාව ගැන අදහස්
11: ලංකාවේ කලා ශිල්පීන් මගේ ඉතාම කලාතුරකින් ඒ තරම්ම හෘදයාංගම සාහිත්‍ය වේදනාකාරී දවස්. ඒක නියෝ යටිවරයන්න් වහන්සේ අතර මුදුන් මල්කර හැටියට අපි සලකන්නේ ලබු පිළිම සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ රචනා කර ඇති සිය ගණන ගීත අතරේ සෝසුසුම් පහර වෙන මොහොතක තමයි අපි මේ කතා කරමින් සිටින්නේ. මහා සංඝරත්නය අරුණායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවන් මේ මොහොතේ පවත්වන වෙලාව අමුතු ශ්‍රී ලංකේ කලාකද නියෝජනය කරන බොහෝ කලාකරුවන් මේ ස්ථානයේ නියෝජනය කරන ආකාරයක් මම දකිනවා. සංගීත ශිෂ්‍යය ගායන ශිෂ්‍යය මේ හැම තැනකම එලෙහි මේ යසෝරාමය ශාරද නන්දා මාලයට ගෞරව පිණිස එකතු වෙලා තිබෙන මොහොතක්. මේ මොහොතේ මම දකිනවා චිතකය පිටා තිබෙන ස්ථානයට මදක් දුරින් දෙහේ තැන්පත් කළ ශ්‍රී දෙහේ තැන්පත් කළ තිබෙන ආකාරය මහා සංඝරත්නය එක පැසකටත් අනිකුත් ගිහි උදවිය තමක් පසකටත් වන පීටිකා දෙහික රැඳී සිටින ආකාරය එලාවේ පස්තමක මේ සභාවේ මෙතන සිටින කලාකරුවන් අතරේ ප්‍රධාන ගීත රචක රජී වෙල්ගම සහෝදරයා මෙතන සිටිනවා. රජී, ඔයාලට අපිට අදවසට දැනෙන අපි පරමාදර්ශී කරගත්ත ගීලියු ඇතිවරණ වහන්සේ නමක් තමයි සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ අපේ උන්වහන්සේ ගැන ගුණ කතන කරනවට වැඩි මේක අපිට හෘද සංවේදී වෙන්නේ කොහොමද කියන කාරණාව අපිට වැඩගත් කියන මා විශ්වාසය.
12: හාමුදුරංග හම්බෙන්න පාසලට ගියාට පස්සේ අයිය මට මුලින්ම අහන්නේ තවුන්සේ කාලාදාද කියලා. ඒ කියන්නේ අපිට දැනෙනවා මේ අපි කියන උන්වහන්සේ කොච්චර සැලකීමක්ද කොච්චර මේ ආදරයක් තියෙනවද කියන එක. ඉතින් උන්වහන්සේගේ ජීවිතය පුරා අපි අහුගේ දවස් වල කලකට ඉන්න වෙලාවේ ඇත්තටම මිනිස්සු කීපෙනෙක් තමයි ඇවිල්ලා එහෙනම් අපි කවදාවත් අහපු නැති කතා ටිකක් කිව්වද ඇත්තටම හිතා ගන්න බෑ. මම කියන්නේ මනුස්ස ජීවිතයක එච්චර මිනිස්සු උදව් කරන්න පුළුවන් කමක් කියන්නේ ඒක මහා උත්තරීතරම ගුණයක්. ඉතින් උත්තරීතර ගුණය උපරිම සිච්ච ස්වාමීන් වහන්සේ නමක්. අනිත් කාරණාව තමයි මම අපිට අපිට අයියේ අපි ගොඩනැගින්න පදනම හදපු නිර්මාණකරුවන්. ඉතින් මේ පරම්පරාවේ ඒක තමයි අපිට ගොඩනැගින්න අතිදීපු නිර්මාණ ශිෂ්‍ය හිටපු දරන්නේ. ඉතින් මොන්ගේ නිර්මාණ අපිට දරා ගන්න බැහැ මේ මොහොතේ. අත්තරම අයිය අපිට සැනසෙන්න තියෙන්නේ හාමුදුරුවෝ දියපු ගීතයක් අහලා එහෙම අපිට සැනසෙන්න වෙලා තියෙන්නේ. ඉතින් අතිශය සංවේදී මොහොතේ උන්වහන්සේ අපි උන්වහන්සේ මුලින් ප්‍රාර්ථනා කරනවා ඒ විතරක් මේ මම හිතනවා උන්වහන්සේගේ යුගමනේ වර ඒක අර පන්සලේ පල්ලියේ දාහියෙන් මේ ලෝකයේ තනපු මනුෂ්‍යකම උන්වහන්සේ ආරම්භය ඉඳලා උන්වහන්සේ අපි දෙන්න මොහොත දක්වාම හිටියා. ඒකෙන් කියන දේශ ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් අන්තර යථාවාදී සදාකාරී විද්‍යුණය ඒ උත්තම ගුණය අපි අදෝති සදාකාලිකම් තියෙනවා. මේක දරා ගන්න බැරි සදාකාලිකම් තමයි.
11: රජී ගල්ගම අපිට දැනෙන ජීවිත රසක් වෙනවා කියලා අපේ සෞරදේ ඒ සියලු කතාන්දර අස්සේ විශේෂයෙන්ම මේ පසුගිය දින කිහිපය ඇතුළත රාමකල සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ දේහය මේ පැලවත් විහාරස්ථානයට අරගෙන ආවන් පස්සේ එහි බර කරට අරගෙන කටයුතු කරන්න යෙදුණු මහා සංඝරත්නය සහ විශේෂයෙන්ම අපේ කලාකරුවන් පිළිබඳ සදහන් තමන් ගොඩමා සමගින් මේ මොහොතේ සිටිනු අපේ මහාචාර්ය පාතේජම ඥානිස්සර ස්වාමීන් වහන්සේ අවසර ස්වාමීන් වහන්සේ ඊට ලියන අතිවරයන් වහන්සේ නමක් ඉදිරියටම අපි මේ මොහොතේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ පිළිබඳ බොහෝ දේවල් කතා කරලා තියෙනවා. නමුත් මේ අවසාන මොහොත උන්වහන්සේගේ දුරකථනයකින් ආයේ අපිට කෝල් එකක් නොලැබෙන අවස්ථාව මෙන්න මේ සහසම්බන්ධතාවය කලාකරුවන් අතර තිබුණු සහසම්බන්ධතාවය සහ ඔවුන් වෙනුවෙන් කරන ලද සේවාව අතරේ ඔබ වහන්සේගේ මතකයේ ස්වල්පයක් නතර වුණා. මේක කොහොමද අපිට ඉස්සර කරන්නේ?
13: ඇත්තටම රාමකුණ හාමුදුරුව අපවත් වුණා කියලා කිව්වට මට පිළිගන්න අමාරුයි හාමුදුරු අපවත් වුණා කියලා. අපේ හදවත ඒකට ඉඩ දෙන්නේ. සුරවීරත් හොඳටම දන්නවා ආමුදුරුව කොච්චර නිහතමානී කෙනෙක්ද කියලා. ආමුදුරුව අපවත් වෙනකොට උන්වහන්සේගේ පර්ස් එකේ තිබුණේ පුලත් විඩායි ලේන්සුවයි රුපියල් 5000යි. ඉතින් උන්වහන්සේගේ අල්පේච්ඡ ජීවිතය ඒ ගීතවල තිබුණ ජීවිතය. ගොඩක් ගීත රචකයන්ගේ ගීතවල තියෙන ජීවිතය තමන්ගේ ජීවිතේ නේ. රබ්බකණ ආදරංගේ ගීතවල තියෙන දේම තමයි උන්වහන්සේගේ ජීවිතේ තිබුණේ. ඉතින් අපි උන්වහන්සේගේ ගීත ඉදිරියටත් රස විඳිනවා, ආයිත් රස විඳිනවා, නැවත නැවතත් රස විඳිනවා. උන්වහන්සේ අපවත් උනායි කියලා අපිට දැනෙන්නේ නැත්තේ ඒ නිසා.
14: අස්වල්ප වේලාවකින් මේ ඉර බැසගෙන යන මොහොතේ මේ චිතකය මේ ශ්‍රී දේහය ඇතුළු කිරීමෙන් අනතුරු ඊට අමචාම් අවමංගල උත්සවය අවසානය කරා ගමන් කරන්න සූදානම් කරනවා. මේ සියලු කටයුතු තරතරගෙන කටයුතු කළ කලාකරුවන් අතරින් ප්‍රශාන්ත රන්දක කලාකරුවා විශේෂයෙන් අගෙන ප්‍රශාන්ත වල ලොකු වැඩ කොටසක්
13: ඇත්තටම කෙටියෙන්ම කිව්වොත් මේ දායකත්වය ඇත්තටම මගෙන් ඉටු වෙන්න ඕන කාරණයක්. හේතුව මම අවුරුදු 27කට ඉස්සෙල්ලා ගංගාරාම ජිනරතන ආයතනයේදී තමයි හාමුදුරුව මුලින්ම මුණ ගැහෙන්නේ. ඉතින් ඒ හමුවීම ප්‍රවීණ ගීත රචක මහින්ද සානායක මහත්මයා විසින් දීපදරෙන් ලියලා දීලා මාව එව්වහම එතන ඉඳලා මම මේ අවුරුදු 27ක් තිස්සේ හදපු මන්දිරයක් තියෙනවා නම් ඒ මන්දිරයේ අත්තිවාරම දැම්මේ මං හිතන්නේ රඹකුණ සිද්ධාර්ථ හාමුදුරුවෝ. ඉතින් ඒ සියලු උපකාර කළේ මට විතරක් නෙවෙයි, මේ ශිෂ්‍යයේ දැවැන්තයාගේ ඉඳලා අද ආධුනිකයා දක්වා මේ උපකාරයේ හාමුදුරුවන් වහන්සේ ඉෂ්ට කළා. ඉතින් ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීමක් තමයි මේක බොහොම සංවේගකර අවස්ථාවක්. ඉතින් මීට වඩා දෙයක් අපිට හාමුදුරුවන්ට ආයි කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ දායකත්වය මගේ සම්පූර්ණ මේ දවස් ටික යොදවල මේ කටයුත්ත සාර්ථක කරගන්න මම බොහොම වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම මං පරම්පරා දෙකේ තුනේම අයගෙන් ඉල්ලනවා, අලුත් පරම්පරාවේ අයත් genuත් මේ හාමුදුරුවන් රචනා කළ ගීත අහලා එතුමන් හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ඉදිරි දේවල් වලට සහයෝගය දෙන්න කියලා.
14: හම්බිත ස්වරූපයක් තියෙනවා, ඒක දරාගත්තකම් කඳුළු සලන්නේ නැහැ නමුත් හැම මූණකම හැම හදවතකම ඒ හම්බිත භාවය වැඩි තිබෙනවා. ඉතින් තව වැඩි වේලාවක් නැහැ මාරවත් ඉට කලින් මම අපේ ගිහන් සහෝදරයට මයික්‍රෝ ෆෝන් එක කරන්න
15: අපිට සම්බන්ධතාවය ලබා දෙන්න අපි තවත් අවස්ථාවක සූදානම් සම්බන්ධතාවය ලබාගෙන මගින් මේවස්ථාවේ අපේ සම්බන්ධ කරගත්තට එහෙම ස්තුතියි.
8: පස්සරෝ 3:58 වෙලාව අපවත් වේ වදාළ ප්‍රවීණ ගේපද රචක පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාන පූජ්‍යෝත්සවය රාජානුග්‍රහයෙන් දෙහිවල සරණංගර ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන අවස්ථාවටයි අපි සම්බන්ධතාවය ලබා දුන්නේ. ලාදළු බෝපත් සෙලවෙන ස්වරෙන් හදවත සනසෝ යතිවරයානිනි, ඔබ වහන්සේ ලියු ඒ අමරණීය ගීපද සිංහල සාහිත්‍ය පවතින තාක්කල් ජන හදවත් තුළ රැඳෙනු ඇත. අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

0: 105.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: 4 විනාඩි 3යි. ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
2: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පෙරසක් එක්වසෙන්නවා. දෙවෙනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙලෙස අවසන් ගෞරව දක්වන බවයි එහි සිටින අප නියෝජිත සදීප සෙනවිරත්න පවසන්නේ.
6: ජාතියේ යශෝරාභය බඳු ඒ විශාරද නන්දා මාලනියන් එතුමිය දයට සමාජයට රටට සිදු කළ සංගීතයෙන් සිදු කළ මෙහෙවර අපිට කවදාවත් අමතක කරන්න බැහැ. ඒ නිසායි මේ අපි පස්වරුවේ මේ මොහොත වන විටත් රැඳී සිටින නාවල නන්දා මාලනී ආශ්‍රමයේ වෙත බොහෝමයක් ජනතාව වැළ නොකඩී පැමිණින්නේ එතුමියගේ දේහයට අවසන් ගෞරව පුද කිරීම සඳහා. නන්දා මාලනී මහත්මිය රටේ බොහෝමයක් අවස්ථාවලදී පැවතුණු විවිධ අභියෝගවලට සමාජ දේශපාලන ආර්ථික ඒ විවිධ වටපිටාවන් තුළදී රටට ඇති වුණු ඒ බාධක මගහරවාගෙන ඉදිරියට යන්නට ඒ සංගීතෙන් තමන්ගේ හඬ එකතු කරමින් නිර්භයව අපේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගුවූ කාන්තාවක්. පවන ප්‍රසංගය අපිට මතකයි. ඒ ප්‍රසංගය තුළදී විශේෂයෙන් ප්‍රසංග ගණනාවක් ඔස්සේ එදා එතුමිය අපේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නැගුවේ. එදා එතුමිය හැමදාම වගේ එතුමියගේ නොබියව හඬ අවදි කරේ අපේ රටේ මේ පොදු සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. එතුමියගේ ඇඳුමේ පැළඳුමේ සිට කතාබහේ සිට ඒ නිර්හංකාර බව, හරිම සමීප බව, ඒ ආදරණීය බව, ඒ ගුණගරුක බව හැමදාම එතුමිය පසක් කරා. ඒ නිසයි එතුමියට රාජ්‍ය නායකයින්ගේ පමණක් නොවේ මුළු මහත් රසික ආදරය දිනා ගන්නට එතුමියට හැකියාවක් ලැබුණේ. ඉතින් අපේ රටේ නන්දා මාලනිය කියන්නේ හැමදාමත් පුරාවෘත්තයක් බවට පත්වන චරිතයක් වනවා. අද පටන් කෙසේ නමුත් ඇය ගායනා කරපු ගීත, ඇය අපේ රටේ සංගීත ශාස්ත්‍රයට දායද කරපු ඒ මහඟු සේවාවන්, ඇය නවකයින්ට අවස්ථාව දුන්නා, තරුණයින්ට අවස්ථාව දුන්නා, බොහොමයක් නව නිර්මාණවලට අවස්ථාව දුන්නා. ඒ නිසයි එතුමියගේ ඒ තිබුණු ධෛර්ය, ශක්තිය, හැකියාවන් මේ හඬ හැමදේම එකතු කරගනිමින් තමයි එතුමිය මේ සංගීත ලෝකය වර්ණවත් කරන්නට කටයුතු කළේ. මේ අනුව අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදුසුසාන භූමියේදී පස්වරු පහට සිදු කිරීමට තමයි කටයුතු සංවිධානය වෙලා තිබෙන්නේ. ඒ වගේම එතුමිය අපිව දාලා ගියා කියන කාරණයට එහා ගිහින් එතුමියගේ ගීත ඔස්සේ අපි තවදුරටත් රටක්, ජාතියක් සුවපත් කරන්න පෙළ ගැසෙමු කියන ප්‍රාර්ථනයත් ඔබට මේ මොහොතේ එක් කරන්න කැමතියි.
1: යෙමනයේ හූති කැරලිකරුවන් සහ එරට රජයේ හමුදා අතර ගැටුම් උත්සන්න වී තිබෙනවා. ඒ යුද්ධයක් දක්වා වර්ධනය වී හැකි බවටයි යුද විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ. පසුගිය පැය 24 තුළදී රජයේ හමුදා හූති කැරලිකරුවන් ඉලක්ක කරගැනීමෙන් ප්‍රහාර 81ක් පමණ එල්ල කර තිබෙනවා. කැරලිකරුවන් සහ අනදෙන ශේෂ්ඨ නිලධාරීන් ඉලක්ක කරගැනීමෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. යෙමන සෞදි අරාබි දේශීය ආසන්නයේ පිහිට ඇති සෞදි අරාබියේ නජ්රන් ප්‍රදේශයට හූති කැරලිකරුවන් ඩ්‍රෝන ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu
2: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වබිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 13යි වෙලාව. අපිට සුබ සන්ධ්‍යාවක් කියලා කියන්න තරම් අපිට වචන ඉන්නේ නැහැ. මොකද මේ සාහිත්‍ය කියන මහා ගැඹුරු මේ අපසාරිය තුල ඒ සාහිත්‍ය ඇතුලේ අපේ ජීවිතයට එතකොට මේ සමාජයට බොහෝ දේවල් තිලින කරපු දෙපලක් අපි හැම කියමු. අපිට අහිමි වෙලා තියෙන මොහොතක්. එක පැත්තකින් රඹුකන සිද්ධාර්ථ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මිට දින කිහිපයකට කලින් අපි අතරින් සමුගත්තා. උන්වහන්සේ සාහිත්‍ය ඇතුලේ අපේ ජීවිතවලට සමාජයට යුගයන් ගැන බොහෝ දේවල් කතා කරපු අපේ නායක හාමුදුරුවනම
1: ලොකු පෙරලියක් කරා සමාජය තුල,
0: සාහිත්‍ය ඇතුලේ පෙරලියක් කරා. මේ එක් වතාවක මේ කරුණාරත්න දියුල්ගනේ අදරණීය ගායන ශිල්පියා කියනවා, රබුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ ගීතෙන් බණ කියපු හිමි නමක් කියලා. මොකද ධර්මය අවබෝධ කරලා දෙන්න මිනිසුන්ට එක එක විදියට උත්සාහ කරනවා සමාජය ඇතුලේ. සමහරු කවි බණ කියනවා, සමහර ස්වාමීන් වහන්සේලා. තවත් සමහරු
1: බණ කතා කියනවා.
0: එක විදියට
1: හරි
0: තමන් මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සමාජය තුල පැලපදියම් කරන්න, සමාජය අහමගට ගන්න විවිධාකාරයෙන් උපක්‍රමශීලීව උත්සාහ කරනවා. ඒ අතරේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ ගීතය ඇතුලේ අපිට බණ කියපු මහා හිමිනමක්. ඉතින් උන්වහන්සේගේ ශ්‍රී දේහයට මේ මොහොත වෙන විට අවසන් ගෞරව දක්වමින් චිතකයට තැන්පත් කරලා දැන් මේ වෙනකොට චිතකයට ගිනි දැල්වීමට ආසන්නව තිබෙන වෙලාව. ඉතින් අපි මීට පෙර මේ ස්ථානයේ නැත්නම් මේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ස්ථානයේ සිට සජීවී තොරතුරුවට අරගෙන ආවා. ඉතින් ඒ එක්පසකින් උන්වහන්සේගේ අපවත් වීම එක්ක සාහිත්‍යයට ලොකු හිඩසක් ඇති වුණා.
1: වටිනාකම්
0: පිරුණු මහා හිමිනමක් අපිට අහිමි වුණා. ඉතින් ඒකත් එක්ක අපිට හිඩස පුරවන්න තව කෙනෙක්ට අවස්ථාවක් හැකියාවක් ලැබේද කියන එක ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් තමයි උන්වහන්සේ අපෙන් සමුගන්නේ. ඒ අතරේ අපිට ඊයේ දවසේ යලි අහන්න ලැබෙනවා.
1: ඒ වගේම
0: විශේෂයෙන්ම මේ කලාව ඇතුලේ නොමැකෙන සලකුණක් සටහන් කරන්නට සමත් වුණ, ගීතය තුල මහා පෙරලියක් සිදු කරමින් සමාජය තුල මහා පෙරලියක් කරන්නට ගීතය ඇතුලෙන් කටයුතු කරපු නන්දා මාලනිය අපිට හිමි වෙනවා. ඉතින් නන්දා මාලනිය ගැන කියනකොට විශේෂයෙන්ම අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරුණු සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාවට එළඹිලා ගීත කලාව හරහා මෙහෙවමින් සමාජයට මහ මෙහෙවරක් කරන්න එකතු වුණු ආදරණීය ගායන ශිල්පිනියක්. ඉතින් ඇය එක්ක ගොඩනැගුණු සමාජයක් තිබුණා. ඇය වටා එකතු වුණු මහා පවුරක් වගේ ජන සමූහයක් හිටියා.
1: ඒක එදා මෙදා තුර මං හිතන්නේ ඕනම සමාජ පන්තියක් අමතන්න පුළුවන් හඬක්.
0: පැහැදිලිවම.
1: එතකොට අපි හිතන්නේ දැන් අපේ ආච්චි අම්මගේ ඉඳන්, සීයගේ ඉඳන්. එතකොට මගේ අම්මා තාත්තගේ ඉඳන්, අපේ අම්මා තාත්තගේ ඉඳන් දැන් අපි දක්වාම අපිට කොයි වෙලෙත් අහගින්න පුළුවන් ගීත සමුදායක් අපිට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් නෙවෙයි, ආදරණීය කලාකාරිනියක්.
0: ඉතින් ඇය අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ සාහිත්‍ය ඇතුලේ දැන් රඹුකන හාමුදුරුවෝ ගීතෙන් බණ කිව්වා වගේම නන්දා මාලනිය තමන්ගේ ගායන හැකියාව තුළ ගීතය තුළ උත්සාහ කරා මේ සමාජයට
1: පණිවිඩයක්
0: දැවැන්ත පණිවිඩයක් දෙන්න හැම වෙලාවෙම උත්සාහ කරා. ගීත 100ක් ගත්තොත්
1: හරි
0: ඒ 100ෙන් 99ක්ම මං හිතන්නේ ඒ පණිවිඩය අරන් යන්න උත්සාහ කරපු ගීත ඇය සතු වුණා. ඉතින් මේ හිඩසත් අපිට ඉතුරු වුණා. ඒ හිඩසත් පුරවන්නට තවත් කෙනෙක් බිහි වෙයයි කියන එක අපිට ප්‍රශ්නාර්ථයක්. ඉතින් එතුමියා සම්බන්ධයෙන් උත් එතුමිය ගැනත් අපිට කතා කරන්න බොහෝ දේ තිබෙනවා. අපි ආරාධනා කරනවා රැඳෙන්න සවස 6:30 වෙනතෙක්.

0: ලබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: ලකන රේඩියෝ ITN
1: 4 විනාඩි 28යි වෙලාව. ඩීප් ටෙක් ඉන්ජිනියරින්ස් හඳුන්වා දෙන ඩීප් ටෙක් සෝලා පද්ධති පිළිබඳව අපි මතක් කරන විශේෂම චාරු.
2: ඔව්.
1: දැන් ඩීප් ටෙක් වම අපිට මතක් වෙන්නේ ඩීප් ටෙක් වෝඩර් පම්ප් එක විශේෂයෙන්ම වගාබිමට ඕන කරන වතුර ටික ගන්න ගියාට පස්සේ සෝලා හරහා විදුලි බිල ඉතර කරගනිමින් වාගේ වගාබිමට ඕන වතුර ටික ගන්න ඩීප් ටෙක් සෝලා පද්ධතියක් එක ඩීප් ටෙක් වෝඩර් පම්ප් එක ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔබේ නිවසට ව්‍යාපාරික ස්ථානයට වැඩවීමට ඕනම තැනකට සෝලා පද්ධතියක් සවි කරගන්නවා නම් ලංකාවේ විශ්වාසවන්තම සෝලා පද්ධති සකස් කරන සපයන ආයතනය තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ.
2: ඩීප් ටෙක් සෝලා ගැන එහෙම මතක් කරද්දී අපේ ගොවි මහතුන්ගේ පැත්තට එන්න ඕනේ. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන අපි කියලා තියෙනවා. අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. දැන් විශේෂ මිල අඩු කිරීම එක තමයි ගොවි මහතුන් වෙනුවෙන්ම ඩීප් ටෙක් ආයතනය මේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ නිසා දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න 0711711 එකට කෝල් එකක් දෙන්න.
1: ඒ වගේම තමයි RDB බැංකුවේ ගනුදෙනු කරනකොට විශ්වාසවන්තම බැංකුවක් විදියට ඔන්න තෝරගන්න පුළුවන් RDB බැංකුව. ලංකා පුරාම ශාඛාවන් විහිදලා තියෙන නිසා කිසිම කරදරයක්, හිරිහැරයක්, බාධාවක් නැතුව ඔයාලට පුළුවන්කම තියෙනවා බොහොම සුවදශීලී සේවාවක් ලබා ගන්න RDB බැංකුවත් සමගින්. ඉතින් මේ වෙනකොට ඉහළම පොලියක් ඔබේ ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන්න RDB බැංකුව සූදානම් ඉන්නවා.
2: දිවිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කළ තියෙන RDB බැංකුව. ඉතින් මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ඔවුන් සපයනවා. එනිසා ඔන දිවිනේ පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා RDB නමින්. ඔයාලට විශ්වාසයෙන් ගිහිල්ලා ගනුදෙනු කරන්න පුළුවන් එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඩොමා නමත් එක්ක බැඳුච්ච අපිට මතකයන් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සහල් නිෂ්පාදනයේ ආශ්‍රිතව ගතට පස්සේ ඩොමා කියන නම හැම තැනම දකින මට්ටමටම යාලා අලෙවි වාර්තා තබමින් මේ වෙනකොට ඩොමා කණු දෙක එළිවෙට යන්ත්‍රය වෙනද පොලට අරගෙන ඇවිල්ලා මේ වෙනකොට පාරිභෝගිකයන් අතරට අරගෙන ගිහින් තිබෙනවා. දැන් එතනින් එහාට ගිහිල්ලා අඹරුම් යන්ත්‍රය වගේම පොල්තැල ඉදින යන්ත්‍රය වගේ නිෂ්පාදන ගණනාවක් වෙනද පොලට එකතු කරන්නේ ව්‍යාපාර කරන අයගේ පහසුව වෙනුවෙන් නවීන තාක්ෂණය උදාගෙන තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමගම මේ ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය උදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් හඳුන්වා දීලා තියෙනවා ඩොමා නමත් එක්ක.
2: අලවීන් පසු හොඳම හොඳ සර්විස් එකක් එක්ක, හොඳම හොඳ සේවාවක් එක්ක ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් මාක්ස්පෙන් හෝල්ඩින්ග් ස්ටෝර් එකන්න. එතනදී ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික, අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. එනිසා ඔන්න නම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික බලලම ගන්න පුළුවන්. යන්න කලින් ආට විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. මම නම් එක මතක් කරන්නම් මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න 0117 679 579 0117 679 579 කෝල් එකක් දෙන්න.
0: ලකන රේඩියෝ ITN
1: අවසහතරයි විනාඩි 31යි වෙලාව.

0: லகாண்ட ரேடியோ ITN மீபே மொழி மதக்கிரீம சுரேகி முமாக தொட்ட
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
0: සුබ ගමනක්. පරිස්සමින් ගිහින් එන්න.

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: හඳුන ගන්න පුළුවන්. ශ්වේත වර්ණයෙන් සැරසුණු කාන්තාවක් විදියට ඕනම තැනක ඇය කැපී පෙනෙනවා. මේ මම දැක්කා ඇගේ දියණිය එක් වතාවක කියනවා, මේ මගේ අම්මා අඬලා තියෙන්නේ අමරදේව මාස්ටර්ගේ අවමගුලදී පමණයි මම දැකලා තියෙන්නේ. අනිත් හැම තැනකදීම ඇය හැම දෙයක් ගැනම හරි උපේක්ෂාවෙන් බලලා විඳ දරාගත්ත කාන්තාවක් කියලා. ඉතින් එහෙම ගත්තට පස්සේ මට හම්බුණා ලිපියක්. මේ ලිපියේදී ඇයි කොයි තරම් අව්‍යාජද සරලද කියන කතාව,
1: නිහතමානීද
0: කියන කතාව බොහොම පැහැදිලිව පේන සටහනක් ඒක. මේ සිදුවීම වෙන්නේ මේ බෞද්ධ කුඩියට වසර 125ක් පිරීම නිමිත්තෙන් සමරු මුලලක් පැවැත්වුණා. කොටහේනේ. කොටහේන දීපදුත්තාරාමේ තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. මෙතෙන්ට එනවා නන්දා මාලනිය. එතෙන්දී මේ අගමැතිවරයාගේ ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් උත්සවයේ ආරාධිතයන් විදියට එකතු වෙලා ඉන්න වෙලාවේ මේ පිරිස අතර තමයි ශ්වේත වර්ණයේ සාරියක් ඇඳගෙන හිටපු කාන්තාව දැක්ක ගමන් බොහෝ දෙනෙක් හඳුනාගත්තා.
1: හරි හුරු පුරුදී ගමේ
0: ආයිට. ඇයිගේ ගම මේ කොටහේන කියන්නේ. කොටහේන 62 වත්ත. ගමුන්ට හොඳ හුරු පුරුදු මේ නන්දා මාලනිය. තමන්ට වේදිකාවට පැමිණෙන අවස්ථාව ලැබුණට පස්සේ මයික්‍රෝෆෝනය අතර අරගෙන මෝපුරා සිනහවත් පුරවගෙන ඇය කතා කරනවද ගීත ගයනවද සූදානම් වෙන්නේ කියලා බොහෝ දෙනෙක්ට ප්‍රශ්න ඇතිවෙනවා. හැමෝම හිතුවේ බොදු ගීතයක් ගායනා කරාවි කියලා. හැබැයි ඊට කලින් එයාගේ ජීවන ගීතය ගායනා කරන්න කියලා නන්දා මාලනී හිතුවා. මෙන්න මෙහෙම කියනවා. කොටහේන 62 වත්ත මගේ ගම. උප්පත්තියම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන් නැහැ කෙනෙක්. පුංචි කාලේ අපිට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තාමාරාමේ නායක හාමුදුරුව අපිට උදව් කළා. ඒ උදව් කරපු හැටි මට අමතක වෙන්නේ නැහැ. මේ කතාව හගෙන අගමැතිවරයා ප්‍රමුඛ මේ සම්භාවනීය අමුත්තන් සිටියේ
1: පුදුම වෙලා.
0: මොකද මේ වෙනකොටත් ගීලොව මිනි කිරුල ඇගේ හිස මත දරාගෙන තමයි නන්දා මාලනී හිටියේ. ඉතින් එහෙම කෙනෙක්ගෙන් මම මුඩුක්කුවක උපත ලැබුවායි කියලා අහන්න ලැබෙනවා කියන එක
1: විශ්මයට කාරණාවක්.
0: බොහෝ දෙනෙක්ට තමන් පියවරෙන් පියවර ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ ජීවිතයේ සංදිස්ථානයකට ආවට පස්සේ
1: මුල මතක නැති වෙනානේ නේද?
0: සමහර වෙලාවට මුල අමතකයි. ඉපදුනේ මෙහෙමයි, හැදුනේ වැඩුනේ මෙහෙමයි.
1: මට තිබුණේ මෙච්චරයි.
0: මම මේ දේවල් වලින් තමයි නැගිට්ට කියන එක සමහර වෙලාවට අමතක වෙන ලෝකයක්.
1: සහ මතකයි, නමුත් කියන්නේ නැහැ.
0: සමහර වෙලාවට කියන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ දැන් තියෙන දැන් ඉන්න තත්ත්වයට, දැන් ඉන්න ප්‍රතිරූපයට
1: හානියක් වෙයි කියලා
0: බොහෝ දෙනෙක් ඒක සංගවන්න උත්සාහ කරනවා. හැබැයි ඇයට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බොහොම නිර්ව්‍යාජයි ඒ අව්‍යාජව තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න ලෝභ වුණේ නැහැ. ඒ නිසා තමයි ඇයි කිව්වේ මම මේ වගේ තැනකින් ආව, මේ වගේ තත්ත්වයක හිටිය, මේ වගේ කෙනෙක් කියන එක. ඉතින් මේ මොහොත අපි දැන් අපිට ඇයට සමුදෙන්න වෙලා තියෙනවා. හැබැයි ඇය සමාජයට දුන්න පණිවිඩය එකක් නෙවෙයි. පණිවිඩ ගණනාවක් දුන්නා. ගීතය ඇතුළෙන් එක්තරා විදිහක සමාජයට මහ පණිවිඩයක් අරගෙන ගියා.
1: මෙච්චරයි අච්චරයි කියලා අපිට ගණන් කරගන්න බැරි තරමට.
0: තව පැත්තකින් ඇගේ ජීවන ගමන ඇතුළේ
1: හරි
0: සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න උත්සාහ කරා.
1: ඇත්තටම

0: හවස 4:46 වෙලාව. නන්දා මාලනිය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ නිර්වචන ලබා දෙනවා.
1: හරි.
0: ඒ ඕන තැන

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: අවසහතරයි විනාඩි 48යි.

0: பேய் மொழி மதக்கிரீம சுரேக்கிமுமாக தொண்ட
1: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
0: සුපකමලක් පරිස්සමින් ගිහිල්ලෙන්න.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

93.5 FM 93.7 La Khanda Radio ITN.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස 4යි විනාඩි 54යි වෙලාව. අපි මතක් කරන්න ඕන විශේෂම හඳහන ලොතරැය සම්බන්ධව ඔබේ වාසනාව උරගා බලන්න. ඔබ තෝරගන්න හඳහන ලොතරැය විශේෂයෙන්ම ඔබට වාසනාවන්තෙක් වෙන්න, ජයග්‍රාහකෙක්, කෝටිපතියෙක් වෙන්න හීනයක් තියෙනවා නම් අද හවසම අද දවසේම ගන්න ඔයාට හඳහන ලොතරැයක් පුළුවන් පුංචි රුපියල් 40ක් වේදන් කරලා හෙට ඔබට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න සිහිනය සැබෑ කරගන්න පුළුවන්.
2: රණවිර සමාජ සේවය යතිකම ක්‍රීඩා ශිස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ඔයාට හරහයක් යාව තියෙනවා. ඉතින් ඔයාගේ හීනත් හැබෑ කරගන්න ගමන් මේ දේවල් වලටත් ඍජුවම සහයෝගය ඔයාට දෙන්න පුළුවන් කම තියෙන නිසා අපි කියන්නේ යන යන ගමන් ළඟම තියෙන ලොතරැයි කෝටුවෙන් හඳහන ලොතරැයියම මිලදී අරගෙන ඔයාට ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න කියලා.
1: ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන ඔබේ තියෙන සංදිවේදනාවන් වලට ස්ථීරසාර විසඳුමක් හොයමින් හිටියනම් දැන් මේ වෙනකොට ඔබට ඒකට ඔන්න හොඳම විසඳුම ලැබිලා තියෙන ෆැඩ්න ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මේකෙන් පාවිච්චි කරන්න පුළුවන් වෘදු 18 සිට ඕනම කෙනෙක්ට සංදිවේදනාවන් තියෙනවා නම් ඒ වෙනුවෙන් හොඳම ප්‍රතිකාරය විද්‍යාත්මකව තහවුරු කර පරීක්ෂණාත්මකව තහවුරු කරගත්ත නිෂ්පාදනයක් විදිහට ඔබට හඳුන්වා දෙන ෆැඩ්න ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගන්න කියන ඔබට මතක්
2: දැන් ඔයාට කොන්දි වේදනා, වෙල්ලේ වේදනා, දන හිස, උර හිස, වලලු කර වගේම මැණික් කඩුව මෙන්න මේ වගේ වේදනාවන් වලින් ඔයත් පීඩා විඳිනවා නම් දීර්ඝ කාලයක් තිස්සේ ඔන්න ඔයාට හැකියාව තියෙනවා දිගු කාලීන සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් දීර්ඝ කාලීන සුවයක් ලබා ගන්න. ෆර්න ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස් එකක් මිලදී ගන්න සීරසියක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙනවා වගේම ඔයාට විශ්වාසයෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් මොකද ආයුර්වේද දෙපාර්තමේන්තුවනුත් සහතික කළා තියෙන නිෂ්පාදනයක්. එනිසා අපි ඔයාට කියන්නේ ඔයාගේ සන්ධි වේදනා දැම්මම ඔන්න ඔයාට සුව කරගන්න හැකියාව තියෙනවා. දීර්ඝකාලීනව සුවයක් ලබා ගන්න පුළුවන් ෆැඩ් නෝතෂීල් ඇක්ටිව් ප්ලස් එකක් දෙවෙනි පුරා තියෙන ෆාමසි සුපිරි වෙළඳසල් වලින් මිල රුපියල් 1920කට අරගන්න.
1: RDB බැංකුවට යන්න, ගනුදෙනු කරන්න පටන් ගන්න, විශ්වාසයෙන් යුතුව ඔබට රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමගින් RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඔබට වැඩිපුර මුදලක් අතේ තියෙනවා නම් ආයෝජනයක් විදියට ඔන්න RDB බැංකුවේ තැන්පත් කරන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් විදියට ලොකු පොලියක් මේ දවස්වල ගන්න පුළුවන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කළොත්.
2: ස්ථාවර තැන්පතුවක් දාගන්නකොට අපේ සල්ලි ටිකක් අපි දෙනකොට බැංකුවකට අපි හොයන විශ්වාසය වගකීම ඒ දේවල් හොයද්දී ඔයා ගන්න මොන තීරණයක් තමයි ඒ වෙනුවෙන් RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා RDB නමෙන්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දත් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඉතින් ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා ගන්නත් ඔයාට හැකියාව තියෙනවා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවයත් එක්කම. එනිසා අපි ඔයාලට කියන්නේ ඔයාගේ ස්ථාවර තැන්පතුවට තෝරගන්න විශ්වාසයෙන් RDB බැංකුව.
1: ඒ වගේම අද ආරම්භ වෙන සුවිශේෂී වැඩක් තියෙනවා බී මැසේජ් එකේ. ඔන්න පුළුවන් ඔයාලට යන්න බණ්ඩාරනායක අනුස්මර සම්බන්ධ ශාලා පරිසරයට. දෙස් විදෙස් ආකර්ෂණී දිනාගත් දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ආහාර සම්බන්ධ උනන්දු වෙන අයට ආහාර නිෂ්පාදනය, ආහාර ඇසුරුම්කරණය සම්බන්ධව ව්‍යාපාර කරන අයට, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ අවස්ථාවක් තියෙනවා මේ දවස්වල බණ්ඩාරනායක සම්බන්ධ ශාලා පරිසරයට ගියොතින් එක්සිබිෂන් එකක්.
2: ඔව්, දෙස් විදෙස්හි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ආහාර ඇසුරුම් ප්‍රදර්ශනය ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක් ඇන්ඩ් ඇග්බිස් 2026 නව්‍ය තාක්ෂණීය ශාස්ත්‍රීය ප්‍රමුඛයන් එක්ක 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග ඔන්න අද දවසේ ඉඳලා අගෝස්තු 23 දක්වා BMSH කේදී මේක පැවැත්වෙන ඔයාටත් යන්න අවස්ථාව තියෙනවා.
1: හවස 4:58යි.

0: මරිත් මොකද මෙතන කරන්නේ?
1: නැස
0: මොනවද බලන්නේ? අතුල පෙරහැරක් යනවද?
1: ඔව් සර්. මම නැහැ සර්.
0: ඔව් සර් නැහැ සර්. අලන අත.
2: මලින්ද ගහද්දි ඇයි චංචලා නැන්නේ?

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: Tatpare update wenna kalika patterenma vistara hoyanna ba
5: Saastare danna ayai soostare danna ayai ekama tanaka pitch karanawa
4: Cybergen me next gen ekai Cybergen
6: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි සෙනසුරාදා උදේ 8ට

0: Telt fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් ඒසල්.
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
8: ලක්හඬ Golden Voice.
9: ළඟදීම සතියේ දිනවල 10:01.

0: ප්‍රීපේ මොල්ම මතක් කිරීම සුරකිමු මගතුට.
1: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.

0: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: ඕනම
3: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

සමාජයට මුසු කරමින් යහපත් සමාජයක් තනන්නට කැපවුණ නූතන යතිපරපුරේ නියමුවානිනි ඔබ වහන්සේ

0: රියදාවනය යෙදෙන කිසිදු විටක කෙටි පණවිට යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: අවස පහයි විනාඩි 14 වෙනව.
2: ජීවිතේට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැරේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි. සද

0: ජාති යශූරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභගමන්.
1: විටක මගේ දේශය වෙනුවෙන් ඇය ගැයුවා. තවත් විටක විප්ලවකාරී ගායනයන් ඇගෙන් අපිට ඇසුණා. ඒ සියල්ල අද නිහඬ වෙලා අපිට මේ මොහොතේ මොනිකා සේරසිංහ අපි සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ. නන්දා මාලනියගේ වියෝව සම්බන්ධයෙන් මේ වෙනකොට ඇගේ නිවසේ රැඳී සිටමින් නවතම තතුවිත්ති අපිට කියන සූදානම් වෙන්න ඉන්නවා. මොනිකා, අපි කැමති දැනගන්න කලාකරුවන් බොහෝ දෙනෙක් පැමිණෙමින් නැති මේ මොහොත වන විට මේ නන්දා මාලනියගේ තේහයට අවසන් ගෞරව දක්වන්න. මලිකා,
2: ඔව් ශබීත්, සුබ සන්ධ්‍යාවක් වේවා. ආචාර්ය නන්දා මාලනියන්ගේ සංගීත අසපුව පිහිටා තිබෙන එතුමිය සුචිවත්ව වාසය කළ නිවස පරිශ්‍රයේ තමයි මේ මොහොත වන විට මා රැඳී සිටින්නේ. එතුමිය සමගින් පුරා දශක 6කට අසන කාලයක් කලා ක්ෂේත්‍රය තුළ සංගීත චාරිකාවේ නිහලුණ එතුමිගේ ගමන් සංගයින් එතුමියට අවසන් ගෞරව පුද කරන්නට පැමිණෙමින් සිටිනවා. ඒ අත එතුමිගේ ගීතයට සංගීතයට ප්‍රිය කරන රසික රසික කාව්‍යයන් බොහෝ පිරිසක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම එතුමියගේ ගීතය අපේ හදවතට වඩාත් සමීප වූයේ වචන තුළින්. ඒ වචන අපට ලියලා දුන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ මොහොතේදී අපට දකින්නට ලැබෙනවා. එතුමාගේ වචන නන්දා මාලනියන්ගේ හඬ, විටක එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය, විටක ඔසින් මොනසිංහන්ගේ සංගීතය, විටක රෝහණ වීරසිංහන්ගේ සංගීතය, විටක ආචාර්ය අමරදේවයන්ගේ සංගීතය, විටක ඩී.ආර්. පීරිස්ගේ සංගීතය, විටක නාරද දිසාසේකරන්ගේ සංගීතය, මේ ආදී වශයෙන් ගත්තාම ලංකාවේ ගීත කලාව තුළ කොයි තරම්නම් කඩෙන් සැනිටුහන් කළ ගීත එකේ ගීත චාරිකාවේ අපිට හමු වෙනවද? මේ සියල්ල පසෙක තබා මම කැමති කතා කරන්නට අර මේ සිය නෝට්ටුවෙන් පටන් ගත්තාම ඇගේ ගීත හඳ ඇහෙන අපිට විවිධ සිනමා ගීත තිබෙනවා. මෙන්න මේ සිනමා ගීතාවලිය ගැන මම ටිකක් කතා කරන්න හේතුව, මොකද සිංහල සිනමාව ගැන නිරන්තරයෙන්ම කතාබහ කරන සරසවිය පුවත්පතේ හිටපු කච්චෝතුමන් ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ගුණරත්නම් මේ වෙලාවේ මාත් එක්ක ඉන්න නිසා මම අපි චුට්ටක් මතක් කරමු. ඉහළ ගීතය නිහඬ වේදාය අජාතී යශෝරාභය, ඒ හඳින් ගැල්ම සිනමා ගීතයේ පිටපසට ඔබ විශේෂයි ඒ ක්ෂේත්‍රය ගැන කතා කරන්නට ඔබේ මතකයන් සමඟ ආචාර්ය නන්දා මාලනියන් ගැන අපි කතා කරමු ලක්කන ශ්‍රාවකෙවිට.
3: බොහොම ස්තුතියි. නන්දා මාලනිය චිත්‍රපට පසුවෙන් ගායකට එන්නේ පුරුෂ රත්නය චිත්‍රපටයේ සමූහ ගීතයකට ගායනා කරමින් ඊට පස්සේ අය අපිට හමු වෙන්නේ දරුවාකාගේද චිත්‍රපටයේ රමා ගීතයක් ගායනා කරනවා. මී මැස්සෝ රුන් රුන් රුන් කියන ගීතය. ඊට පස්සේ හැබැයි අය අපේ සිනමාවේ අනන්‍යතාව තියන්නේ රන්මුතු දුව චිත්‍රපටයෙන් ගලන ගඟක ජීවිතේ. අපේ සිනමාවට හොඳම චිත්‍ර ප්‍රේම ගීත 10න් එකක් මේ ගීතය. එදා මෙදා අය චිත්‍රපට රාශියක චිත්‍රපට 60ක පමණ ගීත ගායනා කරන ලැබුවා. මේ ගීත අතරින් අය විශාල සම්මාන රාශියක් දිනාගත්තා. මේ අපේ රටේ චිත්‍රපට පසුවීම් ගායනය කියන ගායකයා හෝ ගායිකාව හැම වෙලාවෙම එක්තරා තැනකදී ඔහුට ඇයට සිද්ධ වෙනවා තමන්ගේ අනන්‍යතාවය රැක ගන්නට බැරවීම. මොකද එකක් ඔවුන් රඟපාන්නට වෙන්නේ නළුවාගේ හොඳලියාගේ භාවයන් එක්ක. එමතිය දේ කෙනෙකුට අමාරුයි තමන්ගේ අනන්‍යතාවය රැක ගන්න. මෙන්න මේ දුර්ලභ හැකියාව ඉතාම ඉහලින් ගොඩනගාගත්තු එකම ගායිකාව තමයි නන්දා මාලනී මැතිනිය. මොකද ඇය සැඩෝ කඳුළු වගේ චිත්‍රපටයක, විසතුරුව සිරිත වගේ චිත්‍රපටයක, නැත්නම් ආදරවන්තය වගේ චිත්‍රපටයක, එහෙම නැත්නම් දෙවෙන ජන වගේ චිත්‍රපටයක, මොනරතන වගේ චිත්‍රපටයක, මේ හැම චිත්‍රපටයකම විවිධ ආකාරයෙන් ගීත ගායනා කළා රන්මුතු දුව. මේ සියලු ගීතවල ඒත් ඇගේ අනන්‍යතාව එහෙදී බිඳ වැටුනේ නැහැ. එකක් ඇයි කිසි කලෙකත් මේ කිසිදු ගීතයක් ඉන්දිය අනුකරක ගීත ගායනා නොකරන්නට ඇය වග බලාගත්තා. මේක චිත්‍රපට පසුවීම් ගීතේ විතරක් නෙවෙයි, සමකාලීන වෙනත් ගායනාවලදීත් එක්තරා ආකාරයක පුදුගම්බලා යන අවස්ථාවක්. මේ නිසා ඇය ඒ තියපු දේ දසක හයකට ආසන්න කාලයක් ඒ කරපු ගෞරවේහනට ඒ කරපු අනම්‍යතාව මා හිතන්නේ අපේ චිත්‍රපට සංගීතයේ කිසිදු ගායක ඒ අවක්කෝ ගායකෙකුට ඒ අලගුත වන්නටත් බෑ, එසේ මතුවනාගතයේදී කරන්නටත් බෑ. මා හිතනවා චිත්‍රපට පසුබිම් ගීතයේදී ඇයගේ ඒ තිබූ අනන්‍යතාවය තමයි අප විශ්වාස කරන්නේ ඇයගේ තිබිච්ච ශ්‍රේෂ්ඨත්වය. ඒක ඇත්තටම සාමාන්‍ය ගීතයට වඩා චිත්‍රපට පසුබිම් ගීතයේදී තනිකරම උඩුගම්බලාගේ ගායිකාවක් හැටියට හැඳින්වීම වඩාම නිවැරදි.
2: ස්තුතිවන්ත වෙනවා ඔබට. ඉතින් කතා කරන්න බොහෝ දේ තිබෙනවා චමිත්. අවුරුදු 83ක් ඇගේ ජීවිත ගමනේ ඉන්න සැහෙන කාලයක් ඇ සංගීතය වෙනුවෙන් හෙළ ගීතය වෙනුවෙන් වෙන් කළා ඇගේ ජීවිතයේ. බොහෝ තැන්වල අපේ ජීවිතයේ ඇගේ හඬ අපි යොදාගත්තා අපේ ජීවිතවල සුවිශේෂ අවස්ථාවල. නිකමට මතක් කරන්න ගුවන්විදුලි නිෂ්පාදකවරුන් නිෂ්පාදකවරියන් විදිහට අපි පූර්ණ නිවේදනයක් හදනකොට ඇගේ ගීත කොයි තරම් ප්‍රමාණයක් යොදා ගන්නවද? ඇගේ ගීත වලින් තොර අපිට අපේ ප්ලේලිස්ට් එකක් සකස් කළ හැකිද? ඉතින් ඇය ජාතියේ යශෝරාවේ වන්නේ එලෙසයි උදෑසන සිට රාත්‍රිය දක්වා ඇගේ ස්වරයෙන් අප කොතරම් නම් සනසනාද? ඉතින් සමුගන්න තවසරයි නැවත වතාවකදී හමු වෙන බලාපොරොත්තුවත් එක්ක ඔබටත් හෙට සවස් කාලය දක්වාම අශිර්වාදා මාලනියන්ගේ අවසන් ගෞරවය උද කරන්නට ඉඩ අවකාශ තිබෙනවා. එන්න ඒ ජාතිය මාතාවට අවසන් උත්තමාචාරය පෙරනවයි. ස්තුතියි මැදිරෙන්න පදුන අවස්ථාවට.

0: හවස 5:26 වෙලාව.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස පහයි විනාඩි 30යි වෙලාව ඔබ වෙත ගෙනා
2: හැංගි හැංගි බැඳගෙන වෙසනට මුද එළියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: කුඩුගෙන් එපා. කොහොමකිනවත් අල්ලනවා. විකුණන ලොල්මුන සැමට දැනුම් දීමයි. ඉබන් වෙන. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
2: අවස පහයි විනාඩි 32යි වෙලාව. මේ වෙලාවේ අපි මතක් කරන්න ඕන RDB බැංකුව සම්බන්ධයෙන්. RDB බැංකුවම අපි දන්නවා විශ්වාසවන්ත ගනුදෙනුවක් වෙනින් ඔබ තෝරා ගන්න ඕන හොඳම බැංකුවක් RDB බැංකුව කියන්නේ. ඉතින් මේ දවස්වල යාළගේ පොලි අනුමාතයන් ඉහළ ගිහින් තියෙනවා. ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන. ඉතින් ගොඩක් දෙනෙක් බලාගෙන හිටියා ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලියක් ලැබෙන්නේ කවදද කියන එක. දැන් ඔන්න පුළුවන්කම තියෙනවා වැඩිපුර මුදල් ටිකක් තියෙනවා නම් හොඳ තැනක විශ්වාසවන්ත ආරක්ෂාකාරී තැනක ආයෝජනය කරන්න. ඒ වෙනුවෙන් RDB බැංකුව තෝරගන්න දිවෙන පුරාම ශාඛාවන් ගණනාවක් තියෙන නිසා ඔබට බොහොම පහසුවෙන් ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්.
3: දිවෙනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා ගන්න කටයුතු කරන්න පුළුවන් RDB බැංකුවත් එක්ක ඔබ විශ්වාසයෙන් එකතු වුණොත්. එහෙම මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ඔවුන් සපයා දෙන නිසා වාර විශ්වාසයෙන් ඔයාගේ මුදල් ටික බාර දීලා ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා ගන්න යන ලැගම තියෙන RDB ශාඛාවට.
2: එබැගින් ඩෝම මැෂින් කියුවට පස්සේ අපිට වැඩ පහසු කරගන්න තාක්ෂණය මුසුණු නවීන යන්ත්‍ර ලක් ඔබට හඳුන්වා දීලා තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මේ යන්ත්‍ර ඔබ මිලදී ගත තින ඔබේ වැඩ ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම ඔබට හොඳ සේවාවක් ඔබේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තයට, ඒ වගේම පොල් තෙල් හිඳින කර්මාන්තයට මේ වගේ ශේෂ ගණනාවක් වෙනුවෙන් දැන් ඩොමන් නමින් ඔබට යන්ත්‍ර මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
3: දැන් අසහල් ආශ්‍රිතව මොනා හරි ව්‍යාපාරයක් කරන නම් අපි කියලා තිනවා ඩොමා වෙතින් කළුවටිවත් කිරීමේ යන්ත්‍ර කැඩුම් සහල්
4: ඒකයි 1 1 7 9 579 කතා කරලා අලවීන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
2: දෙස් විදෙස්හි සුපතල ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර සැකසුම් හා ඇසුරුම් කරන ප්‍රදර්ශනය Pro Food Pro Pack and Agbiz 2026 නව්‍ය තාක්ෂණය ශ්‍රේෂ්ඨ ප්‍රමුඛයන් සමග බෙදා හදා ගන්න 450කට අධික දේශීය හා විදේශීය ප්‍රදර්ශන කුටි සමග ඔන්න ප්‍රදර්ශනය ආරම්භ වුණා අද දවසේ. ඒ කියන්නේ අද 21 මේ ප්‍රදර්ශනයේ 23 වෙනිදා දක්වා BMSH එකේ තියෙනවා. ඔබට යන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයට කැමැත්තක් දක්වන, වගේම මේ ශේෂ්ත්‍රයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අයට විශේෂයෙන්ම ආහාර සම්බන්ධින ආහාර සැකසුම් කරණය, ඒ වගේම ආහාර ඇසුරුම් කරණය මේ සම්බන්ධයෙන් උනන්දු වෙන අයට උන හොඳ අවස්ථාවක් තියෙනවා මේ දවස්වල BMSH එකට ගියෝ තින. හවස 5:35 වෙලාව.

මඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 5:45
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ජන හදවත්වලට පවනක් වූ ලාංකේය ගීතයේ අශෝරාවය නන්දා මාලනිය නිහඬ වෙයි. දින තුනක ශෝක කාලයක්. ගීතයේ යතිවර පදවැල හදවත් තුල සනිටුහන් කළ යතිවර සලකුණ නික්මයයි. පාකිස්තානයට ගමන් ඇරඹි ශ්‍රී ලාංකේය අන්නාසි. කුඹුක්කන රියානතුරෙන් පස් පහක් මිය ගොස් දෙදෙනෙකුට තුවාල. එල්නිනෝ ගැන බ්‍රිතාන්‍යයෙන් අනාවැකියක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්නල්බී ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
6: හවස 5 විනාඩි 52 වෙලාව අපි මතක් කරන්න ඕන ෆැඩ් නවතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම සන්ධි වේදනාවන් වලට ඔබ ලබා ගත යුතු ප්‍රත්‍යක්ෂ සුවයක් වෙනුවෙන් ඔබ ලබා ගත යුතු පරේක්ෂණාත්මක වගේ විද්‍යාත්මක තහවුරු කරගත් නිෂ්පාදනයක් තමයි ෆැඩ් නවතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ. ඉතින් ඔබ මෙතනදී ගත්තොතින් අවුරුදු 18 සිට ඉහළට ඕනම කෙනෙක්ට මේක සන්ධි වේදනාව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
7: ඔන්න ඔබත් දිගු කාලීන සන්ධි වේදනාව වලින් පෙළෙන කෙනෙක් නම් දැන් ඔයාලට ෆැඩ්නා ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැඩ්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා මේ කරපු පර්යේෂණ වලින් පස්සේ දකපු සන්ධි වේදනා නාශකයක්. ඉතින් මේක 100% ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කරලා තියෙනවා. වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන හොඳ සහ ඉක්මන් සුවය වගේම දීර්ඝකාලීන සුවයක් ඔබට ගන්න පුළුවන් එකම නිෂ්පාදනයක්. ඒ නිසා අපි වැඩි කියන්නේ සන්ධි වේදනා වලින් දීර්ඝ කාලයක් දුකින් දරන් ආට පුළුවන්කම තියෙන සහනයක් ලබා ගන්න ෆර්නෝ ඕතෝෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් දෙවෙනි පුරා තියෙන ෆාමසිස් වලින් මිලදී අරගෙන
6: RDB බැංකුවත් සමගින් ගනුදෙනු කරන ඔබට දැන් ස්ථාවර තැන්පතු සඳහා විශාල පොලියක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන්මම ශාඛාවන් ගණනාවක් විහිදී තිබෙන ලංකාව පුරාම විහිදී තිබෙන ශාඛා ජාලයක ගනුදෙනු කරලා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමගින් ඔබට දැන් RDB බැංකුවත් සමගින් එකතු වෙලා ඔබේ ගණදෙනු ආරම්භ කරන්න පුළුවන්කම තිබෙනවා.

0: හවස 5 විනාඩි 57යි වෙලාව.
1: 6 වෙන්නත් ළඟයි.
0: 6 වෙන්න විනාඩි 3යි තියෙන්නේ. අපි කෙනෙක්ට ගෞරවයක් දක්වනකොට ඒ කෙනෙක්ව අගයනකොට
1: හරි
0: අපිට පුළුවන් නම් ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලෙදී
1: ඒ ගෞරවය දෙන්න.
0: ඒ ගෞරවය දෙන්න. ඔව් ආගයන්න. ඒක හරි වටිනවා.
1: ඔව්.
0: මනුස්සෙක් මිය ගියාට පස්සේ ඒ මනුස්සයාට මොන දේ කරත් ඒක නා දන්නේ නැහැ.
1: ඔව්.
0: ඒ කෙනාට දැනෙන්නේ නැහැ.
1: සහ වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. නන්දා මාලනීය වාසනාවන්ත වුණා. අවුරුදු 82ක් ඇය ජීවත් වෙද්දී.
1: ඔව්.
0: ඇය ජීවත්ව ඉද්දිම ඇයට මේ සමාජය තුළ තියෙන ගෞරවය, මේ සමාජයේ තියෙන පිළිගැනීම, ඒ වගේම රාජතාන්ත්‍ර මට්ටමින් තියෙන ගෞරවය කොහොමද, ඒ කියන සියල්ල විඳගන්න ජීවමානව ඉද්දි ජීවත්ව ඉද්දි හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පහුගිය කාලේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.
1: හරි.
0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කියන්නේ නන්දා මාලනියගේ දෙවෙනි ගෙදර කියලා කියන්න පුළුවන්. මොකද මේ ඒ තරමටම ශ්‍රී ලංකා ගුවන්විදුලියත් එක්ක ගුවන් සංස්ථාවත් එක්ක බොහොම ළඟ සම්බන්ධයක් තිබුණු. විතගෑ කියනවා මගේ ජීවිත කාලයෙන් අඩක්ම ගෙවුණ ගුවන්විදුලියත් එක්ක. අවුරුදු 40කට ආසන්න කාලයක් ගුවන් සංස්ථාවත් එක්ක 40කට වැඩි කාලයක් ගනුදෙනු කරපු තනක් තමයි ගුවන්විදුලි සංස්ථාව.
1: පුරුදුම තැන හරියට ගෙදර වගේ.
0: ගෙදර වගේ කියලා කියන්නේ මම ඒක දෙවෙනි ගෙදර කියලා. ඉතින් එතෙන්දිම ඇය වෙනුවෙන් ගෞරවයක් ලබා දෙන්නට කටයුතු කරන ලැබුවා.
1: ඉතින්
0: විශේෂයෙන්ම ගරුවා ග්‍රාමතුතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඇය නමින් මැදිරි සංකීර්ණයක් නම් කරමින් ගුවන් සංස්ථාවේ නන්දා මාලිනී මැදිරි සංකීර්ණය නමින් නම් කරලා ඇයට දෙන්න ඕන උපරිම ගෞරවය ලබා දෙන්න ලබා දුන්නා.
1: අනිත් ඇය අතින් මේ විවෘත කරා.
0: ඇය අතින් මේ විවෘත කළා. කෙනෙක් මේ ගියාට පස්සේ පාරක් නම් කරලා හරි.
1: ඔව්.
0: ওই විදියට
1: පිළිරුවක් හදලා හරි.
0: පිළිරුවක් හදලා හරි. දැන් ගුවන්විදුලිය නම් ගුවන්විදුලි මැදිරියක් නම් කරන හරි. ඒ දෙයට වඩා
1: ඔව්.
0: ඇය ජීවත් වෙද්දී ඇයට පේන්න ඇගේ නමින්
1: ඔව්.
0: නම් කරලා ඇගේ අතින් විවෘත කරලා ඒ ඇගීම ලබා දෙන්න කටයුතු කිරීම අතිශයින්ම වටින කතාවක්, වටින කාරණයක්. ඉතින් මේ ගෞරවය මං හිතන්නේ නන්දා මාලනියගේ වාසනාවට මේ ජීවිත කාලය තුළදී ලබන්න ලැබුණා. ඒ නිසා මට හිතෙනවා මිය ගියාට පස්සේ ඇයට ලබා ගන්න කිසි දෙයක් ගෞරවයක්
1: නැද්දෝ කියලා.
0: ඒ කියන්නේ ඉතිරි වුණේ නැහැ. කියන්නේ ඉතිරි කරන්නේ නැහැ ජීවමාන කාලෙදිම ඇයට ශ්‍රාවකයන්ගේ ප්‍රේක්ෂකයන්ගේ සෑම පාර්ශ්වයකගේම ගෞරවය ජීවත් වෙ ඉඳිදිම ඇයට ලැබුණා. මනුස්සෙක්ට ඒක ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ගොඩක් වෙලාවට මේ ගියාට පස්සේ ලැබෙන ගෞරවයන් තියෙන්නේ. ඒ අතරේ නන්දා මාලනීය ජීවත්ව සිටියේදී ඒ ගෞරවය ඒ විදිහට ලබන්න ලැබීමම එක්තරා විදිහක පිනක්.

0: හර ලංකාවටම ලකන පෙරනෝවරු
1: හවසහයයි විනාඩි 14යි. නොසලකිල්මත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න. ලාංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන්සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශූරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: හවස 6 විනාඩි 17යි වෙලාව. මේ වෙලාව වලට මතක් කරන දේවල් දෙකක් තියෙනවා. එකක් හඳහන ගැන, ඒ වගේම RTP ගැන. මම මුලින්ම ඔයාට හඳහන ලොතරැය ගැන මතක් කරලා ඉන්නම්. ඔයාගේ වාසනාව ඔයා හොයාගෙන යනකොට ඔයාට පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40කින් ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. රණවීරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දැය සංවර්ධනයට අතුර දෙන්නෙක් වෙන්න ඔයාට ඒ හරහා අවස්ථාව ලැබෙනවා කියලා අපි කියලා තියෙනවා. ඉතින් හඳහන ලොතරැය මිලදී අරගෙන ඔයාට පුළුවන්කම තියෙනවා ජයග්‍රහකෙක්, ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් වෙන්න. ඒ හඳහන ලොතරැයිගෙන එහෙම මතක් කරද්දී තවත් වඩ වටින දෙයක් ගැන මතක් කරන්න ඕනේ. දැන් සල්ලි සම්බන්ධව අපි ගොඩාක් වෙලාවට දෙතුන් පාරක්ම හිතනවනේ. ඉතින් එතකොට ආගාව වැඩිපුර සල්ලියක් අතේ ගැවසෙනවා නම් ආට පුළංකම තියන එකකින් ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයා කොහෙන්ද ලබා ගන්න කියලා හිතනවා නම් ඒ වෙනුවෙන් ඔයාට ඉහළම පොලිය ලබා ගන්න පුළුවන් ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් එහෙම. දැන් දිවයිනපුරා RDB නමින් ශාඛා 272ක් විහිදලා තියෙන විශ්වාසයක් එක්ක ඔයාගේ සල්ලි ටික බාර දෙන්න පුළුවන් එකම තැන තමයි දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RTB බැංකුව කියලා කියන්නේ. හවස 6 විනාඩි 18යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවසහයයි විනාඩි 22යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 6 විනාඩි 23යි වෙලාව. අපිට යන්න වෙලාව හරි. ආයිත් ලවර සඳුදා හරියටම හවස 4ට මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එදන් ඔයාට

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genwabita Harina, then Navanimavakin in a Domasu and Tri Vikitim Yantrika, Satamber Himikarukumanda, Adamavatana, Bithwekai Hatai, Hai Sehatanamai, Pansi Hatanamaya.
3: Mamanan them, Maram relax.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ප්‍රවෘත්ති සිරස්තල
4: ජනහදවත්වලට පවනක් වූ ලාංකීය ගීතයේ යශෝරාවය නන්දා මාලනිය නිහඬ වෙයි. දින තුනක ශෝක කාලයක්. ගීතයේ යතිවර පදවැල හදවත් තුළ සනිටුහන් කොට යතිවර සලකුණ නික්මයයි. පාකිස්තාන් ගමන ඇරඹී ශ්‍රී ලාංකේය අන්නාසි. බන්ධනාගාර ගැටලු කලින්ම හඳුනාගෙන ප්‍රතිචාර දැක්වීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්. කොමුක්කන රියානතුරින් පහක් මියගොස් දෙදෙනෙකුට තුවාල. එල්ලිනෝ ගැන බ්‍රිතාන්‍ය කාලගුණයෙන් අනාවැකියක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. ශ්‍රී ලාංකේය ගීත කලාවේ යශෝරාවය ඊයේ නිහඬ වුණා. ඒ සුවහසක් ජනතාවගේ දෙනතට කඳුළු එක් කරමින්. ඉතිහාසයේ ගීතෙන් ජන අරගලයන්ට පණපෙවූ ඇය නන්දා මාලනියයි. ප්‍රේමයේ විරහව මෙන්ම සමාජ අසාධාරණයන්ට එරෙහිව සිය හඬ පෞරුෂය මුදාහල ඇය අඳුරින් වෙලී තිබූ පීඩිත ජන ජීවිතවලට ආලෝකය රැගෙනීමට බෙරදරුවේ එවක තමන් වෙත පැමිණි දහසකුත් අභියෝගවලට මුහුණ දෙමින්. සිය අවසන් කැමැති පත්‍රයේ ඉතාමත් චාම් නික්මයාමක් නන්දා මාලනියන් බලාපොරොත්තුවද ජාතිය යශෝරාව වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නිවේදනය කිරීමට රජය කටයුතු කළේ ඇයගෙන් මෙරට සංගීතයට සහ ජන සමාජයට සිදු මෙහෙවර අගය කිරීම පිණිසමයි. ශ්‍රී ලංකේය ගීත කලාව සහ ජන සමාජය වෙනුවෙන් ආචාර්ය නන්දා මාලනියන් ඉටු කළ යුග මෙහෙවර වෙනුවෙන් ITN සහ ලක්කඩ තබන සටහනයි මේ.

සිංහල ගීත වංශ කතාවේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස දශක ගණනාවක් පුරා අද්විතීය ගායන බෙහෙවරක නිරත වූ සංගීත විශාරද ආචාර්ය දන්තා බාලනිය ඊයේ අවහප්‍රාප්ත වන විට 83 වන වියට එළඹීමට පැවතියේ දින 3ක් පමණයි.

අලුත්කම ලෙවන්තුවේ සාමාන්‍ය පවුලක ඇය උපත ලබන්නේ දරුවන් නවදෙනෙකුගෙන් යුත් පවුලක හතරවන දරුවා ලෙසයි. 1956 වසරේ පද්‍ය ගායනා තරගයකින් රන් පදක්කම දිනාගත් නත්තා බාලනියට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ හෙළයේ මහා ගාන්ධර්වයා වූ ආචාර්ය W.T. අමරදේවයන්ගේ ආරාධනෙන් බුදුසාදු ගීතය ගායන ලොවට එක්වන්නේ එලෙසින්.

1963 වසරේදී ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දුව චිත්‍රපටයේ ගලන ගඟක ජීවිතේ ඇය නාරද දිසාසේකරයන් සමග එක්ව ගායනා කළා.

වසරේ සරසව සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලබා ගැනීමෙන් ඇයගේ ප්‍රථම සම්මානයම ප්‍රධාන පෙළේ සම්මානයක් බවට පත්වීම විශේෂත්වයක්. අනතුරුව චිත්‍රපට රසකටම පසුබිම් ගායනින් එක්කෝ නන්දා මාලනිය සරසවේ සම්මාන 11ක් හා ජනාධිපති සම්මාන 8ක් දිනා ගත්තා. 1995 1998 කාල සීමාවේ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස සම්මානයට පාත්‍ර වූයේද ඇයයි.

වික්ටර් පෙරේරා යටතේ සංගීතය හැදෑරූ ඇය හේවුඩ් කලා ආයතනයෙන් මෙන්ම ලක්නෞහි බාත්කණ්ඩේ ආයතනයෙන් සංකේතය හැදෑරුවා. පළමු පෙළ විශිෂ්ට සාමාර්ථයක් සහිතව ඇය විශාරද උපාධිය ලබා ගත්තා. නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට ඇය පණපුවන්නේ ඉන් අනතුරුවයි. එය මෙරට සංගීත ශිෂ්‍රයේ අනාගතයට නව පරපුරක් බිහි කළ තවත් වැදගත් සන්ධිස්ථානයක් වුණා.

ප්‍රසංග මාලාවක් 1981 වසරේදී ආරම්භ කර ප්‍රසංග 500කින් ඒ අවසන් කළේ 1984 වසරේදී. 1987 ආරම්භ කළ පවන ප්‍රසංග මාලාව මාස 18ක් පුරා පැවැත්ුණා. ප්‍රසංග වාර 205ක් ඇතුළත් වුණා. ප්‍රේමයට විරහවට පමණක් සීමා නොවූ නන්දා මාලනියන්ගේ හඬ සමාජ අසාධාරණකම් වලට එරෙහිව යුක්තියේ හිසරයක් මෙන් එවක සමාජයේ පුරා පැතිරකේ සැබෑම පීඩිතයන්ගේ දුක් ගැහැටවලට පිළිසරණක් වෙමින් ඉහළ තලයේ වැජබුණු දේශපාලන VIPලාගේ අදූරදර්ශී ක්‍රියාවලට සහ සමාජ අසාධාරණකම් වලට එරෙහිව ජනමතයේ ගොඩනගන්නට නන්දා මාලනියන්ගේ හඬ මහත් ශක්තියක් වූ බව අදටත් නුරහසක්.

0: ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙවන් විටත් විශාල පිරිසක් එක්ව සිටිනවා. දෙවේනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙලෙස අවසන් ගෞරව දක්වන බවයි ඒ සිටින අපනියෝජිත සදීප සෙනවිරත්න ප්‍රකාශ කළේ.
1: අභාවප්‍රාප්ත ආචාර්ය විශාරද නන්දා මාලනියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ මොහොත වන විටත් බොහෝමයක් පිරිසක් කලාකරුවන් රාජනායකයන් දේශපාලඥයන් ඇතුළු බොහෝමයක් පිරිස් නන්දා මාලනී කලා භූමියේ මන්නත්තම් කලා ආශ්‍රමයේ වෙත සංගීතාශ්‍රමයේ වෙත පැමිණෙන ආකාරය තමයි ඔබට දකින්නට හැකියාවක් ලැබෙන්නේ. එතුමි අපේ රටේ සමාජය වෙනස් කරන්නට, සමාජයේ වෙනුවෙන් ඒ සමාජයේ හඬක් නැතුව හිටපු පිරිසට හඬක් නගන්නට විවිධ අවස්ථාවලදී සමාජය රට ඒ වැටුණු අවස්ථාවලදී ඒ අභියෝගයන්ට මුහුණ දෙන්නට රටේ ජනතාවට හඬින් සංගීතයෙන් ශක්තියක් වන්නට එතුමිය කටයුතු කළා. ගීත දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් ආදරය, බිරහව, ඒ වගේම එතනින් එහාට ගියාම ජීවිතයේ විවිධ කාලවල මිනිස්සුන්ට දැනෙන ආරේ, සමාජයට දැනෙන ආරේ, රටට දැනෙන ආරේ විවිධාකාරයේ සංගීත රටාවන් ඔස්සේ එතුමිය අපේ හදවත් තුළට ගායනා කරන්නට එතුමියට හැකියාවක් ලැබුණා. එතුමිය හඬක් නැති පිරිසට, ඒ සමාජ කොට්ටාශයට ඒ අවස්ථාවල හඬක් ලබා දෙන්නට එතුමියට හැකියාවක් ලැබුණා. තමන්ගේ නිර්භය හඬ එතුමිය එදා විවර කළේ රට ජාතිය වෙනුවෙන්, මේ රට ජාතියේ තියෙන පැවැත්ම වෙනුවෙන් එතුමියට ඒ ස්වයාමය, එහෙම නැත්නම් එතුමියේ බලාපොරොත්තු වෙච්ච ඒ සමාජය එතුමියට නිර්මාණය කිරීමේ අභිලාෂය පැවති නිසයි. ඉතින් මේ අයුරින් තමයි එතුමියගේ මේ දේහය තැන්පත් කර ස්ථානයේ මේ මොහොතේ අපිට තොරතුරු ඔබට සමීප කරන්නට හැකියාවක් ලැබෙන්නේ.
0: මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදීද අද ගෞරව දැක්වීමක් සිදු කෙරුණා. ඒ විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් නන්දා මාලනී මහත්මියගේ හඬ පෞරුෂය, යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගෙන එඩිතර හඬක් ලෙස ජනතා හදවත් තුළ සදාකාලිකව පවතුණු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
2: ඊයේ දිනය තුළ අපේ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අභාවයට පත් වුණා. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ එතුමියට ගෞරවයක් ලෙස මිනිත්තුවක නිශ්ශබ්දතාවය අපි සියලු දෙනාම ප්‍රකාශ කරමු කියලා. නන්දා මාලිනී වෙනුවෙන් ශෝක පණිවිඩයක් ප්‍රකාශ කිරීමට මම ඔබේ අවසර බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක 8කට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කර ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉතිමහත් සංවේගයට පත්විමි. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුලින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුනේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණාත්මක මැදිහත් වීම ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවෙකුගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත්, ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින්

0: යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවයි. ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත් අසම සම හඬ පරුෂයත් හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවක් සමග ශ්‍රී ලාංකීය ගීත කලාවට එතුමිය එක්කල දායකත්වය අතිමහත්ය. එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුවන් කරනවා. මගේ පරම්පරාවටත් මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසයි. දශක ගණනාවක් පුරා අප සමග ගමන් කළ ඒ හඬ අද නිහඬ වුවද එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුලත් අපේ හදවත් තුලත් දිගටම ජීවත් වනු ඇත. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසුණු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
1: සිය ස්ථාවරය කිසි ලෙසකින්වත් වෙනස් නොකළ කලාකාරණයක ලෙස නන්දා මාලිනී මහත්මිය හඳුන්වා දී හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
2: අප හිතවත් නන්දා මාලිනී මැතිණියගේ හදිසි වියෝගය පිළිබඳව අපේ බලවත් ශෝකය, ඒ වගේම අතිශය සංවේගය අපි පුද කර සිටිනවා. මට මතක් වෙනවා විශේෂයෙන්ම මේ රටේ පරිවර්තනාත්මක යුගයක් නිර්මාණය වුණු ඒ 77 මැතිවරණ ව්‍යාපාරය. කලාකරුවන් අතරින්, සංගීතඥයින් අතරින් 95%ක්ම එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ හිටියේ. නමුත් ගරු නන්දා මාලිනී මැතිණිය ඒ වේදිකාවේ හිටියේ නැහැ. හෘද සාක්ෂියට එකඟව එතුමිය තුළ තිබුණු ඒ විශිෂ්ට උතුම් මානව හිතවාදී සංකල්පයන් තුළ එතුමිය දරපු මතය කිසිදාක නොවෙනස්ව නොකිලිටව ඒ තමන් හිටගත්තු ස්ථාවරයේ ඉන්නා විශිෂ්ට ගුණාංගය එතුමිය සතුව තිබුණා. 71 කාලවකවානුවත්, 88-89 කාලවකවානුවත් ගරු නන්දා මාලිනී මැතිණිය ඒ විවිධ අවස්ථාවන් වලදී අපේ රටේ යොවුන් පරපුර වෙනුවෙන්, මානව හිතවාදීත්වය වෙනුවෙන්, ඒ වගේම මූලික අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් කෙලින්ම හිටගත්තා. අපි දන්නවා විවිධ අවස්ථාවන් වලදී එතුමියගේ ඒ ආකල්ප වලට, ඒ අදහස් වලට පවතින ආණ්ඩුත් විරුද්ධ වුණා. මම නම් ඒ කාලේ දේශපාලනේ හිටියේ නැහැ. නමුත් ඒ කාරණා කියනකොට ඒ පාර්ශ්වය නියෝජනය කරපු අපිටම ඇඟිලි දික් කර ගැනීමත් වැදගත්. ඒ කාලේ බිහිවුණු ඒ කලාකාරණියන් අතර විශිෂ්ටත්වයේ ඉහළටම ගිය කලාකාරණියක් හැටියට අපිට නන්දා මාලිනී මැතිණිය හඳුන්වන්නට පුළුවන්.
1: නන්දා මාලිනීගේ ගීත නිර්මාණ පිළිබඳව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී අගය කිරීමක් සිදු කළා.
3: එතුමියගේ සංගීත ක්ෂේත්‍රය හැම පැත්තරමත් විහිදුණා. මම දන්නවා එතුමිය ඉතාම විශිෂ්ට සීඩී එකක් කළා. විශේෂයෙන්ම අපේ රටේ ඉතාමත්ම වැදගත් කවියන්ගේ කවි යොදාගෙන ඇය කළා මේකක් හිඳුලියක ගෙවිලාපයකින්. එතුමියගේ සත්‍යයේ ගීතය ගත්තත්, හේමන්තය වගේ එකක් ගත්තත්, ඊට පස්සේ පවන එන්නේ, ඊටත් ගොඩාක් කලින් ඉඳලා උඩඟුලියන් කොතා බදන වගේ ගීත, මං කියන්නේ ඒවා සියල්ලම ඇත්තටම මේ මං හිතනවා අපේ පරම්පරාවට මාලිමාවක් අය. සිහල ගිනි දණ්ඩේ දමිල වෙඩි උණ්ඩේ දාගෙන ගෝත්‍රවාදී ඉලක්ක බලබල සිහලුනේ යමව් යාපා පටුනට දමිලේනි වරේ ද්‍රහුණ. එතුමිය තමයි කිව්වේ මරණ මොහොතේදී අපි සාධාරණ දෙයක් කරපු මිනිස්සු, අපි සමාජයට වැරදි නොකරපු මිනිස්සු කියලා අපිට ජීවිතයේ අන්තිම මොහොතේදී හිත හදාගන්න පුළුවන් ජීවිතයක් අපි ගත කරමින් ඉන්නවා මැතිණියනි. මං හිතන එකට දාලා කරන අම්මා තාත්තගෙන් පස්සේ අපිට ඒ පාර හොඳින්ම පෙන්නපු මේ පක්ෂයේ මුණ ගැහෙනකන් ඊට පස්සේ වුණා. මං හිතන එතුමියට, එතුමියගේ ගීත, සුනරාන්ත මැතිතුමාගේ රචනා, ඒ සියල්ලටම අපි ගරු කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ඒත් ඉතාම විශිෂ්ට සංගීතඥයෙක්, උන්වහන්සේ අතිවිශිෂ්ට ගීත රචනා රාශියක් රචනා කරපු යතිවරයන් වහන්සේ කෙනෙක්. මං හිතනවා ඒවා අඩු ගානේ තව අවුරුදු 100ක්වත් මේ ලංකාවේ සදාතනිකව ඒවා යුග යුග පවතිනවා.
1: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ ශෝකය පළ කළා.
4: ගරු මන්ත්‍රීවරුනි, අභාවප්‍රාප්ත නන්දා මාලිනී මැතිණිය වෙනුවෙන් මෙම සභාවේදී ශෝකය පළ කරමින් ඉදිරිපත් කළ කරුණු සමග මමද එක්වන අතර එතුමියට නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.
1: සිය පන්හිඳෙන් සෑම හදවතක්ම සුවපත් කළ අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු රාජානුග්‍රහය සහිතව අද පස්සොරුවේ සිදු කෙරුණා. ඒ වැල්ලවත්ත සරණන් කර ක්‍රීඩාංගණයේදී ඒ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ අප නියෝජිත බණුක්ෂී හින්වැල්ල.
5: ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රසක් දායාද කරමින් ගීත කලාවේ පෝෂණයට ඉමහත් දායකත්වයක් දෙපු පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ සිය ජීවන ගමනට සමුදුන්නා. උන්වහන්සේගේ මේ නික්ම යාම සංගීත ශ්‍රේෂ්ඨයට දරාගත නොහැකි පාඩුවක්. උන්වහන්සේගේ ශ්‍රී දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබීමෙන් අනතුරුවයි අද පස්වරුවේ දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයට රැගෙනීම සිදු කෙරුණේ. උන්වහන්සේගේ මේ නික්ම යාම සංගීත ශ්‍රේෂ්ඨයට දරාගත නොහැකි පාඩුවක්. උන්වහන්සේ සංගීත ශ්‍රේෂ්ඨයට පමණක් නොව බුද්ධ ශාස්ත්‍රණයට දිටු කළ මෙහෙය අප්‍රමාණයි. උන්වහන්සේ අප හදවත් තුළ සදා අමරණීයයි. අයිතෙන් අපි උන්වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා.
1: ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ දැක් වූ සුවිශේෂ දායකත්වය වෙනුවෙන් ITN සහ ලක්කඳ තබන සටහනයි මේ.

පූජ්‍ය රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ වචන සාහිත්‍ය රසෙන් පුරවමින් අමරණීය ගී රසක් ශ්‍රී ලාංකික ගීත සාහිත්‍යයට එක් කරමින් ගීත කලාව පෝෂණයට ඉමහත් දායකත්වයක්

මෙරට ගීත සාහිත්‍යයේ සුවිශේෂී ලකුණක් තැබූ උන්වහන්සේගේ ගීතය සමාජයේ දෙස කැඩපතක් අල්ලා පෙන්නු අර්ථවත් ගීපද රසකින් සමන්විත වුණා.

ලෙස ගේතෙන් රටම සුවපත් කළ රඹකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ උපත ලැබූ මොරවක රඹකන ප්‍රදේශයේ වැල්ලව ගෙදර නම් වූ නිවස උන්වහන්සේගේ ජීවන ගමනේ බොහෝ හැරවුම් ලක්ෂ සන්තුහන් කළා. සහෝදර සහෝදරියන් 6 දිනකට වැඩිමහල්ව 1950 වසරේ මැයි 22 වන වෙසක් පුන් පොහෝදා උන්වහන්සේ මෙලොව එළිය දොටුවා. උන්වහන්සේ 1963 වසරේ පැවිදි දිවියට ඇතුළත් වන්නේ මොරවක වැලිපිට ගංගාතිලක විහාරස්ථානයේදී. රඹකන සිද්ධාර්ථ හිමියන් ගීපද රචකයෙකු ලෙස හඳුනාගත්තද උන්වහන්සේ සසුනට මහා ආදර්ශයක් ලබා දුන් ස්වාමින් වහන්සේ නමක වන බව.

0: අපෝත්‍රි වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය වැල්වත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබුණා. ඒ සිට දේහය රැගත් රිය පෙරහැර අදහර පූජෝත්සවයේ පැවති වැල්වත්ත සන්නංකර ක්‍රීඩාංගණයට ළඟා වුණේ අද පස්වරුවේදී. එහිදී ආගමික වතාවත් සිදු කෙරුණා. ඒ මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
1: අපේ මොන විදියට හිටියත් මොන තනතුරු ලබාගෙන හිටියත් සියල්ල නැති වෙනවා. සිද්ධාර්ථ හාමුදුරුවෝ තාල සේවාව රටට, ජාතියට, ආගමට, සාහිත්‍යයට, සංගීතයට ඒ හැම දෙයකටම මහත් විශාල සේවයක් සිදු කළා.
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එවා තිබූ ශෝක පණිවිඩය අමාත්‍ය චන්දන අබිරත්න මහතා අමංගල සභාවට ඉදිරිපත් කළා.
2: උන්වහන්සේගේ ශාස්ත්‍රීය දැනුම ජන ජීවිතයෙන් වෙන් නොකොට සාහිත්‍ය හා කලාව මගින් සාමාන්‍ය මිනිසා වෙත ගෙන යාමට දරූ උත්සාහය සුවිශිෂ්ට වූ සරල මනුෂ්‍ය සම්බන්ධතා අගය කළ, ගැමි සංස්කෘතියේ ජීව ගුණය හඳුනාගත්, සමාජයේ යහපත පිළිබඳ අවංකව සිතූ සංවේදී සම්භාවනීය යතිවරයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේගේ නාමය අප හදවත තුළ සදා සනිටුහන්ව පවතිනු ඇත.
0: දිහි පැවදි විශාල පිරිසක් අදහන පූජෝත්සවයට සහභාගී වුණා. හෙළ ගීත සාහිත්‍යයටත්, සසුනේ උන්නතියටත්, දැයි ප්‍රගතියටත් විශාල සේවාවක් සිදු කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ සේවාව සුළුපටු නොවේ.

0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණියා. අද පෙරවරු 9ට පමණ ඔහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය හමුවට පැමිණ තිබෙනවා. හෝටලයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර හිටපු අමාත්‍ය නාලක ගොඩහිවා මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද කැඳවා තිබුණා. ඒ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රිෂ් ගනුදෙනුව රට තුල මහත් ආන්දෝලනයකට ලක් වූ සිද්ධියක්. ඒ අනුවයි විමර්ශන ආරම්භ කළේ. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැය දෙකක පමණ කාලයක් ගොඩහිවා මහතාගෙන් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ. බෝග අපනයනේ තවත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පළමු නැවුම් අන්නාසිතුගේ අද පාකිස්තානයට අපනයනය කෙරුණා. 2030 වන විට රුපියල් බිලියන 36ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විට දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් සිටිනවා. ඒ අර්ථයේ පාකිස්තානයේ වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි අපනයනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා තාක්ෂණික සහ ශාකා සෞඛ්‍ය ආරක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා දැවැන්ත කාර්යභාරය සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ වන විටේ සාර්ථක අවසන් කරමින් පාකිස්තානය වෙත ශ්‍රී ලංකාවේ පළමු නැවුම් අන්නාසිතුගේ අපනයනය කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද සමත් වුණා. එහි පළමු කන්ටේනර් රැසරුම් කටයුතු CR එක්ස්පෝර්ට් පෞද්ගලික සමාගම මගිනුයි සිදු කළේ. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපාලි රණසිංහ මහතා මෙහිදී කියා සිටියේ පාකිස්තානය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දීර්ඝ කාලයක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස අන්නාසි අපනයනය කිරීමට හැකි වූ බවයි.
1: මම මේ අවස්ථාව ඇත්තටම ලංකාව රජයට ස්තුතිවන්ත වෙනවා. ගොල් දුන්න අවුරුදු 10කට පස්සේ තමයි මේ අප්‍රූවල් අපිට හම්බුනේ. දැන් අපි තමයි ෆස්ට් ඉස්සෙල්ලම කන්ටේනර් යවන්නේ. ඒකෙන්ද ඇත්තටම මේ ගවර්න්මන්ට් එකේ මේ ඔෆිසර්ස්ලාගේ තියෙන උනන්දුව හරිම පුදුමයි. මට නම් හිතා ගන්න බෑ පහුගිය අවුරුදු 20ක් 35ක වන් අපරායන ශේෂ්ඨ හිටියා මෙච්චර උනන්දුවෙන් වැඩ කරන ගවර්න්මන්ට් ඔෆිසර් ලයිට් මම දැකලා නැහැ ඇත්තට. මේකෙන් ඇත්තටම රැකියා උත්පාදනය වැඩි වෙනවා, ගොවීන්ගේ ආදායම ගොඩක් වැඩි වෙනවා. මුලින් මම විතරක් නෙමෙයි, තව එක්ස්පෝර්ටර්ස් ලයින් නම් යවන්නේ. ඇත්තට විශාල ආදායමක් ලංකාවට හම්බ වෙනවා ඇත්තට.
0: වේමිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූර්ණ කැස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණා. එය අනුව සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් ලිමියන්ත රජයේ සහතික මිලට වේමිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 25ක උපරිමයක් දක්වා පොලී රහිත ණයක් ලබා ගැනීමේ හැකියාව හිමිවනවා. ගොවීන්ගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බවයි අමාත්‍ය KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ.
2: අපිට වීඅලි මණ්ඩලය මගින් පමණක් ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී සාධාරණ මිලට ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාවක් නැහැ. ඒ හැකියාව මීට වඩා වැඩි කිරීමේ වැඩපිළිවෙලක් අපි යෙදিলা ඉන්නවා. දැන් අපිට තවත් වී මිල ගැනීමේ යාන්ත්‍රණයන් තිබෙනවා. සුළු පරිමාණ වී මෝල් හිමියෝ සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ. ඒ අයගෙන් යම් ඉල්ලීමක් තිබුණයි රජය ප්‍රකාශ කරලා තිබෙන මිලට වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන් බැංකුවලින් නෙමෙයි ඒගොල්ලන්ට දෙන්න රජය මැදිහත් වෙලා මූල්‍ය ප්‍රතිපාදනය. ඒකට අනුව අපි ජනාධිපතිතුමත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමිනුත් ඒකට සම්බන්ධ වුණා. ඒ සාකච්ඡාවලින් පස්සේ තමයි අපි තීරණයක් ගත්තා රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව සුළුහා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මුදල් ලබා දෙන්න. ඒක දිසාපතිතුමා සහ ප්‍රාදේශීය ලේකම්තුමාලා හරහා තමයි ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වැඩසටහන අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන්කර ගැනීම වෙනුවෙන් තමයි මේ පරිපූරක මුදල සම්මත කරගන්න අවශ්‍යතාවය ඇති වෙලා තිබෙන්නේ.
0: වර්තමාන එල්නිනෝ තත්ත්වය ජීවමාන මතකයේ ප්‍රබලතම කාලගුණ මතකයේ වනු ඇති බවට බ්‍රිතාන්‍ය කාලගුණාංශ අනතුරු අඟවනවා. පැසිෆික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල්නිනෝ ජීවමාන මතකයේ ප්‍රබලතම සිදුවීම විය හැකි බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. ප්‍රබල දේශගුණික සංසිද්ධිය ගෝලීය උණුසුම ඉහළනන් වන අතර ආන්තික කාලගුණික අවධානම් දැඩි කරන බවද බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා. මිනිසා ඇති කළ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට අමතරව 2027 වසර වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වීමට ඉතා වැඩිඉඩ කඩක් ඇති බවයි ප්‍රිතාන්නේ කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තයේ පළමු ඉනිමසදා ලකුණු 409ක් රැස් කළා. හැරි බ්‍රූක් ලකුණු 91යි. ජෝඩන් කොක්ස් ලකුණු 73ක් ලබා ගත්තා. නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ඩෑන් ලෝරන්ස් ලකුණු 51ක් රැස් කළා. පාකිස්ථානයට පළමු ඉනිමසදා සිළු දිනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි. ඒ අනුව එංගලන්තයේ පළමු ඉනිමේදී ලකුණු 238ක් ඉදිරියෙන් සිටීමට සමත් වුණා. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩු තුනක් දැවී ලකුණු 59ක් ලබා සිටියා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා උන්ට කඩලු 7ක් අතැතිව ලකුණු 179ක් අවශ්‍ය වනවා. ජන හදවත්වලට පවනක් වූ ලාංකේය ගීතයේ අශෝරාවය නන්දා මාලනීය නිහඬ වෙයි. දින තුනක ශෝක කාලයක් ගීතේ යතිවර පදවැල හදවතුල සනිටුහන් කොට යතිවර සලකුණ නික්මයයි. එල්නිනෝ ගැන බ්‍රිතාන්‍ය කාලගුණයෙන් අනාවැකියක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

දෙස ඇසිපිය නොහෙලා බලා සිටි. අප කෙසේද කතා බහ කරන්නේ? මා දැන් ගයන්නේ ඒ අභාගී ගීතයයි. කඩමණ්ඩියේ 12 ඉනේ

අප අතරින් සදාතම වෙන්වගියත් සදාතනික මතකයට ඇය ඉතිරුණා. නන්දා මාලනිය මංගිතන්නේ මෙමයි මුළු දෙරණම ආදරය කරන, ලෝකයම ආදරය කරන ගායන ශිල්පිනියක්.

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමල්ල අදම අමතන්න 0111 679 579

සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සප්තස්වරයේ යථාර්ථවා

0: පෙළගී කෙතේ රන් අස්වැන්න සැබෑ ජීවිතය හා සමාජ සංස්කෘතික පසුබිම තම නිර්මාණ තුළින් ශ්‍රාවක මනස වෙත යථාර්ථවාදී ලෙස සමීප කළ හෙළ ගීලොව රැජින මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී 1943 වසරේ අගෝස්තු 23 වනදා අලුත්කමදී උපත ලැබුවාය. ශ්‍රී ලාංකේය සංගීතයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ඇය ගායිකාවක සංගීත අධ්‍යක්ෂවරියක මතු නොව දහස් ගණන් දරුවන්ට සංගීත ඥානය ලබා දුන් ගුරු මාතාවක්ද වන්නේය.
1: දැන් හාවාගේ වග හා හා හරි හාවා

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අලුත්කම ලෙවන්දුවේ උපන් ඇය තම ළමාවියේ සිටම දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් ජීවිතය උගතාය. උපන් ගමේ සිට කොටහේනට පැමිණි නන්දා මාලිනී ඇතුළු පවුලට එහි තේත බැටකන්නට වූයේ දරිද්‍රතාවයෙන්මය. නව දිනෙකුගෙන් සමන්විත පවුලක් වූ ඔවුන්ට එදිනෙදා අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපනය යනාදී සියල්ල සමග දැඩි අරුබුදයන්ට මුහුණ දීමට සිදුවිය. නන්දා මාලිනියගේ පියා වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක් විය. ඔහුට වැටුප් හිමිවුණේ සතියෙන් සතියටය. නිවසේ සමස්ත වියදම පියවා ගැනීමට තිබූ එකම මඟ එය විය. එහෙත් ඔහු කිසිදා ණයකාරයෙක් නොවිය.
2: මගේ තාත්තා, මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියෙක්. එතුමා සතියේ පඩිය ගත්තේ. සුමානේ පඩිය අරගෙන සුමානේට දේවල් සැලසුම් කරා. හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි තේකොළ මෙච්චරයි, අපිට කන්න දෙන්නේ මෙච්චරයි, අද දවසේ මට පුළුවන් මෙච්චරයි, ඒ විදිහට සැලසුම් කරා. ඒ නිසා මැරෙන කම් මෙයා සත පහක්වත් ණය

0: කොටහේනට පැමිණි නන්දා මාලනී ඇතුළත් කරනු ලැබුවේ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයටයි. එහිදී ඇය දක්ෂතා පෙන්වූ දැරියක් වුණා. ඔය අතරේ එක දවසක් ඇය කාව්‍ය තරඟයකට ඉදිරිපත් වෙලා ඉන් ජයග්‍රහණය කළා. එම ජය ඇගේ මුළු ජීවිතේම වෙනස් කළ ජයක් බවට පත් වුණා.
1: ස්වර අරුණැසියේ

0: NLTN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
0: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
5: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙනයි ඔබ ඉන්නේ. අද සිකුරාදා සඳතිය දහර අප වෙන් කරන්නේ ජාතියේ යශෝරාවය වෙනුවෙන්. ඒ හඳ නිහඬ වූ වක අපට තවමත් විශ්වාස කරන්නට බැහැ. මම හිතන්නේ අපි මේ ජීවිත කාලය අපි ජීවත් වෙන තුරාවට එය ගෙවා අවසන් කරන තුරුම මේ හඬ නිහඬ වූ වක අපට නොදැනේවි. මන්ද ඈ ගැයූ ගී අපේ ජීවිත නිමවට පත්වන දිනයතෙක් ඇහෙන්නට මේ තාක්ෂණයට පෙන්වන් සිදුවන්නට අපට ඉඩ ප්‍රස්ථාව සැලසී ඇති නිසා අචරනන්දා මාලනියන් වෙනුවෙන් වෙන ලකන සඳදිය දහර වෙනුවෙන් අද අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. එකනත් ඔබට මතක් කළ යුතුමයි ඔබේ ජීවිතයේ සෙලු සිහිනයන් වාසනාවේ ආශිර්වාදය රැගෙන එමින් ඉටු කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ලොතරැයි ලොවේ මහකෙතර ජාතික ලොතරැයි මණ්ඩලය යළි යළිත් ඒ විශ්වාසය තහවුරු කරමින් 2025 වසරේදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැතු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සමන රාත්‍රියේදී රාජ්‍ය සේවාංශයෙන් අනුශෝරතාව දිනා ගැනීමට අවස්ථාව ලබා ගන්නවා. ඉතින් මෙම විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එන්නේ වෙතට හැකියාවක් ලැබෙන්නේ දශක කිහිපයක් පුරාම මේ විශ්වාසය තහවුරු කරගන්නට දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබේ විශ්වාසය දිනා ගන්නට ඉඩ ලැබී තිබෙන නිසාම. ඉතින් ධන නිධානය ලොතරැයි තුළින් මේ අවුරුද්දේදීත් ඔබට මේ විශ්වාසය තව තවත් තහවුරු කරගන්නට ඉඩකඩ ලැබෙනවා කියලත් අපි ආදරෙන් මතක් කරනවා. ලකන සඳදිය දහර සමගින් ඔබ රැඳෙන්නේ රැ 7:25 දැන්.

0: ඉරිදාව රාත්‍රී 7:29.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලකන්ද රේඩියෝ ITN.

0: වෙලාව රාත්‍රී 7:33.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට

ධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්. පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: Dell Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package plusa. SLT Mobitel Fiber.
1: වෙලාව රාත්‍රි 7:39යි.
2: FM
1: 93.5.
2: FM 93.7. ලකන. Radio ITN.

0: ස්වරයේ යථාර්ථවාදී සුගායනය.
1: නන්දා මාලනී එළගී කෙතේ රන් අස්වැන්න හෙළ ගීකෙත අස්වද්දන්නට තම නිර්මාණ ශක්තිය නිර්ලෝභීව යොදාගත් අපූර්වතම ගායන පෞරුෂයක් හිමි වූ නන්දා මාලනිය පිළිබඳව අප කතා කළෙමු. අලුත්ගම සිට කොටහේනට පැමිණි මේ දරුවන් කොළඹ විවිධ පාසල්වලට අධ්‍යාපනය සඳහා යොමු කළා. දුෂ්කරතා, අගහිඟකම් නන්දා සමගින් පාසලටත් ගියා. පාසලේ අනිත් දරුවන් අලංකාර සපත්තු පැළඳ පාසල් ආවත් නන්දාට අලංකාර සපත්තු හිමි වුණේ නැහැ. අවශ්‍යතාවයට සරිලනසේ නිමවුණු කට්ට සපත්තු යුවළ ඇයට දිගු ගමනකට ආශිර්වාද කළා.
2: ඒ කාලේ තිබුණා මේ කට්ට සෙරපු කියලා සෙරපු જાතිය. 730යි, 750යි, 760 තමයි වැඩිම එක. පාට තීන්ත ගාලා තියෙන. ඕක තමයි දාන් යන්නේ. ඉතින් මං එනකොට ටකස් ටකස් ටකස් ටකස් ගාලා සද්දේනවනේ කට්ට සෙරපු. ඔන්න කට්ටයයි.

කොතරම් දුෂ්කරතාවන් තිබුණත් තමන්ගේ දක්ෂතාවන් එවයින් නතර කරන්නට නන්දා ඉඩ ලබා දුන්නේ නැහැ. ඇය පාසලේ විවිධ වැඩසටහන් වලට තරඟවලට ඉදිරිපත් වුණා. එහිදී ඇය සහභාගී වූ එක් කාව්‍ය තරඟයකින් ඇයට ජය හිමි වුණා. මේ ජය ඇගේ සම්පූර්ණ ජීවිත ගමනම වෙනසකට ලක් කළා. ඇගේ ගුරුතුමිය වුණු මාර්ගරට් පෙරේරා මහත්මිය ඇයව ගුවන්විදුලියේ ළමා පිටියට කැඳවාගෙන ගියා. ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ට හඳුන්වා දුන් පසු නන්දාට ළමා පිටියේ ඉඩක් වෙන්නුණා. එහිදී ඇයට ගීතයක් ගැයීමේ අවස්ථාවක් උදා වුණා.

0: 1953 වසරේදී එවකට දසවන වියේ පසු වූ නන්දා මාලනිය ගැයූ මේ ගීතය අදටත් අපගේ සිත් නිවාලනවා. ඉන් අනතුරුව ඇය ළමා පිටියේ විවිධ වැඩසටහන් සහ එක්වමින් ගුවන් විදුලිය සමගින්ම කාලය ගත කළා. මේ අතර එක් දිනක් ඇයට හෙළ ගී අඹරේ දිදුල තවත් තරුවක් වූ පණ්ඩිත් අමරදේවයන් මුණ ගැහෙනවා. හෙළ ගී කඳු තරණයට ඇයට දෙරියක් වූ ඒ හමුව ඇයව මෙරට ගී වංශ කතාවේ සුවිශේෂී පරිච්ඡේදයක් වෙත කැඳවාගෙන ගියා. ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට රැගෙන යන්නක් වුණා.
1: තමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේවස ගුවන් විදුලිය වැඩ. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න.
0: ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූවට ගායනෙන් දායක වෙන්නට ඇයට අවස්ථාව ලබා දුන්නේ අමරදේවයන්. නාරද දිසස්සේකරයන් සමග ගලන ගඟකි ජීවිතයේ ගීතය ගැයූ ඇය ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායිකාව ලෙස සම්මානයටද පාත්‍ර වුණා.

0: ගංගක සුන්දරත්වය මතුවන්නේ ගල් පර්වත ආදිය මැදින් ගලා යත්තේ. නන්දා මාලිනියගේ ජීවිතයත් ගඟක් සේ වූයේ දරිද්‍රතාවය පෙරටු කරගත් සමාජ පීඩනය ඇගේ මගට බාධක නොසෑහෙන්ද ලංකල නිසා.
1: මමත් ඔබගේම සහෝදරියකි. පේලිගයක, ලෑලි පැලක, වේලක් හැර වේලක් කාවැඩුණු ඔබගේම සහෝදරියකි.
0: පරකට ගීත ගායනා තරගයකට සහභාගී වීමට අවස්ථාව ලැබුණා. එහි අවසන් වටේට ඇ සමගින් තේරුණේ වික්ටර් රත්නායකයන්. එම තරගයෙන් ජය ලැබූ නන්දා මාලිනීට මුම්බායි යාමට ශිෂ්‍යත්වයක් හිමි වුණා. එහෙත් මුම්බායි යාම පස්සේ කළ ඇය එම ගුවන් ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් වන මුදල තමන්ට ලබා දෙන මෙන් එම ආයතනයෙන් ඉල්ලා සිටියා. ඒ මුදලින් ඇය අගහිඟ කමින් පීඩිත වූ තම පවුලට මහත් ශක්තියක් වුණා.
2: ඒකට කිව්වේ යාශීප් ගීත තරගය. පළවෙනි දිනපු එක්කෙනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාව. මම දින්නා. ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින්න බොම්බායක්ද, අපිට බොම්බායක් අපි දන්නේ නැහැ. අපි ගිහිල්ලා මේකට මේ යන වියදමේ මහත්තයලගෙන් ඉල්ලමු සල්ලි. ගිහිල්ලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්තයලට. අපි හරි දුප්පත්, අපිට පුළුවන් මේකට සල්ලි දෙන්න කිව්වා. ඒ ගමනේ කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ. ඒ ගමනේ ඉතින් හරි ආසයි තාත්තටයි මටයි. ඉතින් මං කිව්වා තාත්තට, තාත්තේ අපි දැන් මොනාලි හොඳට කමු. අපි එහෙම දේවල් කාලා නැහැ. මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා. බිවලා දැන් එන ගමන් තාත්තට මං කියනවා, තාත්තේ අපි ඉස්සිරිකයක් ගමු. මොකද අපේ තාත්තා තේලනේ. තාත්තේ ඇඳුම් මදින්නේ මේ අඟුරු ඉස්සිරිකේ. ඉතින් ඕකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේනක. මං කිව්වා තාත්තට, මේ තාත්තේ අපි ඉස්සිරිකයක් ගමු. ඉතින් තාත්තේ උඹට පිස්සුද, මේ ගෙයි ලයිටුත් නැහැ, කොහෙන් ඉස්සිරික ගන්නද කියලා. ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා. තාත්තට ඉස්සිරිකයක් ගත්තා. සුමාන දෙකකට හොඳට කණ්ඩගෙන ආවා කෑම.
0: සිහින දැකීමත් සිහින සැබෑ කර ගැනීමත් පිළිබඳ මීටත් වඩා නිදසුන් කොහෙන්ද?

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සම්වරය.
2: වැඩක් මතක තියා ගන්නවා, බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා. මගේ මේ ඇමති පට්ටම ගැලුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා.
3: එහෙම වෙන්නේ නෑ සර්.
2: එහෙම වෙන්නේ නෑ. දැන් තමසල හිතාගෙන ඉන්නේ මට මොනව හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලා.
1: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: එහෙම කියන්නේ පා සර්. දැන් අර නිලන්තිගේ කේස් එක. ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මන් නොහිටින්න ඈ.
2: ඒත් සරයක් කරගෙන වැදලා ගත්ත මං කියලා තිනවා මේ ගෙදර ඔය වචන කියන්න එපා කියලා.
4: අයියෝ සෝරි සර්, සෝරි අම්මට ගුණා සර්.
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සම්වරය.

බලවර අටය වනාඩේ හතරයි ලකඩහගෙන ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගින්. අද සිකරදා සඳදිය දහර හෙළ ගීත කෝකිලාව අප ජාතියේ යශෝරාවය ලෙස හඳුනාගත්, හෙළ ගීකතේ රන් අස්වැන්න ලෙස හඳුනාගත්, දශක හයකට වැඩි කාලයක් පුරා මේ ගීකත අස්වතන්නට තම කාලය ශ්‍රමය ලේ කඳුළු දහදිය කැප කළ දෙරිය කාන්තාවක පිළිබඳව කතා කරන්නට, මේ ඇය වෙනුවෙන් ඇ ගැයූ ගීත ගැන කතා කරන්නට වෙන් කළ කාලය සඳතිය දහර වෙනුවෙන් අදත් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා ජාතියේ ලොතරැයි මණ්ඩලය. ඔබේ ජීවිතයේ සිහිනයට වසරාවේ ආශිර්වාදය කෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඒගෙන මතක් කරනකොට ධන නිධානය ලොතරැය ගැනත් මතක් කරන්න ඕනේ. මේ අවුරුද්දේ ප්‍රථම සුපරි ත්‍යාගලාභියා කන්ද උඩරඩින් අලෙවි කළ ලොතරැයි පතකටයි දිනුම ලබාගෙනට අවස්ථාව උදා කරගත්තේ රුපියල් කෝටි 12කට වැඩි සුපිරි ත්‍යාග මුදලක්. ඒ වගේම කුරුණෑගල මතුරාකොඩ පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දෙන්නටත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ වසර තුලදී ගෙවී ගිය මාස මේ කිහිප එක කාලය තුළ ධනනිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු 1 ඉඳන් මේ කාලය තුළදී මේ විදිහට ජයග්‍රහිකාවන් බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ඉඩකඩ ලැබිලා තියෙනවා. ඉදිරියේදී බිහිවන කෝටිපතියන්, දසලක්ෂපතියන්, ලක්ෂපතියන් අතරට එක්වන්නට දැන් ඔබටත් හැකියාවක් තිබෙනවා කියලා සඳතිය දහර අහගෙන අතරතුරදී මතක් කරනවා. මනවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර නිරන්තරයෙන් එතල අපි කතා බහට ලක් කරන බොහෝ දේ පිළිබඳව කතා කරද්දී අචර රඳා මාලනියන්ගේ ගී ගඟුලෙන් නිරන්තරයෙන් සඳතිය දහර පෝෂණය වුණා. අපි ගෙන විවිධ වැඩසටහන්වලදී හමුවූ විවිධ සම්පදායකෙන් ඔවුන්ගේ ගීත ලයිස්තු අතරට එතුමගේ ගීතයක් එකතු කර ගැනීම අනිවාර්ය පුරුද්දක් බවට පත් කරගෙන තිබුණා. බොහෝ දෙනෙකු ආදරය කළ තවත් එක් ගීයක් මේ.

දයාදල්වෙස් නන්දාමාලනී නිරංජලා සරෝජනී ශ්‍රී ලංකේය ගීත ඉතිහාසය තුළ කාන්තාවන් තෙදෙනකවසෙන් නිර්මාණය කළ ප්‍රථම ගීතය ලෙසයි මේ ගීතය ඉතිහාසයට එක්වුණේ. ඒ ගීතය ගැයූ ඇයයි දැන් අප සමග සජීව ලෙස සනදිය දාන සමගින් එකතු වන්නේ නිවේදිකාවක එවකෙම ගායන ශිල්පිනියක විදිහට දශක කිහිපයක් පුරා අපේ ආදරණීයන් පින වූ ආදරණීය නිරංජලා සරෝජනී ඔබේ ආදරණීය ගුරුතුමිය ගැන ආදරණීය නන්දක්කා ගැන කියන්නට බොහෝ දේ තිබෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමියට.

0: අයිබෝවන්, නිරංජල සරෝජනී මහත්මියව සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්න අපි. අයිබෝවන්, ඔව් නිරංජලක්, අයිබෝවන්.
1: අයිබෝවන් මොනිකා, මම හිතන්නේ පොඩි ප්‍රමාද දෝෂයක් වුණා. මොනිකා, ඇත්තෙන්ම ගීතේ මේ මුල් කොටස හැදි මට මාවේ අතීතේ තරන් ගියා. ගීතෙන් නම් අහන්නේ ඇයිදෝ යලි ආවේ කියලා, නමුත් මට අහන්න තියෙන ඇයිදෝ යලි නොවෙන්නේ කියලා. අපි දන්නවා කවදාවත් ආපහු අපිට නන්දක්කව අපේ දැස් වලට දැක්කන්න ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තෙන්ම මොනිකා, හද කම්පාවට පත් වෙලා මම පුදුම දුකකින් ඉන්නේ. මොකද මට මගේ ගුරුතුමිය, ඒ ගුරු ගෝල සම්බන්ධතාවය ගැන කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක මේ මේකේ වෙලාව නෙවෙයි කියලා මට හිතෙනවා. නමුත් මම සුළුවෙන් හරි ඒ දේවල් මතක් කළ යුතුයි. මම ඉස්සෙල්ලම නන්දක්ක ළඟට යන්නේ අවුරුදු 12 දී. ඒ ඇය සුනිල් ගෝකුල මහත්මයත් සමග රුවැති ළඟක් කියලා සංගීතමය වේදිකා නාට්‍යයක් වේදිකාගත කරන්න අදහස් කරනවා කියලා අපේ ගෙදරට ඇවිල්ලා අපේ දෙමාපියන්ගේ මාවයි නිර්මලක්කවයි ඒකට සහභාගී කරගන්න අවසර පැතුවා. ඉතින් අපේ දෙමාපියෝ කලාවට බොහෝ සෙයින් ලැබිව හිටපු අය, ආදරය කරපු අය, ඒ වගේම මලකාන්ති අක්ක තමයි නන්දක්කගේ මිතුරියක් වෙලා හිටියේ. ඉතින් ඒ අනුව තමයි ඇය අපේ අම්මාවගෙන් සහ පියාගෙන් අවසර පතන්නේ. ඉතින් ඉතාම ආදරෙන් අපිව බහර දුන්නා. ඒ වෙලාවේ තමයි, එතකොට මට වයස 12ක් විතර ඇති මොනිකා. ඉතින් එදා දැක්ක ඒ නන්දක්කා මේ වසර ගණනාවක් ගත වෙලත් මට ඒ වගේම ආදරෙන් සැලකුවා. මමත් ඇයට භක්තියෙන් ආදරෙන් හැම වෙලාවෙම මම ඇව බලන්න ගියා මට පුළුවන් වෙලාවල් වලට. ඉතින් ඇත්තෙන්ම නන්දක්ක තමයි මගේ හඬ අවදි කරලා ගත්තේ. මොකද ඒක මං හැමදාම කියනවා, මට ඒ දවස්වල හරි ගොරෝසු වගේ හඬක් තිබුණේ. ඉතින් නමුත් නන්දක්ක ස්වර කියලා දීලා, ඒ සතත අභ්‍යාසවල මාව යොදවලා ටික ටික මගේ හඬ අවදි කරා කියලා කිව්වොත් නිවැරදි. මට පැහැදිලි හඬක් ලැබුණේ ඇයගේ ගුරු හරුකන් හින්දා තමයි. ඉතින් එහෙම ආපු ගමනේ වසර ගණනාවක් සංගීත සන්ධ්‍යාව මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ තිබුණ ළමා වැඩසටහන් වලට අපිව සහභාගී කරවලා, ඒවෙන් අපිට ඒකල ගායනයන් දීලා අපේ හැකියාවල් වැඩි දියුණු කරලා අපිව සල්ලගී සමත් වෙන ගායන ශිල්පිනියක් දක්වා ඇය අපේ පසුපසින් ඉඳලා ඒ දුර අරන් ආවා. ඉතින් 1974 වසරේ තමයි මොනිකා මං ඉස්සෙල්ලම හා හා පුරා කියලා සල්ලගී අධිෂ්ඨානක් කරන්න ගුවන් විදුලියෙන්. ඉතින් මම හිතුවා, මම ඒ අවදියේම හිතුවා කවදා හරි මම සල්ලගී සමත් වුණොත් මං නන්දක්කලා වගේ ගීතයක් හදව ගන්නවා කියලා. ඒ අනුව තමයි මමත් අබෙත් දයක ගෙක්කර ඉල්ලි මනුව ඇය මේ ගීතේ ලියලා දුන්නා. ඒ අනුව ඒක අරන් ගිහිලා නන්දක්කට දුන්නා දීලා. ඉතින් ඇය ඉතාම ආසාවෙන් ඒක පිළිගත්තා. පිළිගන්න ඉතාම මිහිරි තනුවක් දාලා මට කියන්න ඕනේ විදිය හැම දෙම කියලා දුන්නා. ඉතින් ඒ මගේ පළවෙනි සරලගී වැඩසටහනට ඇතුළත් වුණු ගීත හතරෙන් එකක් තමයි අකලට වටමහ වර්ෂාවක්සේ ගීතය. ඉතින් මම හිතන්නේ බොහෝ ජනප්‍රසාදය අදටත් තියෙන ගීතයක්. ඒකෙතර ඔබ කිව්වා වගේම විශේෂත්වයක් තියෙන්නේ කාන්තා ත්‍රිත්වයක් මත ගොඩ නැගුණු ගීතයක් හින්ද ඒකයි. ඇත්තටම මේ ගීතය දයක් හඳුනන්නේ ආඩම්බරකාර ගැහණියකගේ ගීතයක් කියලා. ඉතින් ඇත්තෙම දයක්කත් ඉතාම මේ කාරුණික හදවතක් තියෙන කෙනෙක්. ඇයත් අද මා සමග එතුමියට ගෞරව කරන්න ගියා. ඉතින් ඒ හැම අවස්ථාවක්ම සිහිපත් වෙනවා මොනිකා. මේ මේ මේ කාලය ඇතුළත අපි ඇසුරු කරපුවා, අපිට කතා බහ කරපුවා, ඇයත් සමග මම චිත්‍රපට බලන්න ගියා, ඇයත් සමග ඇය හරි කැමති ඉතාම රසට කෑම බීම කන්න. ඉතින් ඒ හුඟාක් අවස්ථාවල මාත් සමග ඒ සඳහා ගිහිල්ලා තියෙනවා අපි දෙන්න එකට. ඉතින් ඔය හැම අවස්ථාවක්ම සිහිපත් වුණා ඇය වද දකිද්දි. ඇත්තටම දරා ගන්න බැරි දුකක් මගේ හිතේ තියෙනවා. අපිට ආයේ කවදාවත් එවැනි මවක් ගුරුවරියක් මුණ නොගැහෙන බව දැනෙනකොට දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම් මොනිකා.
0: ඔබේ මුහුණ තුළ ඒ සියල්ල අද සටහන්ව තිබුණු වගේ දොටු වගට මම සාක්ෂියි. අදරණීය නිරංජලාවනි, බෙහෙවින්ම ස්තුතියි. මේ ශෝකාකුල මොහොතේදී ඔබේ හඬ අවදි කළාට ලක්හඬ ආදරණීය ශ්‍රාවකයින් වෙනුවෙන්.
1: ඔබටත් බෙහෙවින් ස්තුති මොනිකා මාව සම්බන්ධ කරගත්තාට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය ධාර සමගින් අප රැඳෙන්නේ ආශෝර නන්දා මාලිනී නම් වූ ජාතිය ආශෝරාවිය වෙනුවෙන් ගැයෙන උපහාර ගීතාවලිය වෙනුවෙන් නිරංජලා සරෝජනයයි ඒ හඬ අවදි කළේ ඇගේ ආදරණීය සොඳුරු ඇඳුරු තුමිය කැන ආදරණීය සොඳුරු සොයුරිය කැන.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 20යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
4: මම නම් දැන් මාරම relax.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ expert හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම Auto Shield Active Plus.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය
2: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වීලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරග

සාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ජාතියේ යශෝරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්. සුභ ගමන්.

ගී කෙතේ රන් අස්වැන්න ශ්‍රී ලාංකේය කලා කෙත අස්වත්තන්නට තම නිර්මාණ ශක්තිය නොමදව ලබා දුන් ප්‍රවීණ ගායිකා නන්දා මාලනියගේ ජීවිත කතාවේ තවත් පිටුවක් පෙරලන්නටයි මේ සූදානම. කොතරම් අගහිකකම් තිබුණත් තම අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට තරම් ශක්තියක් නන්දා මාලනිය තුළ කුඩා කල පටන්ම පැවතියා. සමාජය තුළ තමන් අත්තුටු විෂමතාවයන් පිළිබඳව පවා ඇය තම නිර්මාණතුරින් කතා කරන්නට තරම් දිරියක් උකහා ගත්තේ ඒ දුෂ්කරතා පිරි ළමා වියෙන් විය.

0: ශ්‍රවණ ආරාධනා පවන සත්‍යයේ ගීතය ආදී නිර්මාණාත්මක ප්‍රසංග ඔස්සේ ඇය මිනිස් සිත විනිවිද දැක්කාය. දුක අඳුර සමාජ පීඩනය දැක නිහඬව නොඉඳ නිර්මාණ වේදිකාවේ සැබෑ යුතුයකම වටහාගෙන තම නිර්මාණ තුළින් ඒ පිළිපදව ඇය සමාජයට කිව්වාය.
1: ඇත්තටම හුඟක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා, ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා, ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. අත්දැකීමෙන් අපි දැක්කේ, අපි දැක්කා පන්ති පරතරයක් දැක්කා, උස් පහත් ભેදයක් දැක්කා, ඛණ්ඩ නැති මිනිස්සු දැක්කා, ඒගොල්ලන්ට සලකන විදිය දැක්කා, උගත්කමට රැකියාවක් නැතිකම දැක්කා. ඒ නිසා මගේ සරල ගී වැඩසටහන් වලට පවා මම උගත් දේවල් ඒ පිළිබඳව කියන්න ගත්තා. මම ඒ දැක්ක දේ තමයි උගත් දේවල් වලින් කරේ.
0: කලාව වූ කලී ආනන්දේ ඔස්සේ ප්‍රඥාවට මඟ පාදන්නකේ නන්දා මාලනියගේ නිර්මාණ තුළද සැඟව ඇත්තේ එම සැබෑ

0: ස්වර අනුවැසියේ ගීත මාතුරිය
1: නන්දා මාලනී
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනීගේ ජීවිතයේ කතාව ඔස්සේ තවත් දිශාවකට පා තබන්නයි අපි මේ සෝදානම. කලාකරුවන් නිරතුරුවම සමාජ ප්‍රශ්න කෙරෙහි සංවේදී වනවා. තමන් යෙදෙන කලා මාධ්‍ය ඔස්සේ එලෙස සංවේදී වන ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. තමන්ගේ නිර්මාණ තුළින් එලෙස තම ප්‍රේක්ෂකයාට, ශ්‍රාවකයාට, පාඨකයාට සමීප විය හැකි කලාකරුවා ජනතාවගේ කලාකරුවා ලෙස පැසසුම් ලබනවා. නන්දා මාලනී අධසේ ඒ කුඩා කල පටන්ම විඳි අනේක විද දුක් ගැහැට ඔස්සේලත් විවිධාකාර වූ අත්දැකීම් තම නිර්මාණ සඳහා පාදක කරගත්තා. තමන් විඳි දුක් ගැහැට මතින් රටේ දරු පරපුර වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමේ වගකීම ඇය තම උර මතට ගත්තා.
2: ඉංග්‍රීසි හෝඩියක් අපිට තියෙන, අපිට සිංහල හෝඩියක් නෑ. ඉතින් දැන් ඕක කොහොමද කරන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක කතා කරලා සින්දුවෙන් හෝඩියක් කරා. අකුරු 32ක් ඉගැන්නුවා සින්දුවේ.

0: අකුරුත් 32ක් මේ සින්දුව ඉගෙන ගත්තාම හෝඩිය පුළුවන්.
1: හෙළ ගීකෙත පෝෂණයට තම අප්‍රමාණ වූ නිර්මාණ කෞශල්‍ය කැප කළ නන්දා මාලනියන්ගේ ජීවිතේ කතා පොතේ තවත් පිටුවක් පෙරලා බලමු.

0: ස්වර අරුමැසියේ ගීත මාතුරිය
1: නන්දා මාලිනී.
2: වෙලාව රාත්‍රී 8යි විනාඩි 40යි.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
9: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
10: අපි සොයන්නේ නුඹේ හඬයි.
8: ලකන Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

හට ආරජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය.

0: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපෙන් පෙන්නා.
1: එමනේ මේ සඳහා අපිට තේරෙනවනේ ආයින ප්‍රශ්නක කියලා. අපි හැමෝම ඔයත් එක්ක ඉන්න.
2: අනිවාර්යෙන් මම සල්ලි දෙන්න. පුළුවන් කට්ටිය එකතු කරලා සල්ලි දෙමු. එහෙම නැත්තම් මම දෙන්න.
3: අනේ මට සල්ලි එපා. එහෙම වුණා සර්. Thank you.
4: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩාවැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
1: ඔව් සර්.

0: හැමෝමෙන
1: අනේ සර එහෙම කරන්න ඕනේ නෑ සර මෙතන වැඩත් පාඩු වෙනවනේ මං ඒව බලාගන්න
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්. ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගෙන බනපදෙන් මෝහය දුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: අසන්ද
1: යාත්ත ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ එයා මැරිලද
2: සත කරන්නේ බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
2: මටත් එන්නවා මංගනේ මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය

0: FM 93.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Melawa Ratri 8 Vinadi 52
2: Manaviya Premai Saundaryatmaka Viyamana සඳ දිය දහර සප්තස්වරයේ යථාර්ථවාදී

0: පෙළගී ගෙතේ රන් අස්වැන්න
1: ශ්‍රී ලංකේය ගීතයේත් සංගීතයේත් උන්නතිය වෙනුවෙන් තම නිර්මාණ ශක්‍යතාවය මනා ලෙස යොදාගත් ප්‍රවීණ ගායන හා සංගීතවේදිනී නන්දා මාලනියගේ ජීවිත කතාවේ තවත් පිටුවක් ඔබට සමීප කරන්නයි මේ සෝදානම. දශක කිහිපයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකෑ අප එහි මුලටම ගොස් තේරුම් ගත් සත්‍යය නම් ජාති ආගම් බේද තුළින් මෙම මහා ක්‍රූරත්වයට මග හෙළි වූ වකයි. මෙවන් ගැටලුවකදී කලාකරුවෙකු වඩාත් සංවේදී ලෙස ඒවා සමග ගැටමින් ජාතීන් අතර සුහදත්වය මතු කරන්නට කැපවේ නම් ඔහු සැබෑ මානව හිතවාදී කලාකරුවෙකි. නන්දා මාලනියද එලෙසය. එවන් සැබෑ කලාකරුවෙකුගේ වගකීම මැනවින් වටහාගත් ඕ තම නිර්මාණ තුළින්ද එම ජාතීන් අතර වූ සුහදත්වය වර්ධනයට කතා කළාය. පවන ප්‍රසංගයෙන් පසුව ඉන්දියාවට පලා ගිය ඇය එහිදී දෙමළ භාෂාව උගත්තේත් මෙම අරමුණු හිතරාගෙනය.
2: අපි පවන ප්‍රසංගය කරලා ජීවිතේ බේරගන්න ඉන්දියාවට පැනලා ඉන්දියාවේ වන්දනා නඩ අපිට කණ්ඩ වොණ්ඩ දුන්නා. උදව් කරා ඉඳන්න වගේ කියලා හිටියා. දැන් නිකම් ඉන්න බැරි නිසා එහෙදී අඩයාර් කියන නගරේ ද්‍රවිඩ ජනගායන ඉගෙනගෙන ආවා. ඉගෙනගෙන ඇවිල්ලා මෙහි පුවත්පත් සාකච්ඡාවක් පවත්වලා ඒකේ අපි කිව්වා අපි මේ ද්‍රවිඩ සමාජයත් එක්ක අපි යාළු වෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ මිත්‍රත්වය ඇති වෙන්න ඕනේ. මේ මිත්‍රත්වයේ මෙහෙම පළුදු වෙලා තියෙන්නේ මේ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් ඒගොල්ලෝ කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගන්න නිසා මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියෙනවා. ඒ නිසා මේක අවශ්‍යයි. ඒ නිසා දෙමළ ජනගී සංගත දැටියක්ම කළා. රන් සීනෝ කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්නා මට.

කියන කිව්වා ඉතින්. මේකෙත් ඉතින් දෝෂ දැක්ක අපේ අය. වචන වැරදි කිව්වා, මෙහෙම කියන්නේ ඇයි කියවුවා, සිංහලේ ලකුණ නන්දමාලි මේවා මොකටද කියන්නේ. මම හිතන්නේ අපි කාලෙන් කාලට අපි මේ ගීතෙන් අපි යමක් කළ යුතුම වෙනවා.

දසතින් නැගා දොස් පරොස් වදන් අභිමුව නොසැලී ඇ තම උපන් බිම වෙනුවෙන්ද එහි දූපුතුන් වෙනුවෙන්ද ජීතකැයිවාය.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර සප්තස්වරයේ

0: ඇය ළමාගේ ගැයුවාය, තනු නිර්මාණය කළාය, ප්‍රේමගේත විරහගේත ගැයුවාය, මෞගුණකි පියගුණකි ගැයුවාය. ඒ සියල්ලම සමග අපූරු තනුවක් යොදා මధుර මනෝහර සත්‍යයේ හඬින් ජීවිතය ගැයුවාය. ගැහණියකගේ සැබෑ ජීවන භූමිකාවෙන් ව්‍යුක්ත නොවේ. කුටුම්භය තුල ලද මිහිරි අමිහිරි අත්දැකීම් තම මියුරු මියසිය හැඩ කරන්නට එක් කරගත්තාය. අප මෙලෙස ඔබට උපහාර පුදන්නේ එබැවින්ය.
1: දිවි මගෙහි මෙතෙක් දුර මා සමග ගමන් කළ, මා සමග සිනාසුණු, මා සමග ඉකිබින්ද රසික ඔබ මට කුමුදෙකි, ගඟුලෙකි, පහලෙකි, පවනෙකි.
0: ජාති යශෝරාවය ආචාර්ය නන්දා මාලනියනි සරලව හිඳ

0: විඳින්න.
1: සඳදී දහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට

0: වෙලාව රාත්‍රි 10:00 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මහජන සම්පත ජයලොතරැය්‍ය මෙගා පව ඒ වගේම දැනනිදානේ හඳහන ගොවිසෙත සුබ දවසක් ලොතරැයි ගත්තනම් ඒ සියලුම ලොතරැයි පත් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න මේ ලක්කන
1: අයිබෝවන් අදත් ඔබේ වාසනාව සතුට දෙගුණ තෙගුණ කරලා දෙන හොඳම අඩහෝරාව. වාසනාවේ සුබ අඩහෝරාවේ NLP ජාතික ජයවරණේ වාසනාවන්ත ලොතරැයිපත් 8ක් සුපුරුදු ඔබේ වාසනාව වෙන් වෙන්න සූදානම්. ඒ දවසේ 2026 වසරේ 7 ලොතරැයියෙන් 11 වන සුපුරුදියාගලාභය බිහිකිරීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව මේ වසර තුල මේ වන විට ජාතික ලොතරැයි මණ්ඩලය සුපුරුදියාගලාභින් 33 දෙනෙකු බිහි කරලා තියෙනවා. ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අලිවි සහායකවරුන් වෙත රක්ෂණ උප ප්‍රදානය කිරීමේ වැඩසටහන පසුපෙදින මඩකලපුව යූනියන් කලා පරිශ්‍රයේදී සිදු වුණා. මේ අවස්ථාවට මඩකලපුව මහනගර සභාවේ නගරාධිපති සෙවන් පාක්‍යනාදන් මහතා, මඩකලපුව කොන්ටිනෙන්ටල් රක්ෂණ සභාවේ කළමනාකරු එම් කුහවන්නන් මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. ඒ ජයග්‍රාහී මතක් කිරීම එක අදත් ඔබේ වාසනාව පිළිබඳ පරිගණක නිල වාර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. හඳුනාගනිමු දවසේ අධීක්ෂණ මණ්ඩලය. වැලිකපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී කුමුදු නිශාන්ති මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම් අරිත් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී මාලිකා රූපසිංහ මහත්මිය. එහෙනම් අපි ඔබට මුලින්ම වාසනාව NLP ජයින් උදා කරන්න සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLP ජය 554 වන දිනුම් ඇදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු වාසනාවත් දිනුම් ඇදීම. NLP ජය දිනුම් ඇදීම තුළින් ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී විද්‍යාඥයන් සංක ජයන්ත 4යි දැන් අපි උදා ගන්න. අද වාසනාවන්ත 20 අක්ෂරය H ජයංක 2475. මේ වන විට අපේ සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර මේ රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදට දායක වන ඔබේම ලොතරැයි NLP ජය. මේ වසරේට රුපියල් 105 ත්‍යාගලාභින් 309 දෙනෙකු වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 7,092 දෙනෙකු බිහි කළා. ස්තුතියි. අදත් NLB ජය දිනුම් ඇදීම හරහා රුපියල් 105කට හිමිකම් කියන වතරෙන් වාසනාවන්තයෙකු සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරන්නේ ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩේ අලෙවි නියෝජිතවරයා. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වතරෙන් අදත් වාසනාවන්තයන් 40 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් 79,973 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 68,97,760ක මුදලක්. තවත් ටැකී වැඩි වුණ නියත ධනියුගේ හදාන 1595 වන වාසනාවන්ත දිනුම් ඇදීමෙන් දැන් අපි ආරම්භ කරන්නේ. NLP හදාන දිනුම් ඇදීම තුළින් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත ලග්නය.
2: අදිෂ්ඨ ලග්න මුදලින් තිරු සේපඩෙන්නේ.
1: අද ජයග්‍රහී ලග්නය වෘශ්චික ලග්නය. දෙවන අතරින් ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකයි දැන් අපි තෝරා දෙන්නේ.
2: අඩුත් 4 වෙටි ලකංගල් ඉන්න වලින් තිරු සේපඩෙන්නේ.
1: අද වාසනාවන්ත පළමු අංකය අංක 22. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 37. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාවෙන් තෝරා දෙන ජයග්‍රහී 3 වන ජය අංකය. දෙවන ජය අංකය අංක 23. අංක 22, අංක 37, අංක 23 අවසන් ජය අංකය දැන් අපි තෝරා ගන්නවා. අදහනින් ඔබට වාසනාව උදා කර දෙන සිව්වන ජය අංකය අංක 12. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේව අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හදාන ලොතරැයියෙන් මේ වසරට සුපිරිතයක් 11ක් රුපියල් 110 ප්‍රථම ත්‍යාග ලාභින් 160 දෙනෙකු බිහි කළා. අදත් NLB හදාන දිනුම් ඇදීම තුළින් රුපියල් 110කට හිමිකම් කියන ඔබාදින් වාසනාවන්තයෙක් සමත් වෙනවා. ලොතරැයි පත අලෙවි කරන්නේ KUI ලක්මාලි බකමූණ අලෙවි නියෝජිතවරිය. ඒ අනුව අදත් වාසනාවන්තයන් 138,763 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 95,51,840ක මුදලක්. හෙටත් ඔබේ වාසනාව වෙනුවෙන් රැකගෙන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 3,15,670ක මුදලක්. සත්‍යනම ජයනියත ගොවිසත 4528 වන දිනු මැදීම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් ආරම්භ කරන්න අපි සූදානම්. එහෙනම් අතට අරගන්න ඔබ මිලදීගත් ගොවිසත ලොතරැයි පාන්. NLB ගොවිසත දිනු මැදීමෙන් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්තින් 20 අක්ෂරය. අද ජයග්‍රහින් 20 අක්ෂරය අයි. ඔබේ ජය තහවුරු කර දෙන ජය අංකයි දැන් අපි තෝරා දෙන්නේ. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 19. දෙවන ජය අංකය අංක 18. තුන්වන ජය අංකය අංක 54. මේ සියලුම තෝරා ගැනීම එක අවසන් ජය අංකය ගලපා ගත්තොත් අද දවසේ ඔබට වාසනාව උදා කර ගන්න පුළුවන්. අවසන් ජය අංකය අංක 62. කෘෂිකර්මාන්තයේ නගා සිටවන්න දායක වන ගොවින්ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයියෙන් මේ වසරේට සුපර ත්‍යාග 2 ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 69 දෙනෙක් වගේම 250,000 ත්‍යාග ලාභින් 921 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අපි ගොවිසතෙන් ඔබ දිනාගත් වාසනාව. අදත් NLB ගොවිසත දිනුම් වැදීම තුලින් රුපියල් 250,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 3 දෙනෙකු සමත් වෙනවා. ලොතරැයි පත් තල්වි කරන්නේ K චන්ද්‍රලතා අනුරාධපුර, ලලිත් සුචීව එඩේරමුල්ල, UK රණසිංහ මහනුවර යන අලි විනියෝජිත වරුන්. ඒ අනුව අදත් වාසනාවන්තයන් 127,473 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 85,2880ක මුදලක්. හෙටත් ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් ගොවිසත තෙරිලි කරන සුපර ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 7,93,58,342.36ක මුදලක්. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්න ඕන තෑගි වැඩුණු ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි 56 තෑගි වගේම ප්‍රවෘත්ති ත්‍යාග අංකේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන්නේ දිනපතාම දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් මේ සියලුම වාසනාව ඔබටම හිම්වා කියන ප්‍රාර්ථනෙන් අපි ආරම්භ කරමු සුබ දවසක් දිනුම් ඇදීම 402. NLB සුබ දවසක් දිනු මැදීමෙන් අපි ඔබට මුලින්ම තෝරා දෙන්නේ වාසනාවන්ත සුබ ලග්නය. අද ජයග්‍රාහී සුබ ලග්නය සිංහ. ඔබේ වාසනාව වෙනුවෙන් සුබ අංකයි දැන් අපි තෝරා දෙන්නේ. අද පළමු සුබ අංකය අංක 59. වාසනාවන්ත දෙවන සුබ අංකය අංක 62. තුන්වන සුබ අංකය අංක 64. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන ප්‍රවර්තන ත්‍යාග අංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 5552. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පාත්පා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයන් 288 දෙනෙකු වගේම 50,000 ත්‍යාග ලාභින් 1,520 දෙනෙකු බිහි කළා. බලමු සුබ දවසක් දිනු මැදීමෙන් ඔබේ දවස සුබ වූ ආකාරය. බොහොම ස්තුතියි. අදත් NLB සුබ දවසක් දිනු මැදීම තුලින් මුදලේ රුපියල් 105ක් වූ ඉලෙක්ට්‍රික් යතුරුපැදියකට හිමිකම් කියන ඔබ අතරින් වාසනාවන්තයෙකු සමත් වෙනවා. ලොතරැයි පත් අලෙවි කරන්නේ KGIK රාජපක්ෂ වරකාපොල අලෙවි නියෝජිත වරිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 7 දෙනෙක් අද දවසේ සමත් වෙලා තියෙනවා. රුපියල් 25,000 බැගින් ප්‍රවර්තන ත්‍යාග අංකයේ ගලපා ගැනීමෙන් වාසනාවන්තයන් අදත් 41 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව අදත් සමස්ත වාසනාවන්තයන් 113,115 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 97,64,320ක මුදල. වාසි වැටියුණු, තෑගි වැටියුණු තවත් වාසනාවන්ත ලොතරැයි පත් 4ක් තුලින් ඔබට වාසනාව මීළඟට තෙලල කරන්න අචල සමකින් රාධිකා සූදානම්.
3: මීළඟට මෙගා පව.
1: රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දවැන්ත සුපිරි තෑගි 2ක් මින් පෙරත් ඔබට ලබා දුන් NLB මෙගා පව අපි යලිත් සූදානම්. රුපියල් කෝටි 30කට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න ඔබේ හීන සැබෑ කරමින් මෙගා පව 2634 වන අද දිනුම් වාරය. රටම කතා වෙන මෙගා පව ලොතරැයියෙන් සුපිරි ත්‍යාගෙම 3ක් ඔබට දිනා ගන්න පුළුවන්. ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස ඔබට පුළුවන් සුපිරි මෝටර් රථයක් දැන් ඔබේ කරගන්න. මේ වාසනාව ඔබෙම වෙන්නයි අපේ ප්‍රාර්ථනාව. අපි යමු දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ W. ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. අපි තෝරගමු දැන් සුපිරි අංකය. අංක 1 සුපිරි අංකයද? ජයග්‍රාහී අංක 4 අපි තෝරගමු දැන්. පළමු අංකය අංක 79 යන්ත්‍ර තෝරා දෙන. දෙවන ජයග්‍රහී අංකය අංක 48. තුන්වන අංකය අංක 40. අවසානන්තය අංක 69. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවරතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභින් 5 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 62 දෙනෙක් බිහි කරලා අවසන් ස්තුතියි බලමු අද වාසනාව ගැන දැන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්තලතරපත ඔබට අලිවිකලා මාරවිල අලවි නියෝජිත පත්මසිරි පීරිස් රුපියල් ලක්ෂ 2 බැගින් 4 දෙනෙක් දිනාගත්තයි ලතරපත අලිවිකලෙන් මේ අලවි නියෝජිතයින් සීඩි කුමාර හොරණ TML තිරකරත්න හඟුරන් කෙත PMR චන්ද්‍රලාල් බලංගොඩ සහ ලකි 1 ඩිජිටල් ලොතරැයි අලවි සේවාවෙන් එක් ලොතරැපතක් ඔබට අලවි වුණා. ඒ අනුව සම්මස්ත ජයග්‍රහකින් අද 128,820 දෙනෙක් අතර රුපියල් 1,93,520ක මුදලක් බෙදා දුන්නා අපි. නිසකවම දින නැති දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දෙමින් කවදත් ඔබේ විශ්වාසය තහවුරු කරන මෙගා පව. හෙට මෙගා සුපිරිතෑගිය රුපියල් 30,27,87,18ක්. හෙට පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,72,00,000කට වඩා වැඩි සුපිරිතයාගයක් දිනා ගන්න සූදානම්ද මේ ආරම්භ කරන්නේ ජාතිය මහදන සම්පත ධන නිධානය වාසනාවන්ත 2316 වන දිනුම් වාරය. ඔබේ ලොතරේ පතේ මුලින්ම ගැලපෙන්න ඕන ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරන්නේ. ඒ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. බලමු එහෙනම් අපි අංකේ තෝරා දෙන ජයග්‍රහී අංක 4ත් ගලප ගන්න. අංක 77 බලමු ජයග්‍රහී අංකය. අංක 21 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අද තුන්වන ජයග්‍රහී අංකය. අංක 58 සිව්වන ජයග්‍රහී අංකය. අංක 9 රට සංවර්ධනය මෙන්ම රජ සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරිතයාගලාභින් 2 දෙනෙක් ප්‍රථම ත්‍යාගලාභින් 35 දෙනෙක් දෙලක්ෂපතියන් 5017 දෙනෙක් බිහි කළා රුපියල් ලක්ෂ 2 බැගින් 3 දෙනෙක් දිනාගත්තා ඒ ලොතරැයිපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් අයිරංගනී කිස්සිරි හැටන් ජී උදේ කුමාර් බාලච්චේන එල්.කේ. කුසුමාවති මහරගම අද වාසනාවන්ත 2316 වන දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහයකින් 94,707 දෙනෙක් අතර රුපියල් 58,08,720ක මුදලක් අපි බෙදා දුන්නා. අතීතයේ දෙස හැරිලා බැලුවට පස්සේ 2025 වසරේ සිට මේ දක්වා ධන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක රුපියල් කෝටි 9ක ඒ විතරක්ද රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරිතෑගි ඔබට ලබා දී අවසන්. අපි යලිත් ඔබට දැවැන්ත සුපිරිතෑගයක් හෙට ලබා දෙනවා රුපියල් 8,75,29,253,760ක. රාධික කවදත් ලොතරැල්ලව රජ කිරුල මහජන සම්පත එහෙනම් වාසනාවන්ත 6,286 වන අද දිනු වාරේ සුපිරිතයාගලාභියා ඔබද කියලා අපි බලමු. හරි එහෙනම් අපි යමු දිනු මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ එල් ජයග්‍රහී අංක 797141. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පතතරයෙන් මේ වසරට සුපිරිතයාගලාභින් 13 දෙනෙක් ප්‍රථම ත්‍යාගලාභින් 257 දෙනෙක් ලක්ෂපතියන් 4,671 දෙනෙක් බිහි කළා. රුපියල් ලක්ෂ 25 බැගින් ප්‍රථම ත්‍යාග 2ක් ඔබ දිනාගත්තා. එක්ලතරේපතක් ඔබට අලවි කළේ මාවතගම අලවි නියෝජිත MDD වර්ණකුල සූරිය. අනෙක් ලොතරේපත ඔබට අලවි වුණා ගම්පහ දිස්ත්‍රික්කයේ ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 22 දෙනෙක් දිනාගත්තා. එලතරේපත අලවි කළේ මේ අලවි නියෝජිතයින් ඉන්ද්‍රාණි සොන්නත කඳුරුවෙල අජිත් කුමාර කයිකාවල APM හනිෆා එරාවුර් බුද්ධික රත්නායක බුත්තල ජී ආර්යරත්න ගලිගමුව ජසින්තා ජානකි ගාල්ල AM ධර්මදාස කුරියාපිටිය WB ආර්යපාල මරදාන සෝමලතා ජයතිලක පිළිම තලාව යූ විජය කුමාර් කල්වියන් කාඩු PB මනතුංග දිය තලාව TKA මහින්ද හාලියල රංජනී රාජපක්ෂ නිල්දන්නා හින්න GD රූපසිංහ පුත්තලම DM ජයවීර ආණ්ඩියම්බලම ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම JAN මංජුල දම්කොටුව HPT පුෂ්ප කුමාර කිරිබවුල GD සරත් කුමාර රඳවාන චතුරිකා වීරකෝන් කැස්බෑව DD සුනිතා නවගමෝ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් එක් වසනාවත් තුළතරපතක් ඔන්න ඔබට අලෙවි වුණ. අද සමස්ත ජයග්‍රහකින් 274,966 දෙනෙක් අතර රුපියල් 2,46,27,200 මුදලක් අපි බෙදා දුන්නා මහජන සම්පතින්. හෙට මහජන සම්පතින් ඔබ දිනන ඔබේ සුපිරිතයාගේ මේ මතක් කරන්නේ රුපියල් 2,96,18,296ක්. අද විදමට අදම මුදල් තැහැගේ ඔබට දිනාගන්න පුළුවන්. අද සම්පත ඔබට අද වසනාව ගෙනාව දිනුම් වාරය 861 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තැහැගි දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ L ජයග්‍රහී අංක 7141. රුපියල් 2,50,000 වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේ පතාලි කලේ මෙයාල විනියෝජිතයින් සමන්ත මොනිතුංග ගම්පොල, ඒ.බී. සුනේත්‍රා කැබිතිගොල්ලෑව. රුපියල් 50,000 බැගින් අද වසනාවන්තින් 51 දෙනෙක් දිනාගත්තා. ඒ අනුව අද වසනාවන්තින් අතර රුපියල් 1,21,39,760ක මුදලක් අපි අද සම්පත ලොතරැයියෙන් බෙදා දුන්නා. රටටත් ඔබටත් හැමදාම වසනාව අරගෙන එන එනර්බි ජාතික ජයවරණය. අද වසනාවන්තින් 984,793 දෙනෙක් අතර රුපියල් 8,74,86,000ක මුදලක් බෙදා දුන්නා. අපි එහෙනම් සමු ගන්නවා. අදට අමතක කරන්න එපා. ජීවිත සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය
1: NLB.

0: සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: වෙලාව රාත්‍රී 10:00යි විනාඩි 18යි.

වෙලාව රාත්‍රි 10යි විනාඩි 29යි සමුගෙන යන්න සූදානම් වෙන්නේ හිට උදෑසන සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ් සුබ රාත්‍රියක්.

දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්න

සත්‍යයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

උපනිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක්

බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන
සුළඟ ගස්වැල් සමග බැඳිලයි තියෙන්නේ. දැන් මට දැනෙනවා සොබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සොබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සොබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා, දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

දෙවි මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුවප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් ශාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ